සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගංගුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN.
1: උදේ 5:30 වෙලාව.

0: ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. අහලා තියෙනවද කතාවක් හද නැති වෙනකන් තරු ගැනගෙන ඉන්න එපා කියලා? මොකක්ද එකෙන් අදහස් කරන්නේ? අත්‍යවශ්‍යම දේවල් කරන්න තියෙද්දිත් සමහර ඉන්නවා නොවැදගත් දෙයට සම්පූර්ණ අවධානයම යොමු කරන. එතකොට කරන්න තියෙන වැදගත් දේවලුත් අමතක වෙලා යනවා. හැබැයි ජීවිතේ දිනන්න ඔබට ඕනෙ නම් පළවෙනිම කාරණාව තමයි ඔබට අදහසක් තියෙන්න ඕනේ ඔබ ළඟ තියෙන සීමිත සම්පත් වලින් මොනවද කරන්න ඕනේ කියලා. ප්‍රමුඛත්වයේ ඇතිව ඔබේ අවශ්‍යතාවයන් පෙරගස්සා ගන්න පුරුදු වෙන්න. ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යන කාල සීමාවන් ගැන නිශ්චිත කාල රාමුවක් හදාගන්න. උපදෙස් සහාය ලබා ගන්න පුළුවන් පාර්ශ්වයන්ගෙන් ප්‍රමාද නොවි ඒ සහායන් ලබා ගන්න. හඳ නැති වෙනකන් තරු ගැනගෙන ඉන්න එපා. පළදායිතාවයේ අත්‍යවශ්‍යතාවය ගැන හිතලා ක්‍රියාත්මක වෙන්න. කාලය බොහොම වටිනවා. තත්පර මිස් කරගන්න එපා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
0: Lakhanda Radio ITN.
3: වෙලාව 2:00.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛනා මොඩින් ඉස් ඇලි.
6: දෙත්තා. ගතිගත්. දෙත්තා.

0: අයිබෝවන් සුබ දැස්සනක්. අද ජුනි මාසයේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා දවසත් අපි සෝදානම් ලංකාව වගේම ලෝකෙ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්ෂණ ප්‍රවෘත්ති අංශය අරගෙන එනතරතුරු ලක්ෂණ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අපේ මුලින්ම අවධානය යොමු කරමු අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවලට. දෙනමිණ පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලය දකුණ හිටපු මහ ඇමති ෂාන් රිමාන්ඩ්. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළ තිබුණ අපි අවධානය යොමු කරමු ඒ තොරතුරු වලට. Former Chief Minister Shan remanded in 2019 bribery case. For the more in detail, former Southern Province Chief Minister Shan Vijayalal De Silva was remanded until 12th of June by the Colombo Chief Magistrate's Court. He was arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption yesterday in connection with an incident that allegedly took place in 2019. Let's see more details about it in Sinhala. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ඔහුගේ ඡායාරූපයකුත් සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තින අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තියෙනවා. ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2019 වසරේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිර ස්වේච්ඡා සමිති සඳහා බෙදා දීමට දකුණු පළාත් මන්ත්‍රීවරුන් 54 දෙනෙකුට පුටු මිලදී ගැනීමට රුපියල් 165,000 මුදලක් බෙදා දී රජයේ මුදල් අවභාවිතා කළේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝධරගම මහතා ඊයේ නියෝග කළා කියලායි සතහන් වෙන්නේ. සැකකරු සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රෝගී තත්වයෙන් පෙළෙනවා නම් අදාළ ඖෂධ වර්ග බන්ධනාගාරය තුලදී සන්තකයේ තබා ගැනීමට අවසරය ලබා දුන්නා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙන්නේ. සැකකරුගේ රෝගී තත්ත්වයන් පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරලා තියෙනවා කියලත් අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වන මුස්ලිම් ජාතිකයන් 4 යොදා ප්‍රහාරයට සති 3කට පෙර දෙව්මැදුරුවල තොරතුරු රැස් කරලා අත්අඩංගුවට ගන්න සාධාරණ හේතු ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මැති සභයේදී කියයි. තොරතුරු රැස් කිරීමට යෙදවූ එක් පුද්ගලයෙක් ISIS සමාජිකයෙකු බව හෙළිවෙලා ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු නොසලකා හැරලා එම තොරතුරුකරු අනීතිකව අත්අඩංගුවටගෙන රඳවාගෙන කියන තමයි අද මේ සම්බන්ධයෙන් රනිල් ධර්මසේන දිවයිනට ගෙනෙන තොරතුරුවල සටහන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ඇතුළු අනිකුත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පතට අද සටහන් වෙනවා පාස්කු දින ප්‍රහාරයට සැලකිය සම්බන්ධය පොලිස් ඇමැති මැති සභේදී හෙරි කරයි කියලා තමයි අද සටහන් වෙලා තියෙන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට ඒ සඳහන් වෙලා තියෙන්නේ. අද ඩේලි නිවුස් පුවත්පතත් ප්‍රධාන සිරස්තලෙ ලෙස සටහන් කරලා තියෙන්නේ සම්බන්ධයෙන් තොරතුරු. Saleh had full knowledge of 2019 East attacks. Minister said had been fully aware of the planned terrorist attacks. Had used 4 Muslims to collect key sensitive information, refused to give CID the password to his laptop and mobile. For the more detail, Public and Parliamentary Affairs Minister Ananda Vijayapal told Parliament that former State Intelligence Service Chief Major General Tuan Suresh Saleh had full prior knowledge of and actively conspired in connection with the 2019 Easter Sunday terror attacks. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතේ වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීම දක්වා සිදුවීම්වලදී ඉස්ලාම් අන්තවාදීන්ව උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ විශ්වාස කිරීමට ප්‍රමාණවත් කරනු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා කියලා තමයි අද දිනමෙන පුවත්පත් දිවයින පුවත්පත් ඇතුළු අනිකුත් සියලුම පුවත්පත් සටහන් කරන්නේ. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සාලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනවලට බාධා වන ආකාරයෙන් කරුණු වසන් කිරීමට උත්සාහ දරමින් සිටින බවයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද සියලුම පුවත්පත්වල මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කරලා තිබුණා. මේ ආනන්ද විජේපාල අමාත්‍යවරයා සටහන් කරන තොරතුරු සම්බන්ධයෙන් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්නේ කොහොමද කියලා.
1: හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු හා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ යන අය 2019/04 වෙනි දින පාස්කු ඉරිදුන බෝම්බ ප්‍රහාරමාලාව සිදු කිරීම දක්වා ඉස්ලාම් අන්තවාදීන් උපක්‍රමශීලීව යොමු කරවමින් කුමන්ත්‍රණය කළ බවට සාධාරණ සහ යුක්ති සහගත ලෙස විශ්වාස කිරීමට ප්‍රමාණවත් මහත සඳහන් කරුණු අනාවරණය වෙලා තියෙනවා. තුවාන් සුරේෂ් සැලේ යන හමුදා බුද්ධියංශයේ උසස් නිලධාරියා විසින් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට සති 3කට පමණ පෙරාතුව මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු යොමු කර මීගොමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන පිහිටි දේව මෙහෙයන් වලට සහභාගී වන පුද්ගලයන්ගේ සංඛ්‍යාවන් ඇතුළු සංවේදී තොරතුරු රැස් කිරීමට කටයුතු කරලා තියෙනවා. සිද්ධියට සති 3කට පෙරාතුව තුවාන් සුරේෂ් සැලේ විසින් මීගොමුව ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන වල සංවේදී තොරතුරු රැස් කිරීමට යොමු කළ මුස්ලිම් ජාතිකයන් අතර සිටි ප්‍රධාන පුද්ගලයාගේ ඡායාරූපය සාක්ෂිකරු විසින් අපරාධ වාර්තා කොට්ටාසේ ඉස්ලාම් අන්තවාදීන් බවට හඳුනාගත් අවශ්‍ය කරන සැක්කරුවන්ගේ ඡායාරූප අතර තිබී හඳුනා ගැනීම හා එම හඳුනාගත් පුද්ගලයා ISIS මතවාදියෙකු බවටත් එම පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසු මේ දක්වා අතුරුදහන් වී ඇති බවටත් විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙනවා. තුන්වෙනි කාරණේ සහරම් හසීම් ඇතුළු ජාතික තවීත් ජමාත් සංවිධාන ඉස්ලාම් අන්තවාදීන් විසින් කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට යුද්ධ හමුදා බුද්ධිංශයේ විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බුද්ධි තොරතුරු කරුවෙකු විසින් දැනුවත් කර තිබීම හා එම බුද්ධි තොරතුරු සම්බන්ධව යුද හමුදා සන්නද්ධාස්සේ බුද්ධිංශ මගින් නොසලකා හැරීම හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සිදු කිරීමට අවකාශය සැලසුණු බව හා පාස්කු ප්‍රහාර මාලාව යුද හමුදාවේ උසස් නිලධාරියෙකුගේ මෙහෙයවීම යටතේ සිදු වූක් බව එම බුද්ධි තොරතුරු කරු විසින් යුද හමුදා බුද්ධිංශයේ වෙත දැනුම් දීමෙන් පසු එම බුද්ධි තොරතුරු කරුව අනීතික ලෙස අත්අඩංගුවටගෙන රඳවාගෙන සිට පසු කාලීන මුදා හැරීමට කටයුතු කර ඇති බවට අනාවරණය වුණා.
0: තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා
1: මුදාහැරීමෙන් පසු තුවාන් සුරේෂ් සැලේ යන අය එම බුද්ධි තොරතුරුකරු කොළඹ ගලධාරි හෝටලයට ගෙන්වාගෙන ඔහු හමු වී ඔහු සමග කරුණු සාකච්ඡා කර පසුව ඔහුගෙන් සමාව ආයද සිටි බවට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. විමර්ශනයට අදාළව පැමිණිට විෂයමූලික වූ මොහමඩ් මීලාර් මොහමඩ් හන්සීර්ණෝත් අසාත් මවුලානා යන අය විසින් බ්‍රිතාන්‍ය චැනල් පෝ නාලිකාවේ වැඩසටහනේදී හෙළිව කරන ලද කරුණු අනුව තුවාන් සුරේෂ් සැලේ යන අය විසින් පාස්කු බෝම්බ ප්‍රහාරමාලාව එල්ල කිරීමට අවශ්‍ය පසුබිම් සැලසුම් සාගතට සකස් කර බව තහවුරු වෙලා තියෙනවා. පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරමාලාව හා ඒ සම්බන්ධිත සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට සන්නන්ද හමුදා බුද්ධිංශ ප්‍රධානීකුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානීකුව ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සැලේ යන සැකකරු පූර්ව දැනුවත්භාවයෙන් කුමන්ත්‍රණය කර ඇති බවත් පාස්කු ප්‍රහාරයට පෙර හෝ පසු පාස්කු ප්‍රහාරයේ අතිශය සංවේදී ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වැළැක්වීමට කටයුතු කර ඇති බවත් ඒ තුළින් තුවාන් සුරේෂ් සැලේයන් සැකකරු 1979 අංක 48 දන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිදාන පනතේ 1-2 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කරමින් ඍජුව වක්‍රාකාරයෙන් ආධාර අනුබල දීම හා එම සාහසික ක්‍රියාකාරකම් සිදු කිරීමට එකී පිරිස මෙහෙවූ පුද්ගලයන් කණ්ඩායම හෙළිදරව් පාර්ශ්ව හෙළිදරව් වීම වැළැක්වීම කටයුතු කර ඇති බවටත් මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා.
0: විමර්ශනයට බාධා වන ආකාරයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.
1: සැකකරුවෙකු හැටියට අත්අඩංගුවට ගත්තට පස්සේ තේ ලබා දෙන මූලික අවස්ථාවන් උන්ට ලබා දීලා තියෙනවා. ඒ කිසිවක් උල්ලංඝනය වෙලා නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට විදේශ ගමන් තහනමක් සඳහා ලබාගන්න අවස්ථාව ලබා ගැනීමෙන් පසුව නෛතික පියවරලින් පසුව තුවාන් සුරේස් සැලේ යන සැකකරු එතෙක් ඔහු හැසුරුණු ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විමර්ශනයට මුළුමනින්ම අගතිදායක වන ලෙස විමර්ශනයට බාධා වන ලෙස

0: නොදුන් අතර අත්තනොටගත් අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී භාරයටගත් ඇපල් වර්ගයේ නවීන ජංගම දුරකථනයේ දත්ත විශ්ලේෂණය කිරීමට එම ජංගම දුරකථනයට පිවිසීම සඳහා එහි මුරපදය සැකකරු අත්තනොටගත් දින සැකකරුගේ නිවස සෝදිසිකර භාරයටගත් ලැප්ටොප් පරිගණකයේ දත්ත විශ්ලේෂණයට ලැප්ටොප් පරිගණකයට පිවිසීම සඳහා අවශ්‍ය මුරපදය මේ වනතෙක් සැකකරු විමර්ශන නිලධාරීන්ට ලබා දීලා නැහැ. ඒ අනුව මේ සැකකරු විමර්ශනයට කිසිදු ආකාරයකින් සහාය නොදක්වමින් කරුණු වසන් කිරීමේ උත්සාහයක නිරත බව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ කෙසේ වුණත් මේ වෙනකොට ලැබිලා තියෙන සියලු සාක්ෂි විද්‍යාත්මක වෙනත් දුරකථන සාක්ෂි හරහා මොහු සම්බන්ධ බවට මේ කුමන්ත්‍රණයට පෙරාතුව පූර්ව දැනුවත් භාවයෙන් කටයුතු කර ආකාරය හොඳින් තහවුරු වෙලා තියෙන විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ ඒ අනුව මේ විමර්ශනය විධිමත් පරිදි ඉදිරියටත් කරගෙන යනවා. කිසිදු උපවාසයකට කිසිදු සත්‍යග්‍රහයකට අපි මේ විමර්ශන නතර කරන්න සූදානම් නැහැ.
1: ලකන මෝනිින් නිියෝ සලට අගෙන් වෙලා උදෙහය විනාඩි දහතුනයි.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග සහ ග්‍රෑන්් සුපිරි තෑගට සුපිරි මෝටරතයක් දිනන ලොකුම සුපිරි තෑගිදන එකම ලොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදීකන්න.
3: ලකාන්ඩ රඩියෝ ITN.

බොහොමයක් තොරතුරු සටහන් කරනවා අද දිනමින පුවත්පතේ වගේම දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට සටහන් කළා තිනවා සලේගෙන හොයන්න පංච පුද්ගල මානසික වෛද්‍ය මණ්ඩලයක් සුභාෂිනී සේනානායකයි දිනමිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ දිවයින පුවත්පත සටහන් කරනවා සලේට වදහිංසා පමුණුවා තිබේද නැද්ද ප්‍රශ්නාර්ථයක් සමගින් පරීක්ෂාවට පස් දිනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් වාර්තාව ජූලි මාස 1 වෙනිදාට පෙර ඉදිරිපත් කරන්න කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි කියලායි අද කමල් බෝගොඩ සහ AJA අබේනායක දෙවයිනට ගෙනෙන වාර්තාවල සඳහන් වෙලා තියෙන අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කරනවා 5 member psychiatrists board to report on Sally medical examination at the Kalbovilla teaching hospital. For the moon detail, the Colombo Fort Magistrate Pasanamarasani yesterday appointed a 5-member medical board of psychiatrist experts to examine whether former State Intelligence Service Chief Suresh Sale, who is being questioned on suspicion in connection with the investigations into the Easter Sunday attacks, has been subjected to torture in custody, submit a report. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජබුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියේදී වදහිංසාවලට ලක්ව ඇද්දැයි පරීක්ෂා කළ බලා වාර්තාවක් ලබා දෙන ලෙස සහ ඒ අනුව ඉදිරි කටයුතු තීරණය කරන අතර සත්‍යාග්‍රහය තාවකාලිකව අවසන් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළා කියලා තමයි සටහන් වෙන්නේ. වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසනවරසේන මහතා විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් ඊයේ පත් කරනු ලැබ තිබෙනවා. මෙම වෛද්‍ය පරීක්ෂණය දකුණ කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එහි වාර්තාව ජූලි මාස 1 වෙනිදාට පෙර අධිකරණයේ ඉදිරිපත් කරන ලෙසද නියෝග කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඊයේ මෙම නඩුව විභාගයට කැඳවූ අවස්ථාවේදී පිටු 17කින් සමන්විත මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විරුද්ධ කර අධිකරණයේ හමුවේ කියවා දුන්නා. සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටියේදී විවිධ වදහිංසාවලට ලක්වන බවට ඔහුගේ නීතිඥානිකුත් නඩුවාරවලදී අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව සුරේෂ් සලේ මහතා රාජ්‍ය අධිකරණ නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබුණා කියලායි සඳහන්. එම වෛද්‍ය වාර්තාව ඉක්ොත් නඩුවාරයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සුරේෂ් සලේ මහතා විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි නීතිපතිවරයා විසින් ඉක්ොත් නඩුවාරයේදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. වෛද්‍ය වාර්තාව අනුව ඉදිරි පියවර තීරණය කරනවා කොටුවේ සත්‍යග්‍රහය නිම කරමින් විමල් වීරවංශ කියයි කියලා අද තොරතුරු සටහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත් දිනමින පුවත්පත් දිවයින පුවත්පත් සහ ඩේලි නිවුස් පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. සත්‍යග්‍රහ ඔස්සලේ called off. For the moon detail, the Satyagraha staged opposite the Colombo Fort Railway Station in support of former State Intelligence Service Director Major General Suresh Sale was called off yesterday. The demonstration led by several opposition political parties including the Sarva Janabale, National Freedom Front and Pivithru Helaurume and some Buddhist clergy began on Monday. අද සටහන් කරන්නේ මේ කොටුවේ සත්‍යග්‍රහය නිමා වූ බවයි. වෛද්‍ය වාර්තාව අනුව ඉදිරි පියවර ගන්න තීරණය කරනවා. කොටුවේ සත්‍යග්‍රහය නිම කරමින් විමල් වීරවංශ කියයි කියලායි අද සටහන් කළ තියෙන්නේ. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේ ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂාවට විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකු පත් කර තිබෙනවා. ඒ පිළිබඳව ලැබෙන වාර්තාවලට අනුව ඉදිරි කටයුතු සිදු කරන බව තමයි විමල් වීරවංශ මහතා සඳහන් කරන්නේ. සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කළා කියලා තද තොරතුරු සටහන් වෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී මේ මාධ්‍ය අමතමින් මේ මහතා සඳහන් කළේ අද අපේ සත්‍යග්‍රහයේ 3 වෙනි දවස. මේ දවස් 3 පුරාම අපේ අරමුණක් වෙනුවෙන් සත්‍යග්‍රහය ආරම්භ කළේ. අද අධිකරණයේ දීලා තියෙන තීරණයක්
සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍යතාවය පිළිබඳ විශේෂඥ මනෝවෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවලා පරීක්ෂණ කරන ඒ පිළිබඳව ලැබෙන වාර්තාවට අනුව ඉදිරි කටයුතු තීරණය කරන්න. ඒ අනුව අපි විශ්වාස කරනවා මේ රටේ ඒ විශේෂඥ මනෝවෛද්‍යවරුන් 5 දෙනා විසින් අධිකරණ වෛද්‍යවරයා දීපු තීරණයට පටහැනි තීරණයක් දෙන එකක් නැහැ කියලා ඔවුන් කෙරෙහි විශ්වාසය තබලා ඒ වාර්තාව උසාවියට ලබා දෙනතුරු අපි తాවකාලිකව මේ සත්‍යග්‍රහය අවසන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරමු අද ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සටහන් වෙනවා ලෝක ආහාර වැඩසටහනෙන් හෙළිදරව්වක්. දුප්පතුන් ලැයිස්තුවට තවත් ලක්ෂ 3ක්. තෙල් විදුලිය නැගීමෙන් ජීවන වියදම 11%කින් ඉහළට 59 ලක්ෂයකට කන්නත් සල්ලි නැහැ. විමුක්ති ශ්‍රෝධිගෝ අද ප්‍රධාන සිරස්තලයේ විදියට අරගෙන ඉන්නවා ලංකාදීප පුවත්පතේ. ඉන්ධන මිල 42%කින් පමණ සහ විදුලි ගාස්තුව 10%කින් ඉහළ දැමීම හේතුවෙන් ජීවිතේ ගැට ගසා ගැනීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලයෙකුට දැරීමට සිදුවන වියදම මාස 3ක් තුල 11%කින් ඉහළ යනු ඇතැයි ලෝක ආහාර වැඩසටහන සේනාවතම වාර්තාවෙන් පුරෝකථනය කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වසර 6ට දරුවන් 267,000කට පාසල එපා වෙලා. අද ලංකාදීප පුවත්පත තවත් ප්‍රධාන සිරස්තලයක් විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. සොජිත් හේවාජුලිගේ සහ අංජුර මහේක වීරරත්නගේ වාර්තාව. ළමයි 267,138 දෙනෙකු ඉකුත් 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ වසර 6ක කාලයේදී පාසල් හැරගොස් ඇති බව අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් සටහන් කළ තිබුණා ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සටහන් කරමින්. ඉකුත් 2010 වර්ෂයේ සිට 2017 වර්ෂයේ මුල් කාලය දක්වා පාසල් හැරගිය ළමයින් පිළිබඳ නිශ්චිත දත්ත තමන් සතු නොමැති බව ඇය සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වාර්ෂික පාසල් සංගණන දත්ත වාර්තා පන්ත පදනම්ව පළමු ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා එක් ශ්‍රේණිවලට ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඇදහැලීම් අනුපාතය සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතිකව පිළිගත් සමීකරණයක් භාවිතයෙන් මෙම දත්ත ගණනය කර ඇති බවත්, ඒ අනුව 2018 වර්ෂයේදී ළමුන් 38,839ක්ද 2019 වර්ෂයේදී ළමුන් 41,503ක්ද 2020 වර්ෂයේදී ළමුන් 32,540ක්ද 2021 වර්ෂයේදී ළමුන් 25,492ක්ද 2022 වසරේදී ළමුන් 50,596ක්ද 2023 වසරේදී ළමුන් 50,345ක්ද සහ 2024 වසරේදී ළමුන් 25,823ක් ලෙසද ළමයින් පාසල හැරගොස් ඇති බවයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනිවිය සඳහන් කළේ කියලාද ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. එතෙක්කම මේ සම්බන්ධයෙන් අද තොරතුරු අනෙකුත් පුවත්පත් සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු අද දිනමින පුවත්පතට. අද මේ දීර්ඝ විස්තර සටහන් කරමින් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කරලා තිනවා පාස්කු මේ විමර්ශන සම්බන්ධයෙන්. දිගටම මේ සම්බන්ධයෙන් තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ පුවත්පත්. පාස්කුදා ප්‍රහාරයට අල්ලන්නේ පා SDIG වරුණගෙන් රිට් පෙත්සමක් කියලා තද දිනමින පුවත්පතේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. Eastatex SDIG Jayasundara file CA petition against arrest for the moon details. Senior Deputy Inspector General Varuna Jayasundara one time special take force commandant has filed a writ petition in the Court of Appeal seeking judicial invitation to prevent his arrest or detention without probable cause in connection with ongoing investigations into the 2019 Easter Sunday terrorist attacks. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු මේ වරුණ මහතාගේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්. පාස්කු ඉරිදින එල්ල කළ
මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වර්ණජය සුන්දර මහතා ගොනුකොල බ්‍රිට් පෙස්සමට අදාළ කරුණු ලබන 12 වෙනිදා තහවුරු කිරීමට අභියාචනාධිකරණය නියම කළා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වර්ණජය සුන්දර මහතා අත්අඩංගුවට ගැනීමේ අත්‍යවශ්‍ය තත්ත්වයක් උද්ගත වී ඇති බවත් එළඹෙන සතියන්තයේදී ඕනෑම දෙයක් සිදුවීමට ඉඩ ඇති බවත් කියමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මිනිසුර මඩුල්ල එලෙස නියම කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. මේ තමයි අද දවසේදී මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපේ පොඩි විරාමයක් ලබා ගන්න සෝදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත බෙදා ගන්න අපි සෝදානම්. රැදිසිරි FM 93.5 FM 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. මෝර්නින් නිවුස් ඇලර්ට්. වෙලාව 10:28.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: සිතලිවන පුතුපල
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.

0: වෙලාව 10 විනාඩි 30යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 10 විනාඩි 31 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 10 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6214 වන ජයග්‍රහී දිනුම් වරේ මේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජී ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක බිංදුව අංක 2 අංක 3 අංක 9 අංක 5 සහ අවසානයේට අංක 8 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4456 වන ජයග්‍රහී දිනුම් වරේ ජී ඉංග්‍රීසි අක්ෂරයමයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරේ ජයග්‍රහී අංක අංක 25 අංක 47 අංක 52 සහ අවසානයේට අංක 69. මෙගා පව 2562 වන ජයග්‍රහී දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා. වයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී සුපිරි අංකයේ අංක 26 අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 26 අංක 62 අංක 70 සහ අවසානයේට අංක 76. දල නිධානය 2244 වන ජයග්‍රහී දිනුම් වාරයේ B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහී අංක අංක 2 අංක 22 අංක 47 සහ අවසානයේට අංක 76 කියලා ඉස්සඳහන් වෙලා තියෙන්නේ. හඳහන 1523 ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී 1523 වන ජයග්‍රහී දිනුම් වාරයේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහී අංක අංක 18 අංක 30 අංක 33 සහ අවසානයේට අංක 45 විදිහට සටහන් වෙනවා. අද සම්පත 789 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 3 අංක 9 අංක 5 සහ අවසානයේට අංක 8. NLB ජය 482 වන ජයග්‍රහී දිනුම් වාරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ E ඉංග්‍රීසි අක්ෂරයේ විදිහටයි සටහන් වෙන්නේ. ජයග්‍රහී අංක අංක 7 නැවතත් අංක 7 අංක 6 සහ අවසානයේට අංක 1. සුබ දවසක්. 330 වන ජයග්‍රහී දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මෙලෙදී ගත්ත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ ජයග්‍රහී ලග්න සංකේතයේ විදිහට මේෂ ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 14 අංක 43 සහ අවසානයේට අංක 57. ඒත් එක්කම සුබ දවසක්. 330 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 4647 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම්. වෙලාව 6:33.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1

0: ලක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව මෝර්නින් නිවුස් ඇලර්ට්
1: වෙලාව 6 විනාඩි 38 ඔබ නැවතත් ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් දිනමෙන පුවත්පත අද සටහන් කරනවා ලෝක සාමදර්ශකයන් ශ්‍රී ලංකාව 14 වෙනි ස්ථානයට අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන අපේ අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ශ්‍රී ලංකා second most peaceful country in South Asia in 2026 reflects the country's continued stabilization after 2022 as per 20th edition of the Global Peace Index published by the Institute for Economics and Peace. Sri Lanka emerged as the second most peaceful country in South Asia in 2026, ranking behind only Bhutan. Notably, Sri Lanka recorded the highest improvement in peacefulness within the region. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලයි වාර්තාව තියෙන්නේ. මහින්ද අලුත් ගෙදර වැඩිදුර තොරතුරු අරගෙන එනවා. දිනමින පුවත්පතට අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඇතුල් පිටුවල අද සඳහන් වෙලා තියෙන ගෝලීය සාමදර්ශකය 2026 වර්ෂයට අනුව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගනිමින් ස්ථාන 14කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කේන්ද්‍ර කරගත් ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය විසින් සකස් කරන ලද 20 වැනි ගෝලීය සාමදර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රී ලංකාවෙහි ලකුණු 1.91ක් ලබා ගනිමින් 67 වන ස්ථාන හිමි කරගෙන තිබෙනවා. ලෝක ජනගහනයෙන් 99.7% ආවරණය වන පරිදි ස්වාධීන රාජ්‍යයන් සහ කලාප 163ක් අභ්‍යන්තර සහ බාහිර ගැටුම් ආරක්ෂාව සහ හමුදාකරණය ඇතුළු නිර්ණායක 23ක් ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා. මෙවර වාර්තාව අනුව සමස්ත ලෝක සාමකාමීත්වය පසුගිය වසරට සාපේක්ෂව 0.5%කින් පහත වැටී ඇති බවද ලෝක සාමය මෙලෙසින් අඛණ්ඩව දරුණු ලෙස පල්ලම් බැස ඇත්තේ අඛණ්ඩව 12 වැනි වරට බවත් එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව ගෝලීය ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන රැසක් ඉදිරියට පැමිණ තිබෙන ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරය වර්ධනය වීම, අභ්‍යන්තර ප්‍රචණ්ඩ සහ මහජන උද්ඝෝෂණ අවම වීම මෙන්ම ආරක්ෂකාංශ කෙරෙහි පවතින විශ්වාසය හෙළෑම මෙලෙස සාමකාමී රටවල් ඇස්තුවේ ඉදිරියට පැමිණීමේ ප්‍රධානතම හේතු සාධක වී ඇති බවයි සටහන් කරලා තියෙන්නේ අද දිනමින පුවත්පතේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. හම්බන්තොට වරායෙන් කෝටි 25ක බදු පොල්ලක් දෙපළ තහනම් කිරීමේ රතු නිවේදනත් නිකුත් කරලා ආරම්භ කළ දා පටන් නගර සභාවට බදු ගෙවා නැහැ. අද සනත් ගමගේ වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් වරිපණම් බදු වශයෙන් හම්බන්තොට මහනගර සභාවට අය වේ යුතු රුපියල් කෝටි 25කට වැඩි මුදලක් මෙතෙක් නොගෙවීම හේතුවෙන් ජාත්‍යන්තර වරායේ දීපල තහනම් කිරීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් එයට එරෙහිව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පාර්ශවයේ අභියාචනාධිකරණයේ නඩු කටයුත්තක් පවරා දේපල තහනම් කිරීමට එරෙහිව වාරණයක් ගෙන ඇති බවත් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ඩී.ඒ. ගාමිණී මහතා පෙරේදා පැවති සභා රැස්වීමේදී සටහන් කරලා තිනවා. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සේවා කටයුතු චීන සමාගම මගින් ආරම්භ කළ දා පටන් මහනගර සභාවට අය වේ යුතු වරිපණම් බදු මුදල් ගෙවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කළ බවත් එක් අවස්ථාවකදී යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සිදු කළත් මේ වන විට දඩ මුදල් පොලිස් සමග රුපියල් කෝටි 25කට අධික මුදලක් මහනගර සභාවට ආවේ යුතු බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. කෝටි 2ක කුඩු සහ මුදල් සමග කටානේදී ඇල්ලූ තාත්තයි පුතයි ඩුබායි වරුණගේ කල්ලියේ ප්‍රබලයන් පොල් මුදලාලිලා ලෙස රඟපාලා කියලා තමයි අද දිවයින පුවත්පතේ හේමන්ත රන්දුණු ගෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තද වැඩිදුර තොරතුරු ඇතුල් පිටුවල සටහන් වෙලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ මුදල් සමග කටාන පොලිසිය මගින් පෙරේදා දිනේදී තමයි මේ පියා සහ පුතා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. රාත්‍රියේදී අත්අඩංගුවටගත් පියපුතු දෙබල ඩුබායි වරුණ නැමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ කල්ලියේ ප්‍රබලයන් දෙදෙනෙකු බවයි විමර්ශනවලින් හෙළිවී තිබෙන්නේ. කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත සුදසිංහ මහතාට ලැබුණු තොරතුරක් අනුව මඩම් පැලැල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි මෙම පියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා. මොවුන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමෙන් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් එකතු කිරීමට පාවිච්චි කළ මෝටර රථයක් සහ කැබ් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. රත්මලානේ සැන්ඩෝගේ පාතාල කල්ලියේ 10ක් අත්බෝම්බ සහ ආයුධ සමග මත්ද්‍රව්‍යත් එක්කම දැලේ කියලාද සටහන් වෙලා තියෙනවා. හේමන්ත රන්දුණු ගෙනන වාර්තාවේ අත්බෝම්බ, තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමග ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශනයේ මගින් පෙරේදා අත්අඩංගුවටගත් පාතාල අපරාධකරුවන් දස දෙනා රත්මලානේ සැන්ඩෝ නැමැති පාතාල නායකයා විසින් මෙහෙවන කල්ලියේ සාමාජිකයින් බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. එතකම දිවයින පුවත්පතේම තවත් පුවතක් වෙතයි මේ අවධානය. රුපියල ශක්තිමත් වෙයි, ඩොලරේ රුපියල් 335ට බසී කියලාද ශාම්නුවන් ගණේවත්තයි වාර්තා වරගින්නේ. දිගින් දිගටම අපි මේ රුපියල පිළිබඳව වාර්තා කරලා තිනෝ දැක්ක දිවයින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු අදත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ඇමරිකාන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඇමරිකාන් ඩොලරයක විකුණුම් අගය ඊයේ රුපියල් 6.69කින් රුපියල් 6.69කින් පහත වැටි තිබෙනවා කියලා තමයි සටහන් වෙන්නේ. මේ අනෝ පෙරේදා රුපියල් 342.8ක් වූ ඇමරිකාන් ඩොලරයක විකුණුම් මගේ ඊයේ රුපියල් 335.39ක් දක්වා අඩු වී තිබෙනවා. එසේම පෙරේදා රුපියල් 332.38ක් වූ ඇමරිකානු ඩොලරයක ගැණුම් මගේ ඊයේ රුපියල් 324.66ක් දක්වා රුපියල් 7.72කින් පහත වැටී තිබෙනවා. මෙලෙසින් සැලකිය යුතු අගයකින් ඊයේ රුපියල ශක්තිමත් වූද ආර්ථිකය සහ මූල්‍ය විශ්ලේෂණයකයන් පවසන්නේ විනිමය අනුපාතයේ මෙලෙස නිහල අගයන් ගෙන උච්චාවචනය වීම ආර්ථිකයට අහිතකර ලෙස බලපෑම් ඇති කරන බවයි කියලා අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත. නීතිඥයෙකු ලෙස පෙනී සිටියේ නැහැ. ලීසින් සහ ණය වාරික සංගමයේ සභාපති පොතුපිටිය කරුණු පහදයි. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරලා තියෙනවා අතුල් පිටුවල. තමන් කිසිදු අවස්ථාවක නීතිඥවරයෙකු ලෙස පෙනී සිටමින් කටයුතු කර නැති බවත්, අධිකරණ ඉදිරියේ නඩුවලට පෙනී සිට නැති බවත් රත්මලානේ පදිංචි අසංකරුවන් පොතුපිටියේ මහතා අවධාරණය කළා. දිවයින පුවත්පතේ සටහනට අනුව ඉකුත් 26 වෙනිදා දිවයින පත්‍රයේ මුල් පිටුවේ පළ වූ පුවතක් ගැන ඔහු වෙනුවෙන් කරුණු පැහැදිලි කරමින් නිවැරදි කිරීමක් සිලෝන් ලෝ චෙම්බර්ස් බව සඳහන් කරලා තියෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. ලීසින් සහ ණය වාරික ගෙවන්නේ ගෙවණන්ගේ සංගමේ සභාපති ධුරේ හොබමින් කටයුතු කරද්දී එම පුවත ගිනිගත් හේන OIC අල්ලස්ගත් බව කියු හොර නීතිඥයාට අපමැයින් පළවී ඇති පුවතේ පොලිස් නිලධාරියෙකු සම්බන්ධයෙන් වීඩියෝ පටයක් තම සංගමේ පවත්වාගෙන යන Facebook සමාජ මාධ්‍යයේ පළ කර ඇති පුවතක් පාදක කරගනිමින් සිදු වූවක් බව සඳහන් වෙනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන බවට පත් වෙලා තියෙන්නේ. ආලෝක සංඥා නීති කඩා හිටපු ඇමති අලි සබ්රි දඩකයි. දඩකොලේ දුන් ට්‍රැෆික් රාල හාමිට ප්‍රශංසා. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු වලට. අංජල මහික වේරරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. මහාමාර්ගයේ රථවාහන ආලෝක සංඥා නීතිය කඩකිරීම හේතුවෙන් දඩ ගැසීමකට ලක්ව හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අදාළ පොලිස් නිලධරයා කටයුතු කළ වෘත්තීය භාවය අගය කරමින් සිය නිල Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා. තමා කොණ්ඩේ කැපීමට ගොස් නැවත එන ගමනේදී නොදැනුවත්ව ආලෝක සංඥා නීතිය උල්ලංඝනය වූ බවත්, මේ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිලධරයා අදාළ වරදට දඩකොලයක් ලියා ඉතා ආචාරශීලීව ගෞපේ පද්ධතිය හරහා දඩමුදල ගෙවීමට තමාට මඟ පෙන්වූ බව අලි සබ්රි මහතා සඳහන් කළා. මසිද්ගතේ දඩය නොව පොලිස් නිලධරයා මුළු තත්ත්වයම හසුරුවන ලද වෘත්තීය භාවයයි කියලා තමයි අද තොරතුරු සටහන් වෙන්නේ. අලි සබ්රි මහතා Facebook ගිණුමේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙනවා කියලා අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා. මෙතම අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත් වල සටහන් වෙලා තිබෙන අපි මේ විරාමයෙන් අනතුරුව විදෙස් පුවත් ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳි සිටින ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:48.
0: මෝර්නින් නිවුස් ඇලර්ට්. ලකන රේඩියෝ ITN.

0: Radio ITN.
1: වෙලාව 2:52.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ලකාණ්ඩ Radio ITN. Morning News Alert.
1: වෙලාව 2:53 අපේ අවධානය යොමු කරමු විදෙස් තොරතුරු වලට.
0: Around the world.
1: අදත් විදෙස් තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන අපිත් සමග සම්බන්ධ වෙලා ඉන විදෙස් පුවත් විශ්ලේෂක ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු චන්දන මාලසිංහ ආයුබෝවන්.
2: ආයුබෝවන් මේකල.
1: චන්දන මහත්මයා, දැන් අද පුවත්පත්වල සටහන් වෙලා තියෙන මේ ගල්ෆ් රටවල ඇමරිකානු කඳවුර වලට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රතිචාර දක්වයි කියලා. දැන් අපි ඊයේ දවසේදීත් කතා කළා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. මේ ඉරාන හෙලිකොප්ටරයක් සම්බන්ධයෙන් අපි සටහන් කරේ ඊයේ දවසේදී.
2: ඇමරිකා
1: හෙලිකොප්ටරයක් සම්බන්ධයෙන් කොහොමද අද දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන්
2: වෙන්නේ? ඔව්, අපි කිව්වා ඇමරිකා හෙලිකොප්ටරයක ප්‍රහාර එල්ල වුණා. ඊට පස්සේ ඒකට ඇමරිකාව ප්‍රතිචාර දක්වුවා. ඉරානයට ප්‍රහාර එල්ල කළා. ඊට පස්සේ ඉරානයේ ප්‍රතිචාර දක්වලා ගල්ෆ් කලාපයේ ඇමරිකා කඳවුරට ප්‍රහාර එල්ල කළා. ඊට පස්සේ ඇමරිකා ජනාධිපතිවරයා කිව්වා අපි දැඩි ප්‍රහාර එල්ල කරනවා, දැඩි ප්‍රතිචාර දක්වනවා කියලා. ඒක තමයි දෙපැත්තෙන් ප්‍රතිචාර දක්වා ගැනීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දෙපැත්තට ප්‍රහාර එල්ල වෙනවා. ඊට පස්සේ අසල්වැසි අය, ඊට වඩා ඈතින් ඉන්න අය, කිසිම සම්බන්ධයක් නැති අය ඉන් පීඩාවට පත් වෙනවා. ඔය තමයි වෙන්නේ. දැන් ඉරානයට ඇමරිකාවෙන් ආපහු ප්‍රහාර එල්ල වුණා. පිගත්තොත් එහෙම වටහිර ටෙහිරාණය, සිරික්, බණ්ඩාබ්බාස්, ගෝගන්, කේෂ්මි මේ වගේ පළාත්වලට සහ තවත් ප්‍රදේශ ගණනාවකටම ඉරානයට ප්‍රහාර එල්ල කළා ඇමරිකාව. මේකට හේතු විදිහට උන් දැක්වේ මැද පෙරදිග කලාපයේ තියෙන ඇමරිකා කඳවුර වලට ප්‍රහාර එල්ල කිරීම. එතකොට තමයි එකිනෙකා දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ගන්නවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. මොකද ජනාධිපතිරා කිව්වා හොඳයි අපි බලමු අපි ඒකට ප්‍රතිචාර දක්වනවා. තමයි ඔහුගේ ප්‍රකාශය. ඊට පස්සේ ඉරාන ජනාධිපති මසුඩ් කියලා තියෙනවා ඕනෑම තර්ජනයකට මුහුණ දෙනවා කියලා. පැත්තකින් ප්‍රතිචාර දක්වනවා, පැත්තෙන් තර්ජනවලට මුහුණ දෙනවා. ඒ විදිහට ගැටුම් ගන්නාවක් මතුවලා තියෙන මේ හෙලිකොප් ප්‍රයාණයට එල්ල වෙච්ච ප්‍රහාරත් එක්ක. දැන් ඒ අතරතුර ඉරානෙන් තෙල් අරගෙන යන්න හදපු තෙල් නැවකට ඇමරිකාව ප්‍රහාර එල්ල කළා තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව කියනවා ඕමාන් වෙරළේදී එල්ල වෙච්ච ප්‍රහාරයකින් ඔවුන්ගේ නාවිකයන් 3 දෙනෙක් අතුරුදහන් වෙලා 21 දිනක් බේරගත්ත කියලා. ඒ කියන්නේ බොහෝ විට මේ නෞකාවට තමයි ඇමරිකාවෙන් ප්‍රහාර එල්ලලා තියෙන්නේ. ඒ ප්‍රහාරයෙන් පස්සේ හොමුස් වල නැව් 2කට ප්‍රහාර එල්ල කළා කියලා ඉරානය කියනවා. සහින් අනතුරුව නැව් ගමනාගමනය සම්පූර්ණයෙන් නතර කරන්න හොමුස් වසා දැම්මා කියලත් ඉරානය කියනවා. දැන් මේ ප්‍රහාර වලින් පස්සේ ඉරානයට එල්ල වෙච්ච ඇමරිකා ප්‍රහාර වලින් පස්සේ ඒකට ප්‍රතිචාර විදිහට හොමුස් වල නැව් 2කට ප්‍රහාර දුන්නා කියලා ඉරානයේ කියන අතරතුර හොම සම්පූර්ණයෙන්ම වසා දැම්මා කියලා. මොකද මේ කලාපයේ තමයි 20 විතර ගමනාගමන සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන් වසා දැමීම කියන්නේ තවත් බරපතල තත්ත්වයක් තමයි මතුවෙන්නේ. දැන් යුද්ධයෙන් හින්දා ලෝකේ පුරා භාණ්ඩ මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අතරතුර ඇමරිකාවටත් මේක ඉතා බරපතල විදිහට බලපාලා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය වසරේ මැයි වලට සාපේක්ෂව මේ වසරේ මැයි වල මිල ගණන් 40.2%කින් ඉරගිල්ල තියෙනවා. හැබැයි ඇමරිකා ජනාධිපතිවරයා කියන්නේ උද්දමනය කියන එක හොඳ දෙයක්. මේ කාරණේ ඔහු කියනවා ඒ වුණත් නොවැම්බර් මාසයේදී ඇමරිකාවේ මධ්‍යකාලීන මැතිවරණයේ තියෙනවා. ඒකෙදී ජනතාව බොහෝ වෙලාවට ආර්ථිකය පිළිබඳ සලකා බලාවේ. ඒ හින්දම මේ සරල ප්‍රකාශය තරම් යහපත් වෙන එකක් නැහැ මැතිවරණයක් ආසන්නයට ආවහම.
1: ඔය විදිහට තමයි මැද පෙරදිග තත්ත්වය පිළිබඳව තොරතුරු සටහන් වෙන්නේ. බේවින්ම ස්තුතියි අද දවසේදී අපත් සමග සම්බන්ධ වුණාට. විදෙස් තොරතුරු විශ්ලේෂණයේ අපේ අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු වලට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: පාපන්දු ලෝක කුසලාන තරඟ හෙට ඇරඹෙයි. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තිනමලු ලොවක් බලා සිටින ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මේ තොරතුරු. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පමණක් දෙවැනි වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙට මෙක්සිකෝයේදී මෙක්සිකෝ නගරයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12:30ට ආරම්භ වන ලෝක කුසලාන තරඟාවලියේ මංගල තරඟය සඳහා මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව පිටියට පිවිසීමට නියමිතයි කියලයි සඳහන. විසයිවිස කාන්තාලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි පුහුණු තරගයත් ජය ගනී. පුහුණු තරගයක් වූ බැවින් සුපුරුදු ආරම්භක පිතිකාරණින් චමරිය අතපත්තුට පන්දුට පහර දීමේ අවශ්‍යතාවයක් නොතිබුණා. පසුගිය සෙනසුරාදා පැවති පළමු පුහුණු තරගයේදී ලකුණු 94ක් ලබා ගත්තා. එබැවින් ඇය පිතිකරු ලයිස්තුවේ 15ටම ගියේ සෙසු පිතිකාරණියන් සෙසුපිතිකාරණියන් අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද යන්න බලා ගැනීමටයි සෙසු ක්‍රීඩිකෞසිය නායිකාවගේ පරීක්ෂණයට කදිම පිළිතුරක් ලබා දෙමින් නෙදලන්තේ රෙහිව පැවති ලොක්කුසලාන පෙරහුරු තරගයේදී කඩලු 7ක ජයක් ශ්‍රී ලංකාව කරා අත්කර දීමට සමත් වුණා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඇතුළු පුවත්පත් ගණනාවක් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහෙම සඳහන් කරනවා. සරණ වෙනුවෙන් පක්ෂි කවුරුත් නෑ බං. එයාලත් දැන් අසරණ වෙලානේ කියලා තමයි අද සටහන් කරන්නේ දිනමින පුවත්පතේ. එතකම අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට පංකජ රවින්දගේ සරදම් කාටුනේ මෙහෙම සඳහන් කරනවා. වසන්ත වෙළඳ ප්‍රදර්ශනයකට චීනයට යනවලු. අපට පොලටවත් යන්න විදිහක් නැහැ කියලා තමයි අද සටහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. අපේ දෙවැනි පුවත්පතට අවධානය යොමු කරමු. ජයත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ සඳහන් වෙනවා මෙහෙම. මේ දවස්වල පාස්කු ප්‍රහාරයේ වින්දිතය කියන අය අල්ලගෙන දෙගොල්ලෝ නටන නාඩගම් හැබෑටම මොකක් වෙයිද? ජනතා ප්‍රශ්න අමතක වෙයි වගේ කියලායි සටහන් වෙන්නේ. එතකම අපේ දෙවැනි පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ නතර ලකන මෝනින් නිවුස් එකට නිමා කරනවා. නැවත ආර්ථික අර්බුදයක් එන්නේ නැහැ කියලා මාලිමා ඇමති කෙනෙක් කියනවා. මේ තියෙන අර්බුදයේ ඇති බඩපොත්ත පිටපොත්තට ඇලෙන්න කියලා සඳහන් කරලා තිනවද ශ්‍රී සමයන් කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්හඬ මෝනින් නිවුස් ඇලර්ට් වලින් සමුගන්න ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා. News Alert.
3: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779.
2: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්.

0: good morning උදේ 7යි විනාඩි 6යි වෙලාව සුබ උදෑසනක්
1: සුබ උදෑසනක්
0: ඉතින් අදේ කොළහ
1: අදේ කොළහ
0: ජූනි
1: අද බ්‍රහස්පතින්දා
0: අහා
1: ඉතින් අද දවසේ දැන් අපි ටික ටික මේ පොසොන් එකට නේ ලඟින්
0: ඔව්
1: වෙසක් සහ පොසොන් අතර මේ කාල සීමාව ටිකක් අපිට නිකන් දොරයි වගේ දැනෙනවානේ
0: ඔව් නේ
1: ඒකට හේතුව
0: මාසේ අන්තිමටම වගේනේ
1: කියන්නේ. අනේ ඒකයි. ගිය මාසෙත් අන්තිම එක්කනේ අපි පොසොන් මේ වෙසක් කලාපෙදි මුණ ගැහුවා.
0: අහහ.
1: ඒ කොහොම වුණත් මේ දවස් ටික ඉතින් සාමකාමීව වැඩ ටික කරගෙන යන කාලේ.
0: හරි.
1: ඒක මේ අවුරුද්දේ මැද දවසක්. ඒ කියන්නේ මේ හරියටම 2026 අවුරුද්දේ මැද දවස එන්නෙත් මේ මාසේ. නේද? හිතලා බලන්න 365 බෙදලා. බෙදීම 35 යොදලා වගේ එකක් නෙවෙයි. හරි.
0: හා.
1: හරි නේද මං කියන්නේ 365 බෙදීම
0: කිය දෙන්න ඕන.
1: මේ අපිට ඔය වගේ මේ මේ කර කර ඉන්න වෙරි වැඩන්නේ.
0: මොකක් කියන්නේ කොහ ගානකෙන් මං හදලා කියන්න 365 කියන බෙදන්න ඕන.
1: 365 දෙකෙන් බෙදන්නකෝ.
0: 365 දෙකෙන්.
1: 365 බෙදීම දෙක ගත්තම
0: 180 ගණක්
1: එන්නේ. 182ක්
0: වගේ නේ.
1: හරි. හරි 182 වෙනි දිනේ මේ අවුරුද්දේ.
0: ඕකේ. හා.
1: එතකොට හරිද බලන්න.
0: ඒක 182 182යි 384.
1: හරිනේ හරි හරි. දෙයින්දෝ මම මේ කියන්නේ මේ මේ
0: මං. ඉතුරු එකකෝ.
1: නෑ. 182 වෙනි දිනේ ඉන්නේ ජූලි පළවෙනිදාට.
0: ආ.
1: එතකොට තේරෙනවනේ.
0: ඔව් ඔව්. තව කල් තියෙනවා.
1: ඔව්. එතකොට මේ අද යන්නේ 162 වෙනි දිනේ. අද දවස කියන්නේ 162 වෙනි දිනේ. තව දවස් 20ක් තියෙනවා හරියටම.
0: අහහ
1: මේ මේ අවුරුද්දේ අර
0: අර මැදට එන්න.
1: මැද දවස හොයාගෙන. ඒ කියන්නේ මේ අවුරුද්දත් ඉවරයි වගේ එකක්.
0: තව භාගයයි තියෙන්නේ වගේ එකක් දැනෙන්න තව කල් තියෙනවා.
1: ඔය දවස් 20ෙන් මොනව කරන්නද? අහහ දැන් ඇත්තටම මේ අවුරුද්දෙත් භාගයක් ඉවරයි. 2026ෙත් භාගයක් ඉවරයි.
0: හරි.
1: ඔබගේ ජීවිතයේ යම් යම් කඩේම් ඔබ පසු කරමින් ඉන්න ඇති. ඉතින් මේ අවුරුද්ද තව මාස 6ක් තියෙනවා ඔබට අතපසු වෙච්ච දේවල්, තව කල් දදා හිටපු දේවල්. දැන් මගෙත් එහෙම තියෙනවා කල් දානවා හැමදාම.
0: ඔව්.
1: අර ලබන මාසෙක
0: කසාදේ වගේ හරි.
1: ඔව් ඒක නම්. ඒ වගේ
0: මේ කපේට වෙන්න තියෙන දේවල් ඒවා.
1: සමහර තැන්වල අපි එහෙම කල් දානවා. කල් දානේ වේ අතුරු ප්‍රතිවිපාකයෙන් නේ වෙන වෙන පරිසර සාධක සමාජ දේශපාලන වටපිටාවෙන් නේද? එන බලපෑම් එක්ක ඒ නිසා කිසිම වැඩක් කල් දාන්න
0: එපා.
1: කියන එක ආයේ ආයේ මතක් කරනවා.
0: අද කළ යුතු දේ අද කළම් කරන්න.
1: ඊ වැඩ ඊ දවස්වලම කරාම හරි.
0: අන්න හරි. එතකොට කාටවත් කරදරයක්වත් නැහැ. ඔබ ඉලක්ක වලටත් ඔබ ගිහිල්ලා හීනත් හැබෑ කරගෙන මේ හැම දෙයක් එක්කම හිතාගෙන අද දවස පටන් ගන්න කියලා මතක් කරන උදේ 10 වෙනකන් ලකන මෝනින් ඩ්‍රයිව් එකත් එක්ක ඉන්න ඔබට අවස්ථාව තියෙනවා.
1: දැන් සමහරු ඉන්නවා කලින් වැඩ කරනවා.
0: ඔව්.
1: ඒ කියන්නේ අදාළ දවසට කලින් වැඩ කරනවා.
0: ඒක තවලක් නෑ ඉතින් නේද?
1: ඒගොල්ලෝ කලින් කරලා ඊට පස්සේ ටික බොහොම
0: විවේකීව ගත කරනවා.
1: ඔව් සැනසීමෙන් ඉන්නවා.
0: අපිටත් බැරිදනේ කලින් වෙලාව කියලා පොඩ්ඩක් නිවි සැනසෙල්ල ඉන්නනේ. දැන් වෙලාව 7:09යිනේ. අපි කියනවා නිකන් 8:09යි වගේ.
1: මට නොකර ඉන්නත් ඒක ඒක
0: හේතුවක්.
1: කම්මැලි කමටත් ඔය වගේ දේවල් වෙනවා. ඒක නම කතාව. රයිට් ඒ කොමුණත් අපි ඉන්න උදේ 10 වෙනකන්වත් එක්ක.

0: හතයි විනාඩිදා හතයි දැන්
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
1: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.

0: 7:18 වෙලාව අපි මතක් කරන්න ඕනේ අපි අනුග්‍රහකයා තුරදී ඉන්න විජේ නිෂ්පාදන කැමරාස කරන දැන් උදේට ඉක්මනට හදාගන්න පුළුවන් කෑමක් තමයි විශේෂයෙන්ම අපි කියනවා හැමදාම කතා කරලා තියෙනවා විජය නූඩල්ස් එක
1: බෙරි වෙන්නේ නැහැ හරි ඉක්මනට තැම්බෙනවා සහ මේ දැන් අපි නූඩල්ස් කියලා කිව්වට පස්සේ ෂණික නූඩල්ස් ගැන ගොඩාක් කතා බහට ලක් කරනවානේ හැබැයි ඔබ දන්නවා විජය නිවහනේ ඔබට එදා ඉඳන් අද වෙනකම්ම හම්බුනේ නියම රසට සහ ගුණට සහ නියම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන එනිසා කිසිම බයක් නැතුව ඔබ විජය නිෂ්පාදන පාවිච්චි කරන්න පුංචි දරුවෙක්ට උනත් හරි මික්මනින් හදලා දෙනවා නම් නූඩල්ස් ටිකක් නේ දෙලවලු ටිකක් එහෙම එකතු කරලා දැන් විජය නූඩල්ස් ඔන්න පාවිච්චි කරන්න පුළුවන් ඔබට ඒ වගේම කුළුබඩු ටිකත් පදමට එකතු කරගන්නවා නම් එවෙනුවෙනුත් විජය නිෂ්පාදනම තෝරගන්න
0: එවගේ මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අපි ඔබට නිරන්තරයෙන් මතක් කරන අවුරුදු 70කට වැඩි කාලයක් තිස්සේ ලංකාවේ අපි විශ්වාස කරපු නමක් තමයි සන්නාමයක් තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ.
1: ඉතින් ඒ විශ්වාසයත් එක්ක අනිවාර්යයෙන්ම ගෙදරක තියෙන්න ඕන අත්බෙහෙත් අතර ක්‍රිමිරාජ නිෂ්පාදනක් තියෙනවා. විශේෂයෙන්ම බඩේ අමාරුවක් හැදුනට පස්සේ උණක් හැදුනට පස්සේ සෙම් ප්‍රතිශ්‍යාවක් ආවට පස්සේ කැස්සක් ආවට පස්සේ හතියක් ආවට පස්සේ මේ කියන ලෙඩ රෝගත් එක්ක අනිවාර්යයෙන්ම ඔබේ ගෙදර තියෙන්න ඕන ගුණාත්මක ආයුර්වේද ඖෂධ ක්‍රිමිරාජ කියන නමින්ම ගන්න ක්‍රිමිරාජ පේයාව වගේම වැල්මී පැණිය හන්දි තෛලය මේ ආදී වශයෙන් වර්ග ගොඩක් තියෙනවා ආයුර්වේද ඖෂධ ඔබට කැමති ඒ ඖෂධ ගෙදර ගෙනල්ලා තියාගන්න විශේෂම අය බඩේ අමාරුවක් ආවට පස්සේ විශේෂම ලදරු පණු රෝගවලදී ඔයාට ඕනම කරන ආයුර්වේද ඖෂධය තමයි ක්‍රිමිරාජ කරල් ගුලි කියලා කියන්නේ වැඩි විස්තර දැනගන්න 011 2 853 889 011 2 853 889 කියන නම්බරකට කතා කරලා මේ නිෂ්පාදන ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: හතයි විනාඩි 23යි වෙලාව.
1: ඔයාට මතකද අපේ රටේ තිබුණා මෙන්න මෙහෙම මේ කන්සෙප්ට් එකක් එක්තරා කාලෙක ලපා හොපා. ලපා හොපා. ඒ කියුවේ ළඟම පාසල හොඳම
0: පාසල. ළඟම පාසල හොඳම පාසල.
1: මතකද?
0: ඔව්.
1: ඕකට මේ කියන්නේ ඒ කාලේ ඔය අර බෝඩ් ගේම් අල්ලන් ඔය එක එක විරෝධතායම පැවතුණු
0: කාලෙකුත් තිබ්බනේ.
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ තැන්වල අපි ඒ වගේ දේවල් දකිනකොට ඔය කෙටි කළා දාන ලපා හොපා.
0: ඒ
1: ළඟම පාසල හොඳම පාසල. ලපා හොපා එපා. ළඟම පාසල හොඳම පාසල කියන කන්සෙප්ට් එක එපා. මම මේ කතා කරේ මේ ඇවිල්ලා ලංකාවේ එහෙම තිබුණ එක කාලයක්. එක්තරා කාලෙක 2017-18 වගේ මට මතක තියෙන. එහෙම ළඟම තමන්ගේ නිවසට ළඟම පාසල හොඳම පාසල කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒකට රජයන් සහ ඒවට ගුරු වෘත්තීය සමිතිය හෝ කවුරු හරි එකතු වෙලා කවුරු හරි කාගේ
0: හරි වගකීම යුතු පිරිස් නේද?
1: ඒක හොඳ කන්සෙප්ට් එකක් නේ. හැබැයි ඒක අසාර්ථක කන්සෙප්ට් එකක් වුණා. ඒකට හේතුව ඒකට අවශ්‍ය කරන සහය එහෙම නැත්නම් අවශ්‍ය කරන විදිහේ විධිමත් වැඩපිළිවෙලක් නොතිබෙන්නේ නැති. එහෙම නැත්නම් අසාර්ථක වෙන්න හේතුවක් නැහැ නේ.
0: ඒ
1: කියන්නේ කන්සෙප්ට් එකක් විදිහට හොඳයි ඒක කරගන්න බැරි වුණා වගේ.
0: හරි.
1: දැන් මේ කතාව මම කියන්න හේතුව තමයි මොනරාගල බඩල් කුඹුර අධ්‍යාපන කලාපයට අයත් පාසලක් තියෙනවා. වෙහෙර බැඳි තැන්න. ප්‍රාථමික විද්‍යාලය ගැන මේ කියන්නේ. ඒ ප්‍රාථමික විද්‍යාලයක් වුණාට උදේ මේ වගේ වෙලාවට දැන් 7:25 ගේට්ටුව ළඟ සුදු ඇඳගත්ත පාසල් සිසුන් දකින්න නැහැ.
0: හරි. ඒ මොකද ඉස්කෝලයක්නේ.
1: ඉස්කෝලයක් වුණාට එහෙම තමයි.
0: අහහ.
1: ඒ දරුවෝ වෙනුවෙන් උගන්වන්න එන ගුරුවරු ගුරුවරියෝ මේ වෙලාවේ දකින්න නැහැ. ක්‍රීඩා කරනවා දකින්න, විෂය බාහිර ක්‍රියාකාරකම් කරනවා දකින්න පුළුවන් කමක් නැහැ. කාල පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සීනුව නාද එනවා ඇහෙන්නේ නැහැ.
0: මේක ඉස්කෝලයක්ද?
1: මේක ඉස්කෝලයක්ද? මේ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරුන් කිසිම සද්දයක්බද්දයක් නැහැ. දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා ගුරුවරු. ඉඳ හිට ඇවිල්ලා යනවා. ඒ එන්නේත් අද දරුවෝ එයිද කියලා බලන්න. ඒ කියන්නේ දරුවන්ට උගන්වනවට වැඩිය මේ ගුරුවරුන්ට තියෙන අභියෝගය තමයි එක දරුවෙක් හරි පාසල් ගෙන්න ගන්න එක. අන්තිමට මේ පාසලේ දරුවෝ තුන්දෙනෙක් හිටියා එක වසරේ. මේක ප්‍රාථමික විද්‍යාලයක්. ඒ දරුවෝ තුන්දෙනත් මේ අන්තිම මේ අවුරුද්දේ 2025න් පස්සේ ආයි පාසල පැත්ත පලාතේ ආවේ නැහැ. ඒකට හේතුව අඩු පහසුකම් සහිත සහ කාගෙත් අවධානයක් නැති පාසලක් විදියට තමයි ඔය මොණරාගල බඩල් කුඹුර අධ්‍යාපන කලාපයේ තියෙන විහෙර බැඳි තැන්න පාසල ප්‍රාථමික විද්‍යාලය හඳුන්වන්නේ.
0: අවුරුදු 92ක් පරණ පාසලක් කියලාත් කියනවා.
1: අවුරුදු 92ක් පරණයි. හරි. දැන් එතකොට මේ වගේ පාසල් කොච්චර අපේ රටේ තියෙනවද? ගමේ ප්‍රාථමිකේ එහෙම නැත්නම් මහාවිද්‍යාලයේ පවා දැන් වාට පේනවා අපිට පේනවා පොඩ පොඩ දිය වෙලා යනවා. දැන් අතීතයේ ඉඳලා අපේ මහාවිද්‍යාලයක් කියලා කිව්වම් කොච්චර විරාජමානව නේද රටට උගතුන් වියතුන් බිහි කරපු තැනත්
0: සහ දැන් ඔය මේ හොඳ ශාස්ත්‍රවල ඉන්න කට්ටිය ගමේ ඉස්කෝල ගැන කොච්චර ආඩම්බරෙන් කියනවද?
1: කොච්චර ගමේ ඉස්කෝල කියලා කිව්වම මේක වෙනනේ වෙන සංස්කෘතියක්නේ. ඒව නැහැ දැන්. ඒකට හේතුව මේ මෑත කාලේ කරපු සමීක්ෂණ වලින් එහෙම හොයාගෙන තියෙනවා. විශේෂම ජාත්‍යන්තර පාසල් වලට ලංකාවේ දරුවන් යොමු කිරීම සම්බන්ධ තියෙන තරඟකාරීත්වයේ උද්‍යෝගය. හරි. එතකොට දැන් ඉස්සර වගේ අර අඩිපාරවල් දිගේ උදේට ඉස්කෝලේ යන ළමයි,
0: කුඹුර දිගේ එන ළමයි,
1: ඔව් පාන්දරින් ඉස්කෝලේට රැන්ටු කරත්ෙන් එන අය නේද, බයිසිකලේ නැගලා පාසල ළඟින් ඇවිල්ලා තාත්තා එක්ක ඇවිල්ලා බැහැලා යන අය, පාපෙදිය පැදගෙන ඇවිල්ලා පාසල් වත්තේ කොහේ හරි ගාල්, එහෙම ඒවා දැන් නැහැ. හැබැයි තාමත් මේ වගේ දේවල් දකින්න පුළුවන් විශේෂම යාපනයේ දිස්ත්‍රික්කේ. අදටත් පාපෙදියෙන් එහෙම යන එහෙම අර ගමේ පාසල් කියලා ඉතුරුලා තිනවනම් තාමත් තියෙන ඉතාම සීමිත පාසල් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. අනිත් ප්‍රදේශවලත් තියෙනවා. හරි. ඉතාම සීමිතයි. මේ කියන්නේ සාපේක්ෂව ගත්තම මේව ටිකක් අර කෙලින්ම දැන් වඳ වෙලා යනවා වගේ තැනට ඇවිල්ලා තියෙන. කොහොම හරි මේ දරුවොත් අඩුයි. රාජ්‍ය පාසල් පද්ධතියට පිවිසෙන දරුවන්ගේ විශාල අඩුවීමක් තියෙනවා. සංඛ්‍යා ලේඛන අනුව මේ වෙනකොට ඒක වසරින් වසර ක්‍රමයෙන් ඒ කියන්නේ ප්‍රතිශතේ වැඩි වෙනවා කියලා කියනවා. දැන් සිදුවන ජන විකාශනයේ අඩුකම හේතුවෙන් පාසල් යන වයසේ ඉන්න දරුවෝ ස්වභාවිකවම අඩු වෙනවා කියලාත් කියනවා. ඉතින් අපේ රටේ දෙමව්පියන් ගොඩාක් වෙලාට එක පවුලක එක දරුවෙක් වගේ ඉන්නේ. ඉතින් මේකත් බලපාලා තියෙනවා කියලා කියනවා. ඒ කොහොම වුණත් ඔය නුවර එළිය හැටර්න් කොත්මලේ වතුකර පැතිවල 70%ක් විතර දැන් කොහොමත් පාසල් යන දරුවෝ කියන්නේ අඩු වෙනවා කියන පැත්තට 70%ක් විතර තියෙනවා. තව හේතුවක් වෙනවා, උදේට කෑම වේලක් දෙන්න විදියක් නැහැ. එතකොට පාසල්ට යන දරුවන්ට
0: පොත්පත් නේ, සපත්තු, ඇඳුම් පැළඳුම් මේ දේවල් වලට සෑහෙන වියදමක් යනවා.
1: ඒ නිසා පාසල හැර යාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ.
0: විසඳුමක් නැද්ද?
1: එක්තරා කාලෙක පටන් ගත්තනේ නොමිලේ පාසල් දිවා ආහාර වේල දෙන්න.
0: ඔව්.
1: එතකොට දැන් ඒක එක පැත්තකින් ගත්තොත් පොඩි හයියක්. අර ආර්ථික ප්‍රශ්න තියෙන දරුවන්ට. ඊට පස්සේ තව මොනවද කරන්න පුළුවන් කියලා දැන් අඩු සැප සම්පත් තියෙන පාසල් නේද? පොඩක් යලි නගා සිටුවන් අවශ්‍ය කරන දේවල්. ඊට පස්සේ ගුරුවරුන්ගේ දැඩි හිඟයක් තියෙනවා කියලා කියන. ඒවට විසඳුම් ඕනේ. ඒ නිසා මේ දේවල් ගැන දැන් වගකීම්ත්තන්ගේ අවධානය යොමු වෙනවා නම් හොඳයි. විශේෂයෙන්ම මේ මෑත කාලයේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමිය නේ හරිනි අමරසූරිය මහත්මිය මැදිහත් වෙලා, එහෙම නැත්නම් මේ සම්බන්ධ මේ පහුගිය කාලෙක මේ පොඩි කතාබහක් ඇති වුණා. එතකොට මේ වැඩ සටහන් පිළිබඳව වත්මන් අධ්‍යාපන ඇමතිනි හරිනි අමරසූරිය මහත්මිය කියන විදිහට වසරකට දරුවන් 20-30,000ක්වත් පාසල් වලින් ඇදහැලිමින් තියෙනවා කියලා කියනවා. මේ සියල්ල අද දවසේ දිවයින කතුවකියත් එක උපුට ගත්තේ. ඉතින් මේවට විසඳුම් හොයන්න එතුමිය ඇතුළු කණ්ඩායම උත්සාහ කරමින් ඉන්න වෙලාවකයි මේ ගැන කතා කරේ. මොකද සමහර විට ඔබට මේක හොඳටම දැනෙන ඇති, ඔබ ගමේ ඉස්කෝලේ ගිය කෙනෙක් නම්, ඔබ එහෙම ගමක පාසලක් අවටින්න කෙනෙක් නම්,
0: දැන් මොකද ඉස්කෝලේ තත්ත්වේ?
1: ඔව්, ගමේ පාසල කියන එක සම්බන්ධව දැන් කාගෙත් එහෙම ලොකු අවධානයක් නැහැ.
0: ඇත්ත.
1: අර මීට කලින් දවසක අපි මතක් කරා මේ එලොන් මස්ක් කියපු කතාවක්. අධ්‍යාපනයේ නම් අවශ්‍යතාවය ඒකට ජනප්‍රිය පාසලකටම යන්න ඕනේ නැහැ කියලා.
0: ඇත්ත.
1: ඒ නිසා මේ
0: කොහෙ දෙන්නෙත් එකම පේපරේ තමයි පුතා.
1: එහෙම අදහසක් ඔළුවට දාගන්න පුළුවන් නම් හොඳයි. ඒක ටිකක් අමාරුයි. මොකද තරංකාරී නේද
0: අධ්‍යාපන රටාවක් ඇතුලේ මේ වගේ දෙයක් හිතනවා කියන එක ටිකක් ඇත්තටම අමාරු වැඩක් කියලා අපිට තේරෙනවා.
1: 7යි විනාඩි 30යි වෙලාව. මේ අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික බලමු.
0: මහජන සම්පතෙන් පටන් ගන්නේ 6214 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G, ජය අංක බිංදුව අංක 2 අංක 3 අංක 9 අංක 5 සහ අංක 8. ගොවිසත G අක්ෂරයමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය, ජය අංක අංක 25 අංක 47 අංක 52 සහ අංක 69. මෙගා පව Y අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 6, ජය අංක අංක 26 අංක 62 අංක 70 සහ අංක 76. දන නිදානය B අක්ෂරයත් එක්ක අංක 2 අංක 22 අංක 47 සහ අංක 76. හඳහනේ ජයග්‍රහී ලග්නය වෘෂභ ලග්නය, ජය අංක අංක 18 අංක 30 අංක 33 සහ අංක 45. අද සම්පත G අක්ෂරයත් එක්ක අංක 3 අංක 9 අංක 5 සහ අංක 8. NLB ජය E අක්ෂරයත් එක්ක අංක 7 නැවතත් අංක 7 අංක 6 සහ අංක 1. අවසන් වශයෙන් සුබ දවසක් මේෂ ලග්නය ජයග්‍රහී ලග්නය වෙනකොට ජය අංක අංක 14 අංක 43 සහ අංක 57යි. ඔබට වාසනාව උදා කරන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබත් වැඩියෙන් විරදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. අපි කිව්වා ලොතරැයි ලොව රජ කිරුල තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඒ නිසා මහජන සම්පත ටිකට්පත්ත් වැඩියෙන් ඔබ මේ දවස්වල මිලදී ගන්න කියන මතක් කිරීම අපි කරනවා. ඒ අතරතුරේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම රටට දැනෙන්න තෑගි බෙදලා දෙනවා කියලා අපි කිව්වනේ. ඉතින් පහුගිය අඟහරුවාද දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුල පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයකදී සුපිරි ත්‍යාගලාභියෙකු ඇතුළු ප්‍රථම ත්‍යාගලාභීන් 22 දෙනෙකු වෙත රුපියල් 3,88,00,000 වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් දවසින් දවස තැනින් තැන රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයි ලොව ප්‍රමුඛ ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.

0: උදේ 7යි විනාඩි 46යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සුරහා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: කීද වෙලාව? 7:44 දැන්.
1: 7:44. වීකෙන්ඩ් එකක් නේද ඉන්නේ?
0: ඔව්.
1: මොනවාද වීකෙන්ඩ් එකේ ප්ලෑන්?
0: වීකෙන්ඩ් එකේ ප්ලෑන්ස්
1: රුණු කතරගම දේවාලේ නේද? අසල පෙරහැරත් පටන් ගන්න නේද?
0: ඔව්.
1: තව ළඟයි ටික ටික තින් නේද? හරි අපි මේ ඉක්මනට මතක් කරලා යමු දැන් පොසොන් එකටත් ඔය එක එක ව්‍යාපෘති තියෙනවා නේ කියන්නේ අපි කියන්නේ දන්සල් තොරණ වෙසක් කප්ප පොසොන් කලාප මිහින්තලේ ආශ්‍රිතව
0: පොසොන් මහා කූඩු නේද
1: විශේෂ වැඩසටහන් ගණනාවක් රට පුරා තියෙනවා හරි එතකොට දැන් ඔය විදුලි පරිභෝජනය ගැනත් ටිකක් වැඩිපුර හිතන්න වෙනවා ඉස්සරහට මේ කාලවල දැන් වෙසක් කාලෙත් අපි මීට කලින් ඉඳලම දැනුවත් කරා
0: විදුලි ආලෝක පූජා හැම් පැවැත්වෙනවා මේ කාල සීමාවේදී
1: හරි මේ විදුලිය කියලා කියපු ගමන් ඊයේ මගේ යාළුවෙක් මට ඉන්බොක්ස් එකට මැසේජ් එකක් දාලා තිබ්බා ඔයාට පුළුවන් ද එයා දන්නේ නැහැ මම මේ මේ මේ ඩීප් ටෙක් එක මේ වගේ සම්බන්ධයක් තියෙනවා
0: කියලා. අහහ.
1: වග කිය යුතු ආයතනයක් සෝලා එකක් සම්බන්ධයට කතා කරන්න. ඔයාට පුළුවන් ද මට
0: කතා කරලා දෙන්න.
1: කන්ටැක්ට් එකක් දෙන්න කියලා.
0: අහහ.
1: ඊට පස්සේ මම නම කිව්වා. නම කියලා මම Facebook link එකක් තියවුවා. ඊට පස්සේ එයා මට ඒක පරිශීලනය කළා. එහෙම නේද කියන්නේ Facebook එකේ link එකට ගිහිල්ලා ඒක බලලා ඔක්කොම ගල්ලා මට දාලා තිබ්බා. හරි මම කෝල් එකක් දෙන්නම්. මට ඕන කලේ ඇත්තටම හොඳ රෙපියුටේෂන් එකක් තියෙන තැනක් කියලා. ඉතින් එහෙම තැනක් කියලා කටපුරා අපිට කියන්න පුළුවන් ඩීප් ටෙක් එක ගැන. ඒ නිසා තමයි ඕනම කෙනෙකුට අහපු ගමන් අපිට ආයි සෝලා එකක් කිව්ව ගමන් මතක් වෙන්නේ දැන් ඩීප් ටෙක්.
0: ඩීප් ටෙක් සෝලාකට කෝල් එකක් දීලා කන්ටැක්ට් කරගන්න කියලා කියන්නේ යන්නේ නිසා ඔබේ ගෙදරට කර්මාන්ත ශාලාවට ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් මේ ඕනම තැනකට හරියනම සෝලා සිස්ටම් එක සවි කරගන්න විශ්වාසනීයම තැන තමයි ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ 0711711 කියන නම්බරකට කතා කරන්න කතා කරලා මේ ගැන වැඩි විස්තර ඔයාලට දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් විශ්වාසනීය සහ සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබට අවශ්‍ය කරන ඒ සේවාවන් ලබා දෙන්න.
1: දැන් ඔය ගොඩාක් අයගේ ගෙවල් වල සෝලා එක තියෙනවා. ඒ කියන්නේ ඒක දැන් මම හිතන්නේ ඉතාම සීමිත පිරිසක් විතරයි දැන් සාමාන්‍ය රජයේ දෙපාර්තමේන්තුව කාන්තෝරයක වැඩ කරන හොඳ සැලරි එකක් ගන්නනේ. වෙනත මධ්‍යම පාන්තික පවුලකට උනත් මේකක් මේ වගේ එකක් වෙනුවෙන් මේ කරන්න පුළුවන් ආයෝජනය එක ගැන එහෙම ලොකු සැකයක් නැහැ. එහෙම දරන්න බැරි මට්ටමේ එකක් නෙවෙයි. මොකද මේක ඉදිරියේදී හොඳ ආයෝජනයක් වෙන නිසා බොහෝ දෙනෙක් මේ ගැන උනන්දුවක් දක්වනවා.
0: අන්න ඒ නිසායි අපිත් ඔබට කියන්නේ විශ්වාසනීය තැනක් තෝරගන්න කියලා ඩීප් ටෙක්. ඒ වගේම අපි ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කියනකොට පැල්වත නිෂ්පාදන ගැන නොකිය බැහැනේ. කිරිපිටි පැකට් එකේ ඉඳලා ඔබට හම්බ වෙන යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මී කිරි මේ හැමදේම පැල්වත කියන නමින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ළඟම තියෙන අවුට්ලට් එක වෙන්න පුළුවන් නුගේගොඩ ස්ටැන්ලි තිලක රත්න මාවත ගාලුපාර කොල්ලුපිටිය අරංගල හන්දිය මාළඹේ පැල්වත හන්දිය බත්තර මුල්ල මේ කියන අවුට්ලට්ස් වලින් ගන්න පුළුවන්. ඊට අමතරව දිවෙනු පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකත් දැන් ඔයාට පැල්වත නිෂ්පාදන ටික මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

0: ඔයාට මතකද මරණයෙන් ගලවගත්ත ට්‍රම්ප් නැමති ගවයා? ඇයි
1: එහෙම කිය? ට්‍රම්ප් නැමති ගවයා
0: ඇයි අනේ? අර බංග්ලාදේශයේ ඇල්බිනෝ ගවයා.
1: ඔව් ඔව්.
0: එයාව දැන් සත්තු උද්‍යානයකට ගෙහින්ලා දාලා සැපක් දෙනවා. කොහොමද දන්නවද? මාර සැප සම්පත් ටිකක් දීලා තියෙන්නේ.
1: හරි.
0: එතකොට මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස හඳුන්වන ඇල්බිනෝ ගවයා, බංග්ලාදේශයේ ඇල්බිනෝ ගවයාට ඒ රටේ ජාතික සත්ව උද්‍යානය තුල සුඛෝභෝගී දිවිපෙවතක් දීලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඉතින් යාගේ මේ දවස්වල වීඩියෝස් එහෙම යනවා.
1: ඔව්.
0: ඔයා කියන්නේ මාර පහසුකම් දීලා
1: තියෙනවා. ඔව් නේ.
0: දැන් ෂූ එකේ අපේ දැන් යනකොට අපේ දෙහිවල සත්ව උද්‍යානේ වාර මේ ළඟදි කවුරුන් මාත් එක්ක කිව්වා ෂූ එකේ ඉන්න සිංහයෝ දැක්කම ඊට වැඩිය හොඳට හැදිච්ච ගෙවල් වල ඉන්න ලංකාවේ ඔය සුඛෝභෝගී ගෙවල් වල ඉන්න
1: බලුපටව්
0: බල්ලෝ ඉන්න ඊට වැඩිය හොඳට හැදිච්ච සැපට
1: සිංහයෝ
0: විතර සයිස්. ඔය අපේ ඉතින් ඇත්තටම එහෙම පහසු ගන්න නෑනේ. පහසු ගන්න නෑ කියලා කියන්නේ සමහර තැන්වල ඇත්ත. ඉතින් ඒ බලධාරීන්ද කවුද කියන්න දන්නේ නෑ. අපි කාගටවත් ඒක වරද පටවනවා නෙමෙයි. ඔය සූවේ කියන සිංහේ නියම් බලන්න නිකම්
1: හරි කෘෂ වෙලා නු සිංහෙක් නෙවෙයි වගේ.
0: කොච්චර ගියත් උන් සිංහෙක් වගේ පේන්නේ
1: නෑ.
0: හරි. එතකොට එහෙම තමයි. දැන් ඒ කියන්නේ ඒ අයට ඒ අවශ්‍ය කරන පහසුකම් නැත්තම් කෑම බීම ටික අඩුම තරම්
1: පෝෂණය නේද?
0: පෝෂණය නැත්තම් ඒ විදියට හැදෙන්නේ නැහැ. ඔයා හිතන්න ගෙදරට ඔය රොට්වයිලට් වගේ බල්ලෙක් ගෙනල්ලා හැදනවා කියලා පොඩි කාලේ ඉඳලා එයාට ඒ ඕන කරන විටමින් ටික කෑම ටික
1: ඒ අවශ්‍ය
0: ව්‍යායාම ටික නැත්තම් එයාගේ අර ඒ හැඩේ එන්නේ නැහැ. ඒක අපි ඔක්කොම දන්න එකන්නේ. ඒ වගේ තමයි ඔය සිංහයා කතා මම ආයි ඇල්බිනෝ ගවයට යන්න. ඔය ඇල්බිනෝ කියන්නේ හොඳට හැදිච්ච එක්කෙනෙක්. හරි හොඳ සයිස් මේ හොඳ නාම්බා. එතකොට දැන් මෙයාව නාවනවා. දහවල් කාලේ විශේෂයෙන් මෙයාට වෙනම මේ
1: ලන්ච් එකක් තියෙනවා.
0: කෑම වේලක් තියෙනවා. ඊට පස්සේ දවසට දෙතුන් පාරක් මෙයාට ඇඟ සිසිල් කරනවා. සිසිල් කරන්න එක්කෙනෙක් වෙනම ඉන්නවා, මේ වතුර සපේන කෙනෙක්.
1: හරි.
0: ඊට පස්සේ ෆෑන් එකක් දාලා තියෙනවා.
1: ඕ.
0: මැස්ස වහනවාට. හරි. කෘමි සතුන්ගෙන් වෙන කරදරවලට. ඔයා කියන්නේ මාර
1: සැප ජීවිතයක් ගත කරන්නේ.
0: මේකට හේතුව මොකක්ද?
1: නම.
0: නමට සලකන්නේ.
1: ඒක මාරු.
0: ඉතින් මෙයාව බලන්නත් සෑහෙන පිරිසක් එනවා. මෙයාගේ කොණ්ඩේ අර ඉදිරිපස තියෙන ටිකක් අර ඒ රෝම ටිකක් වැඩිපුර
1: නේද කියන කෙනා වගේ නිසා
0: අන්න ඒ විදිහට තමයි කොණ්ඩේ පීරන්නේ. පැත්තට පීරලා තියෙන්නේ. හරි. ඉතින් මෙයා පොඩක් ওই රෝස පාටට හුරු, එහෙම නැත්නම් කහ පාටට හුරු කෙනෙක්. ඉතින් ඒ නිසා මෙයාගේ
1: පොඩි වෙනසකුත් තියෙනවා.
0: පොඩි ළඟ යන ගතියකුත්
1: තියෙනවා කියන්නේ.
0: නෑ නෑ, ඒ කොණ්ඩේ පාටට මං
1: කියන්නේ. ඔව් ඔව්.
0: හරි. මනුස්සයෙකුට අපිට කිසිදාක ගවයක් මේව කරන්න බෑ. ඒක කවුරු හරි මේක මේ උපහාසයට මේ නම තිබ්බ තැන ඉඳන්ම නේද මේ ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙයා ගැන සෑහෙන අවධානයක් තියෙනවා.
1: ගොඩක් අය මෙයාව බලන් දෙනවා නේද?
0: නෝ නෝ, සෑහෙන නෝ. ඒ කියන්නේ සියසින් ට්‍රම්ප් දැක ගන්නවා වගේ හැඟීමක්
1: තියෙනවා. ටික කාලේ ඉඳන් පංචුව මතක නැහැනේ ඔබට නේ?
0: දැන් මතකයි. දැන් මතකයි. පංච ඉන්නවද මලද දන්නේ?
1: දන්නේ.
0: එහෙම තමයි. ඒක ලෝකේ ගොඩක් තැන්වල හැටි.
1: සතියයි මතක. 7:55.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
7: ලක්ෂණ
8: Lakhana Radio ITN.

0: good morning vela udayatai
1: විලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: අටයි විනාඩි තුනයි වෙලාව මේ ඔන්න එක්තරා රජෙක් හිටියා. ඒ රජාට පුතෙක් හිටියා. අපි ඒ වගේ කතා ඕන තරම්
1: කියලා. ඊත් කියවනේ අපි ඔහොම කතාවක් නේද?
0: මේ වෙන රජෙක් අලුත් එක්ක. එයාට පුතෙක් හිටියා.
1: හරි.
0: මේ පුතා නිසි වයසට ආව කසාද බැන්දා. පළවෙනි විවාහය ඉතාම කෙටි කාලෙකින් ඉවර වුණා.
1: හරි.
0: ඊට පස්සේ ආයි ටිකක් ඔහේ ඇවිද හිටියා. ආයි සෙල්ලක්කාර විදියට හිටියා. දෙවනි විවාහය ගත්තා.
1: හරි.
0: දෙවනි එකත් මාස දෙකයි තුනයි ඒකත් ඉවරයි. දැන් ඉතින් ගම් දනව්වල කතා කරනවා පොඩි පොඩි තැන්වල. ඒ අරයා ආයි ඩිවෝස් වෙලාලු නේද? අරයා රජාගේ පුතා වැඩක් නෑනේ බං, තාත්තා රජ වුණාට කවුලක් කන්න බෑනේ පුතා.
1: ඔය දෙවනි කසාදේ
0: ඒකත් ඉවරයි ලුණේ.
1: හා හා දැන් තුනලු.
0: තුන්වෙනි කෙනාවත් කසාද බැන්දා. එයාවත් මාස කීපයකින් ඩිවෝස් කරා. දැන් රජතුමාට මේක ලොකු අපහාසයක්. තැන් තැන්වල රජවාසලිත්
1: කුටු කුටු ගානෝ
0: මහයමතිලා. ඊට පස්සේ අන්තපුරේ පැත්තට යන්න බෑ. සමහරු කියන තාත්තා වගේම නැත. හරි.
1: පුතා වගේම නැත තාත්තත්.
0: ඔය දික්කසාදය කියලා කියන්නේ නිකන් ලොකු අපවාදයක් විදිහට දකිනවනේ. යම් පිරිස. තව කෙනෙකුට මේක ඉතාම සාමාන්‍ය. කසාද බඳිනවා දික්කසාද.
1: ඔව් ඉතින් ගැලපෙන්නේ නැත්තම් අයින් වෙනවා නේද?
0: හරි, ඔක ලැජ්ජ වෙන්න කාරණා කියලා තාත්තට හිතන්න බෑ.
1: ඔව්. තාතරජානේ.
0: තාතරජානේ. ඔව්. ඉතින් කොහොම හරි තාත්තා දවසක් පුතාට එන්න කියලා කිව්වා. මේ අසංක.
1: අසංක නෙමෙයි, මේ ඔයා කුමාරයෙක් නෙවෙයිනේ.
0: සිද්ධි එක වගේ වුණා. කුමාරයෙක් නෙවෙයි. මේකයි මම ඔබට අද එන්න කිව්වේ.
1: ඔව්. දෙකක් කියන්න.
0: ඔව්. ඔබට ගෑනු හරියන්නේ නැහැ.
1: අහහ.
0: හරි. ඒ නිසා පාඩුවේ ඉඳපන්. ආයි හතරවෙනි කසාදෙත් කළා මට ලැජ්ජ කරගන්න එපා.
1: රයිට්.
0: හරි. තාත්තා මේ කියපු කතාවෙන් මේ රාජකුමාරයාගේ හිත බිඳුණා. හරි. ඉතින් මෙයා මොනවා හරි කියලා හේතු කියලා නෑ තාත්තේ, එහෙම නෙමෙයි තාත්තේ කියලා කියන්න.
1: මේකයි තාත්තේ කියලා කියන්නේ. ඒව නෑ.
0: කටහපක් කියලා බයින.
1: ඕකේ.
0: බයි කතා කරන්න එපා මාත් එක්ක ඔය ගැන. ඔබට මේ මාලිගාවේ ඉඳ අයිතියක් නෑ. ඒ නිසා ආයි කසාදයක් ගැන හිතනවා නම් ඵලයක් මෙතනින් චුත වෙලා ඵලයක්.
1: ඕකේ.
0: කියලා බැන්න.
1: හරි.
0: එහෙම නෙවෙයින්. ඔක්කොම ඉස්සරහයි රාජසභාවේ.
1: හරි.
0: ඊට පස්සේ ඉතින් කොල්ලා එළියට බැස්සා. සැප සම්පත් ඔක්කොම දාලා මාලිගාවෙන් පිටත් වුණා. ඔය රන් ඇඳුම්, සේවකයෝ, බලය, ආශ්‍රය, අනම් මනම් ඔක්කොම දාලා ෂෝටක් දාගෙන මේ
1: ෂෝටයි බටයි
0: ඒ වගේ දාගෙන
1: හරි
0: එළියට ආවා. දවස් ගානක් මෙයා දැන් හේ මෙහෙ ඇවිද්දා.
1: සාමාන්‍ය මිනිස්සෙක් විදිහට තමයි දැන් ජීවත් වෙන්නේ.
0: ගමකට ගියා. ගමක් හම්බුණා. එතන තිබුණා බැටළු ගොවිපලක්. ඊකේ හිටියා වයසක මිනිස්සෙක්. මේ වයසක මිනිස්සයා මෙයා දැක්කම ඇහුවා, කොල්ලෝ ඔව් වැඩක් කරනවද? ඔව්. මට ජීවත් වෙන්න මොනවා හරි කරන්න දෙන්න. මට කීයක් හරි පොඩි ගාණක් අතට ආවත් ඇති, එහෙම නැත්නම් මට කණ්ඩ බොණ්ඩ ටික දුන්නත් ඇති. ඉතින් ඔන්න එදා ඉඳලා කුමාරයා, මේ කුමාරයා කියලා දන්නේ නැහැ, බැටළු අර බලා ගන්න වැඩි කරගෙන යනවා. හැබැයි ටික දවසක් යද්දි මහල්ලට තේරුණා මේ තරුණයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි කියලා. එයා කතා කරපු විදිය, එයා කරන සමහර දේවල් මෙයාට ටිකක් බුද්ධිමත් කෙනෙක් වගේ තේරෙනවා. ඊට පස්සේ මේ මහලු තාත්තට හිතුණා මගේ ලස්සන දුවව මේ තරුණයාට කසාද බන්දලා දෙන්න ඕනි කියලා. දැන් මේ තුන් පාරක් ඩිවෝස් කතා මුකුත් දන්නේ
1: නැහැ. නැහැනේ කුමාරයෙක් කියලා දන්නේත් නැහැ.
0: ඉතින් ගොවිපලයි ති මිනිස්සයාට හිටියේ එකම එක දුවයි.
1: හරි.
0: දුව හරිම ලස්සනයි, බුද්ධිමත්.
1: ඕකේ.
0: ඉතින් දවසක් මහල්ලා මේ ගැන හිතුවා. හැබැයි ඊට කලින් මේ පුතාගේ මෙහෙම නැත්තම් මේ දැන් අලුතෙන් පවුලට බඳව ගන්න යන කෙනාගේ
1: බෑන ගැන
0: පැටිකිරිය හොයන්න
1: එපා. ඕ ඇත්ත.
0: හොයන්න පටන් ගත්තා. ඉතින් පහුවදා උදේ කිව්වා යම් මාත් එක්ක ගමන. යනකොට බැටළු රංචුවක් හම්බුණා. එතකොට කුමාරයා ඒ දිහා බල්ලා කිව්වා. මෙන්න මෙහෙමයක් කිව්වා. ගොඩක් තියෙනවා ඒත් අඩුයි. මහල්ලට මේක තේරුනේ නැහැ. මහල්ලා හිතුවා මොනවද මේ කියවන්නේ. ආයි ටික දුරක් ගියා. තවත් බැටළු රැලක් තේ. මේ පාර කුමාරයා කියනවා අඩුයි ඒත් ගොඩක්. දැන් මහල්ලට තාම අවුල්. මොනවද මේ කියවන්නේ. මේක නම් ටිකක් මෝඩෙක් වගේ. ආයි ඔන්න සොහොනක් ළඟින් ගියා. සොහොන් ළඟ යන කුමාරයා කියනවා මෙතන ජීවත් වෙන අයත් ඉන්නවා, මැරුණු අයත්
1: ඉන්නවා.
0: මල්ලට ටිකක් බය හිතුණා.
1: මේ කලෙඩෙක්ද?
0: මොකක් හරි අමුතු බලවේගයක් තියෙනවා.
1: ඕකේ.
0: තව ටිකක් දුර ගියා. මල්වත්තක් ළඟට ආවි. කුමාරයා කිව්වා මෙහෙම, මේක ඇත්තටම කොළද වියලිද? මට තේරෙන්නේ. දැන් මහල්ලා හිත යටින් බැන බැන යන්නේ. ඔන්න ඒ ගමේදි මෙයාට කඩයක් ළඟදි කිරි එකක් දුන්න බොන්න. කුමාරයා මුලින් බීලා පස්සේ මහල්ලට දුන්න. මහල්ලට තව කේන්ති.
1: ඕ බැරිහිටියෙක් ඉන්නකොට මේකගේ හැසිරීම පේනවා නේද?
0: කිසිම සැලකිල්ලක් නැහැ. ඊට පස්සේ ආයි ඔන්න ගියා. යනකොට ආයි වතුර වීදුරුවකුත්
1: හම්බුණා.
0: වතුර වීදුරුව මුලින්ම මේ මහල්ලට දීලා ඉතුරු ටික කුමාරයා බිව්වා. දැන් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ආපහු දෙන්න ගෙදර ඇවිල්ලා මේ සියලු දේවල් දුවට කිව්වා. දුවට කියලා කිව්වා මම නම් ওই කොල්ලට බෝ කසාද මන් දන්නේ නැහැ.
1: ඒකට පිස්සු.
0: ඌට ටිකක් පිස්සු වගේ. මේ අපි ඔක්කොටම දුක් විඳින්න වෙන්න. හරි. එහෙම කිව්වකන් දුව කිව්ව මෙන්න මෙහෙම. තාත්තේ ඔයාට යාව තීරුම් ගන්න බෑ. ඇයි එහෙම කියන්නේ?
1: ඔව්.
0: එයාට පළවෙනියටම බැටළු රැලේ ඒ දැක්ක ගමන් ඒ කියපු එක කිව්වේ මෙන්න මේ නිසා. පිරිමි බැටළුව වැඩි ඒ නිසා ගොඩක් හිටියත් වටිනාකම අඩුයි. දෙවනි රැලේ ගැහණු බැටළුව වැඩි ඒ නිසා ගණන අඩු වුණත් වටිනාකම වැඩි. මහල්ලා නිහඬව අහගෙන ඉන්නවා.
1: එතකොට අර සොහොනක් ගැන කිව්වේ මොකද්ද?
0: හොඳ නමක් ඉතිරි කරපු අය මැරුණා ජීවතුන් අතර ඉන්නවා වගේ. කිසි දෙයක් ඉතුරු නොකරපු අය ජීවතුනත් මැරුණු අය වගේ. එතකොට අර උයන හිමිකරු ණය නැතුව මහන්සියෙන් හදාගත්තා නම් ඒක ඇත්තටම කොළ. ණය වලින් හදාගත්තා නම් ඒක වේලිච් එක. එතකොට අර කිරිවීදුරු කිරිවල හොඳ කොටස යටට යනවා තාත්තේ. ඒ නිසා එයා මුලින් බීලා හොඳ කොටස තමයි වාට දුන්නේ. එතකොට වතුරේ වතුර පිරිසිදු වතුර ඉහළට එනවා. ඒ නිසා ඒක ඔයාට මුලින්ම දුන්න. ඔන්න එතකොට තමයි මහල්ලට තේරුනේ
1: මේක මාරයකෙක්නේ.
0: මට වැරදුනානේ. දුව හිනා වෙලා මෙහෙම කිව්වා. නරක විදියට බැලුවොත් තාත්තේ ඕනම එකක් පේන්නේ නරක විදියට. හොඳ හිතක් තියෙන අය හැම වෙලෙම දකින්නේ හොඳ විදියට. තාත්තා යාදියා හොඳ විදියට බලන්න නම් ඔයාගේ අදහස් තිබ්බේ. ඔයාට ඒ වෙලාවේ මං කියපු හොඳ දේවල් දකින්න තිබුණා. එහෙම කියලා කිව්වා.
1: තාත්තට හොඳ හිතක් තියෙන තිබ්බ.
0: පුතාට එන්න කිව්වා අර කොල්ලට. ආවෙල්ලා හිව්වා මේ මගේ දුව මඳින්න කියලා. ඊට පස්සේ පුතාටත් මේ ගැන පැහැදුනා. මේ රාජකුමාරයාට.
1: ඔව් කෙල්ලත් ලස්සනයිනේ.
0: එතෙන්දි කිව්වා මං සාමාන්‍ය කොල්ලෙක් නෙමෙයි මම රාජකුමාරයෙක්.
1: හරි.
0: මම මෙච්චර කාලයක් හෙව්වේ මාව ඇත්තටම තේරුම් ගන්න පුළුවන් කෙල්ලෙක්. ඒ හින්දා තාත්තේ ඔයාගේ දුව තමයි මාව හරියටම තේරුම් ගත්තේ.
1: ඕකේ.
0: ඒ නිසා මම කැමතියි මෙයාව බඳින්න.
1: මගේ තාත්තා රන්වන් මාලා දාලා කියලා ගියා ඊට පස්සේ.
0: දෙන්න කසාද වෙනලා ගියා.
1: ටික කාලයක් හිටියා.
0: නෑ තාම සතුටේ. හැමෝම බලාපොරොත්තු වුණේ ආයි ඩිවෝස් වෙයි කියලා තමයි. එහෙම නෑ. මේ අපි මේ කතාව කියන වෙලාවෙත් ඒ දෙන්න සතුටින්
1: ඉන්නේ. අනේ හොඳයි.
0: අපි එහෙමයි. කතාව ලස්සනෙන් කරන්නේ. උදේ 8යි විනාඩි 11යි වෙලාව. රජාගේ නෑ වුණම් බලාගෙන ඉන්නේ මේකත් ඩිවෝස් නෑ.
1: කවද්ද ඩිවෝස් වෙන්නේ කියලා.

0: ජීවිත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: උදේ 8යි විනාඩි 24යි වෙලාව.
1: මේ දවස්වල හැමෝම කතා කරන්නේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ගැන.
0: අහහ්.
1: මේ පාපන්දු ලෝක කුසලානය අපි කියන්නේ කටේ තියෙද්දි සුපිරි ක්‍රීඩකයේ කරපු නොමනා විදිහේ වැඩක් ගැන යම් ප්‍රවෘත්තියක් තියෙනවා.
0: හරි.
1: ඒ කියන්නේ ඔයා දන්නවා මේ බාප්පේ.
0: බාප්පේ.
1: හා. සමහර මේක බාප්පේ කියලා
0: කියන්නේ. හා. බාප්පේ නේ.
1: මේ ප්‍රංශ කණ්ඩායමේ නේද? බාප්පේ. ලෝක ප්‍රකට ඉතාම ජනප්‍රිය ක්‍රීඩකේ
0: කිලියන් ගැන කියන්නේ
1: කිලියන් බප්පේ.
0: හරි.
1: හා. එතකොට පාපන්දු ලෝක කුසලානේ තව දවස් කීයද තියෙන්නේ කියලා කියන්නේ මේ සිදුවීම සිද්ධ වෙනකොට.
0: ආ.
1: අදනේ පටන් ගන්න.
0: ඔව් ඉතින්.
1: අදනේ පටන් ගන්න.
0: ඔව් ඊයේනේ අපිට ඔක ආරංචුනේ.
1: ඊයේ ආරංචුනේ.
0: ඊයේ කියන්නේ විදියක් නැහැනේ.
1: ඊයේ බැරි වුණානේ අපිට වෙලාවම දිනුනා.
0: ඔව් අපිට මොකක් හරි වුණා.
1: හරි. කොහොම හරි දැන් ඔන්න මේ ආසන්න දවසක සිද්ධ වෙච්ච සිදුවීම. ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ නායකයා කිලියන් මුම්බප්පේ එයා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක රවුම් ගහන්න ගිහලා. හරි. එතකොට දැන් දින කීපයකට පස්සේ ආපහු එයා ලෝක කුසලාන සංචිතයට එක්වීමේ බලාපොරොත්තුවක් තිබුණා. හැබැයි එයා කිව්වා පෞද්ගලික කාරණයක් වෙනුවෙන් තමන්ට පොඩි නිවාඩුවක් තරඟාවලියට කලින් පොඩි නිවාඩුවක් දෙන්න කියලා. මොකද මේ ඔය පෙරහුරු තරඟ තියෙන්නේ. අන්න ඒ වගේ තරඟයකට ක්‍රීඩා කරන්න කියලා කිව්වම එයා කිව්වා නෑ මට නිවාඩුවක් ඕනේ මම එන්නම්. කෙලින්ම මේ මැච් එකට තමයි එන්නම්. හරි. හැබැයි මෙයා මෙයාගේ පෙම්වතියත් එක්ක මැඩ්‍රිඩ් වල තමන්ගේ පෙම්වතිය සමග සංචාරයේ නිරත වෙනවා කියලා පැපරාසින්ට අසු වෙලා තියෙනවා. ඉතින් ප්‍රංශ ප්‍රේක්ෂකයෝ මේක දැඩි ලෙස ප්‍රශ්න කරනවා. සමාජ මාධ්‍ය වලින් දිගින් දිගට මේක විමසනවා. ලෝක කුසලානේ අතලඟ තියෙද්දි කෙල්ල එක රවුම් ගහන්නේ ඇයි කියලා.
0: ඔව් ඇයි ධෝනි එක රට දෙක
1: අනිවාර්යයි.
0: හා
1: එයාත් අහනවාදීනේ ඔයාට මේ ෆුට්බෝල් ද බටින්නේ
0: මාවද බටින්නේ
1: ඔයාට මාත් එක්ක තමයි කොහෙවත් යන්නේ එන්න
0: බෑ.
1: ඉතින් ඇත්තනේ.
0: ඔව්
1: මුලින්ම එතන බැලන්ස් කරගෙන ඉන්න ඕනේ.
0: නැත්තම්
1: පෙම්බතිය බිරිඳ
0: මැච් එක ගහලා යන්න වෙන්නේ ගෙදරනේ.
1: ගෙදරනේ ඕනම පිරිමි පරාණයක් පිළිගන්නවනේ. මං කියන්නේ මේ බලධාරීන් අතර ඉන්නව නම් පිරිමි අය.
0: ඔව්
1: මේ ඔබ උනා තේරුම් ගන්න බෑ. අනේ මිනිස්සයා කොහමද ඔළුවේ නිදාසි ඇවිල්ලා මේ වර්ල්ඩ් කප් එක ගහන්නේ?
0: නැත්තම් ඔළුව කණ්ඩා හදලා ඇති.
1: ඔව් කෙල්ලගේ ප්‍රශ්නයක් තියහරි. කොහොම නමුත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයෝ මේ ගැන අප්‍රසාදයක් පළ කරලා තියෙනවා. මොකද කණ්ඩායමේ නායකයා මේ කෙලියන් මුම්බප්පේ. එතකොට මෙයා වගකීම් විරහිත හැසිරීමක් පෙන්눔 කරලා
0: තියෙනවා.
1: ඉතින් ප්‍රංශ කණ්ඩායම කියන්නේ ලෝකේ කාගේ තවදානේ දිනාගත් කණ්ඩායමක් පාපන්දු ලෝකේ. ඉතින් මේ කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදය දැන් මොනවා වෙයිද දන්නේ මේ තරඟාවලියේ තීරණයට බලපෑමක් වෙන විදිහට. දැන් ඉතින් ගෙදර හරි හැබැයි ටීම් එක ඇතුලේ අවුල්.
0: අන්නේ ඒකනේනේ. ටීම් වර්ක් එක නැති වුණාම ඉතින් නේ.
1: ඕවා අපි කාටත් හොඳ පාඩම්.
0: ඇත්ත.
1: නේද? ක්‍රීඩාවයි පෞද්ගලික ජීවිතයයි පටල ගන්න එපා කියලා කියනවානේ. ක්‍රීඩාව විතරක් නෙවෙයි වෘත්තිය.
0: ඇත්ත.
1: කියන්නේ රස්සාවයි පරස්තාව. ওই දෙකම පටල ගත්තොත්
0: වැඩේ ඉවරයි.
1: මේවා ඉතින් අපි මිනිස්සු විදියට තේරුම් ගන්න ඕනේ ඒවා කියලා තමයි අපිට නම් හිතෙන්නේ.
0: ඕ.
1: කවුරුත් මේවා තේරුම් ගන්නවා නම් හරි. එහෙමනම් ප්‍රශ්නයක් ඇති.
0: බැලන්ස් එක යන ලයිෆ් එකනේ.
1: දැන් අනිත් අය වුණත් බලනවානේ දැන් මේ මෙයාට තියෙන ජනප්‍රියත්වයේ හින්දා හැම. ඉතින් මෙයාව පුළුවන් නම් නේද?
0: ඔව්.
1: අවුල් කළා.
0: හරි. ටීම් එකේ උත්සාහින් කරලා.
1: නායකත්වයට එන්න තව කෙනෙක් ලෑස්තිද දන්නෙත් නැහැ.
0: ඔව්.
1: ඒ වගේ ප්‍රශ්න ඇති.
0: තියෙනවානේ.
1: හරි. අපි අපේ අනුග්‍රාහකය මතක් කරමු. ඩෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරන්න ඕනේ.
0: මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත් එක්ක සම්බන්ධ වෙලා දැන් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා කියලා කිව්වා. ඔබේම බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි ඉතින් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත තැනක් වෙන්න එපැයි ඔබ ආයෝජනය කරනවා නම් නේද? ඒ වෙනුවෙන් තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන අපි ඔබට කියලා තියෙන්නේ. දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ පොඩි තැනින් පටන් ගන්න, ගෙදරින් පටන් ගන්න බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඔය කොයි කොහොම විදිහට පටන් ගත්තත් ඔබට මාක්ස් පෙන් තමයි හරියනම තැන. එහෙම නැත්නම් ඔයාට හිතෙනවා නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එකතු වෙලා ජොබ් එකක් වගේ කරන්න. ඔන්න දැන් ඒකටත් අවස්ථාව තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ පොහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ආකර්ෂණීය වැටුප් එක දීමනා රසකුත් එක්ක. ඉතින් ඔයාගේ ආයුධපත අමල්කම මැණික් කඩවර මහත්මයාට යොමු කරන්න මෙන්න මේ කියන නම්බරයකට 076-423-97 කියන නම්බරකින් ඔයාගේ විස්තර අයදුම්පත එන්නේ නම්බරයකට යොමු කරන්න කියලා අපි මතක් කරනවා.
1: මේ FIFA එක හෙට පටන් ගන්න.
0: හෙට?
1: ඔව් ඒ කියන්නේ රාත්‍රී 12 මාරට.
0: අහහ.
1: හරි. මෙහෙ වෙලාවෙන් රෑ 12 මාරට තමයි අපිට බලන්න
0: තියෙන්නේ.
1: මේ ඔය අර කතාව මේ රටද පෙම්වතියද එක කියලා වගේ එකක් වාර කිවි.
0: ඔව්.
1: ඒක ඉතින් එක එක කෙනා නෝ එක තීරණය වෙනවා.
0: ඔව් නේ.
1: නේ.
0: ඇත්ත.
1: ඒක තමයි අපිට කාටවත් කියන්න බෑ. තමන් තමන්ගේ ඉදියා.
0: කැමැත්ත, රුචිකත්වය අනුව.
1: මේ විජය නිෂ්පාදන ගැන කතා කරනවා නම් ලංකාවේ අපි විතරක් නෙමෙයි ලෝකෙම දැන් පාවිච්චි කරන කුළුබඩු නිෂ්පාදකයා තමයි විජය කියලා කියන්නේ. මොකද ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් සහිතයි. කැමරික රස කරනවා විතරක් නෙමෙයි තව නිෂ්පාදන ගණනාවක් තියෙනවා.
0: දැන් අපි කතා කරන ලුණුහුඩු පැකට් එකේ ඉඳලා ඔබට කැමරික රස කරගන්න ඕන කරන ටික මිලිස් 3-5 එතකොට අනිකුත් ගොරක වගේ දේවල් දැන් ඇඹුල් තියල් එකක් වගේ හදා ගන්නවා නම් දැන් ඔබට කෙලින්ම ගොරක පේස්ට් එක ගන්න පුළුවන් විජය කියන නමින්ම. ඉතින් මේ දේවල් ගන්නකොට නම බලලම ගන්න මතක තියාගන්න. මොකද ව්‍යාජ අනුකරණ වෙළඳපොලේ ඕන තරම් තියෙනවා. ඇහැ ගියපු ගමන් ඔබ රැවටෙන්න පුළුවන්. ඒ නිසා විජය ලාංඡනය තියනවද කියලා බලලම මේ නිෂ්පාදන ගන්න එක ඔබට වටිනවා.
1: හරි, අපි එහෙමනම් සින්දුවට යමු. සින්දුවට යන කලින් වෙලාව බලමු.
0: උදේ 8 විනාඩි 30යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: තමයි අප්පා
1: ලකන්ද රේඩියෝ ITN. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධක ලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: ලුකයා මාරේ වෙඩෙනි ඌනේ ඩොක්කි කිව්වානේ මඩේ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කෝල් ද ඩොක්ටර් යාරු සුන්නද
3: මම කිනිගේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට
4: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
5: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
6: evening drive with chamit and charu

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: උදේ 8 විනාඩි 46
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි
5: 8 විනාඩි 41යි වෙලාව ආ වදන්නවද දැන් අපි සාමාන්‍යයෙන් වාහනේ ලයිසන් එක නැතුව පාර ගියොත් මොකද වෙන්නේ
6: අල්ලනවනේ
5: ඔව් ඉස්සර මතකද තිබුණා මෙව්වා එකක් යන්න කියන්නේ අපි පාර යනකොට ඩෙන්ටි එක පව අරගෙන යන්න ඕනේනේ ඔය මේක අපි දන්න කතාවක්නේ එතකොට දැන් බැලුවම අපි ගෙනියන්න ඕනේ සාමාන්‍යයෙන් වාහනයක යනවා නම් වාහනේට අදාළ ආදායම් බලපත්‍රය ඔව් ඒ ටික අරගෙන යන්න ඕනේ ඔය ටික නැතුව යන්න බෑ පොලිසිය විසින් අපිව අල්ලාගෙන ඊට පස්සේ ඒ නීතිය ක්‍රියාත්මක කරන නිසා අපි දන්නවා මොනවද අපි ළඟ තියෙන්න ඕනේ කියලා.
6: ඔව්.
5: දැන් මේ පාරේ වාහනයක් drive කරන්න. ඒකට හේතුව මේ මාර්ගයේ ඉන්න අයගේ ආරක්ෂාව, පදිකේන්ගේ වගේම අනිත් වාහනවල ආරක්ෂාව මේ සියල්ල ගැන හිතන්න ඕන නිසානේ මේ හැම දෙයක්ම.
6: ඔව්.
5: ඔයා දන්නවද අවුරුදු 17ක් තිස්සේ ප්ලේන් එකක් එලවලා තියෙනවා එක්තරා පුද්ගලයෙක්. එයාට ගුවන් නියමු බලපත්‍රයක් නැතුව. ලයිසන් නැතුව ප්ලේන් එකක් කෙලවනවා කියලා කියන්නේ ලේසි නෑ.
6: නැත්තම් ජීවිත කීයක්ද දෙයනේ?
5: ඔව් මෙයා ව්‍යාජ බලපත්‍රයකින් තමයි අවුරුදු 17ක් එයා කැනඩා ගුවන් සේවයේ වැඩ කරලා තියෙන්නේ.
6: එයා කැනඩායිකේ.
5: ඔව් 2009 ඉඳලා 2025 දක්වා. දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් 900ක ප්‍රධාන නියමුව එයාට තියෙන්නේ ව්‍යාජ බලපත්‍රය.
6: බුද්ධ අම්මේ.
5: මරු ඩයල් එකක්.
6: ඒකන.
5: හරි. එතකොට එයා කැනඩා ගුවන් සේවයේ සේවය කරපු කෙනෙක්. එතකොට මෙයාගේ නම ගත්තම මෙයාගේ නම නිකන් ජෙෆ්රි වගේ නමක් මට මතක.
6: ඕකේ.
5: ගුවන් ගමන් 900ක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ව්‍යාජ බලපත්‍රයක් මෙයා සතුව තියලා තියෙන්නේ.
6: ඔව්.
5: වාණිජ ගුවන් යානා පැදවීමේ මූලික බලපත්‍රයක් මෙයාට තිබිලා තියෙනවා. නමුත් ඒකෙන් බෑ ඔය බෝයිං 767, බෝයිං 777, බෝයිං 787 වගේව පදින්න බෑ.
6: ඒකට අවසර
5: නැහැ. ඔයි විශාල ගුවන් යානානිව.
6: ඔව්.
5: ඒව පදින්න බෑ අර බලපත්‍රේ.
6: අහහ.
5: ඉතින් කොහොම නමුත් මෙයා ඒක කළා තියෙනවා.
6: කවුරුත් හොයලත් නැහැ.
5: හොයලත් නැහැ.
6: ඕකේ.
5: ඊටාම හම්බෙන්නේ මේ මෑතක හම්බුණාට මේක ගැන කාටවත් එහෙම සැකයක් තිබිලා නැහැ. ඉතින් බලන්න එහෙම දේවල් ලෝකෙ සිද්ධ වෙනවා.
6: ඔව්.
5: අපි ලයිසන් එක නැතුව ගිහිල්ලා පාරේ අහුවෙන එක එක්ක ගත්තම මේවා නේද?
6: මේක අහසෙන යන්නේ.
5: මේවා ඉතින් මොකද වාහනේ යත දාලා නවත්තන්න චෙක් කරන්න බෑ
6: බෑනේ
5: ඉතින් එහෙ මේ ජීවිත කීයක නේද අවදානමත් මෙයා පඩි අරගෙන තියෙනවා හරිද කැනේඩියානු ඩොලර් මිලියන 3කට ආසන්න ගාණක් වැටුපක් විදිහට ඉතින් 2025 දී සිදු කරපු පරීක්ෂාවකදී තමයි ලේකනවල අක්‍රමිකතා අනාවරණය වෙන්නේ එතනින් පස්සේ මෙයාව අල්ලගන්න එතන වෙනකන් මෙයා එනවා අපරාධ චෝදනා 7ක් මූල්‍ය වංචා ඊට පස්සේ කූට ලේඛන මේ කියන ඔක්කොම දේවල් නිසා තමයි මෙයාට දැන් චෝදනා වලට ලක් වෙලා අත්අඩංගුවටපත් වෙන්නේ.
6: හපොයි දෙයියනේ.
5: මෙයාගේ නම ජෙෆ්රි.
6: ජෙෆ්රි.
5: ජෙෆ්රි තමයි නම. ඉතින් ජෙෆ්රි වෝල් කියලා කෙනෙක්. ඔයාලට තව දුරටත් මෙයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. මේ වගේ තව කොච්චරනම් ඇද්ද?
6: නැත්තම්
5: මේ අහුවෙච්ච එකක් විතරයි.
6: දැන් අනිත් කට්ටියත් බය වෙලා ඇති එහෙම යනා ඉන්නවා නะ.
5: ඔව්. ඉතින් ව්‍යාජ බලපත්‍ර කියන ඒවා සම්බන්ධව අපේ රටේ තෝ ඕන තරම් තියෙන. ෆේක් ලයිසන් නේ. ඔය හොර දොස්තරලා ඉන්නවා. හොර ඉංජිනේරුවෝ, හොර නීතිඥයෝ.
6: අපි අහුවෙනවා.
5: අනිවාර්යෙන් අපි එහෙම අයට අහුවෙනවානේ. ඒ නිසා මේක ලෝකේ ඕනම තැනක වෙනවා. ඉතින් මේ කූට ලේඛන හදනවා කියන ඒවා.
6: ඔව්.
5: ඉතින් ඒවට තිත තියන්න අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ලෝකේ දියුණුවයි කියලා හිතන රටවල ක්‍රියාත්මකයි. නමුත් ඒ වෑයනුත් අර අස්සෙන්
6: ඉන්නේ. ඔය වගේ කතා ඇහෙනවනේ.
5: රිංගල යන තැන තියෙනවා.
6: ඔව් දැන් උනේ.
5: පැල්වත නිෂ්පාදනය මතක් කරලා යමු.
6: අපි පැල්වත නිෂ්පාදන අතර තියෙන බටර් එක ගැන කියන්නම්. අපි කිව්වා ඊයේත් ෆ්ලේවර්ස් ගොඩකින් දැන් පැල්වත බටර් එක ඔබට මිලදී ගන්න පුළුවන් කියලා. විශේෂම ගාලික් බටර්, චිලි බටර් මේ ආදී වශයෙන් වර්ග ගොඩක් තියෙනවා. සෝල්ටඩ් බටර්, නන් සෝල්ටඩ් බටර් ඔබට කැමති විදිහට තෝරලා බේරලා බටර් ගන්නවා නම් ඔන්න පැල්වත්ත බටර්ම තෝරගන්න.
5: එවගේ මහජන සම්පත මේ දවස්වල වැඩිපුර ගන්න ඕනේ ටිකට් එක. ඔයා දන්නවා ඔයා ටිකට් එකකට වියදම් කරනවා කියලා කියන්නේ රටේ සංවර්ධනයේ වෙනුවෙන් අරමුදල් රසක් වෙනුවෙනුත් ඔයා දායකත්වයේ දීලා තියෙන්නේ.
6: ඒ වගේම දැන් ඔබ දන්නවා පහුගිය දවසක ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම රටට දැනෙන තෑගි බෙදෙන තැනක් නෙවෙයි. පහුගිය අඟහරුවාදා ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුල පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේදී සුපිරි ත්‍යාගලාභියෙකු ඇතුළු ප්‍රථම ත්‍යාගලාභීන් 22 දෙනෙකු වෙත රුපියල් 3,88,00,000 වටිනාකම මනියුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ අසල පරිශ්‍රයේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වාසනාවන්ත ජයග්‍රහකයන් අතර රුපියල් 1,45,00,000 වටිනාකම මනියුත් මුදල් චෙක්පත් බෙදා දීම ඔන නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම දවසින් දවස තනින් තන රට පුරාම වාසනාව බෙදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: හැන්දාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 1 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

0: Lakhana Radio ITN.
1: Vela udenavya.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ලකඩ දේශීය ප්‍රවෘත්ති
3: ප්‍රදේශ රැසකට අදන් මිලිමීටර 50ක් වූ තරමක තදවැසි ඇතිවිය හැකි බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගම සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ඒ අතර වනවා. මධ්‍යම කඳුකරේ බටේර බැවුම් ප්‍රදේශ උතුර සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගයේ පැය කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මුහුදාශිත සුළඟේ වේගයේ ඉහළ යාමේ හැකියාව පවතිනවා. කන්කසන්තුරේ සිට මන්නාර මහරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන වන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය පැය කිලෝමීටර 70 දක්වා වැඩි විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බහරීනයේ සහ කුවේට්වල අමෙරිකා හමුදා මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානය සඳහන් කළා. හොමුස් සමුද්‍ර සන්ධිය නෞකාදිකකටද පහර දුන් බවයි ඔවුන් පවසන්නේ. ඒ අමෙරිකාවෙන් එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසින් සිදු කළ මෙහෙයුමේදී. මීට පෙර අමෙරිකාවේ මැද ප්‍රදේශ මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් දැඩි ප්‍රතිචාර දක්වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඒ අනුව ඉරානය ප්‍රදේශයේ හිපයකටම අමෙරිකා ප්‍රහාර එල්ල විය ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්නේ.
2: 24 පෑම සිරුවෙන් ලකන

0: good morning උදේ 9යි විනාඩි 6යි වෙලාව
1: අයිස් ගහන අය අපි නිතර කතා බහට ලක් කරන අයනේ අයිස් ගහන අය කිව්වම මේකේ අර්ථ දෙකක් තියෙනවානේ සාමාන්‍යයෙන් ඔහේ වැඩක් නොකර ඔහේ කයියක් ගහගෙන උදේ ඔන්න එක දාපු වෙලාව ඉඳන් කයියක් ගහගෙන ඉන්න අය හරි ඒගොල්ලෝ අපි කියන්නේ ඔෆිස් එකේක වෙන්න පුළුවන් වෙන කොහේ හරි ෆැක්ටරි එක කොහේ හරි තැනක අයිස් ගහනවා කියන්නේ 24 පැයෙන් වැඩි හරියක් නිකන් ඉඳලා තියෙන. හරි. ඒ කියන්නේ ගෙදර ඉන්න අය මේකට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ගෙවල් වල වැඩ කරලා. ඔය සමහර හස්බන්ඩ්ලා හිතන් ඉන්නවනේ වයිෆ්ලා ගෙදරට ලයිස් ගහනවා කියලා. එහෙම නම් ගෙදර අනිත් වැඩ ටික වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් අතු ගන්න ඒවා, පිය දාන ඒවා, ළමයි ස්කෝලේ යන ඒවා, කෑම ටික උයන ඒවා. ඇඳුම් ටික හරියට හොදලා වෙලාවට නේද හස්බන්ඩ්ගේ කබඩ් එකට එන ඒවා කඩේට ගිහිල්ලා බඩු ටික ගේන ඒවා ලයිට් බිල් වතුර බිල් ටික ගෙවෙන ඒවා ඒවා ටික වෙන්නේ නැහැ ඔබේ බිරිඳ ගෙදරට වෙලා
0: අයිස් ගගා හිටියොත්
1: ඒකනේ ඇත්ත කතාව ඔය නිකාන් සමහර තැන්වල නේද ඔයා මොනවද කරන්නේ ගෙදරටලා නිකන් ඉන්නේ කෙනෙක් කරා කියලා කිව්වට ඒ කියන්නේ ඇත්තටම නෙවෙයි මොකද ඔහු දන්නව ඔබ වැඩ කරනවා කියලා මේ කියන්නේ වෙන අයිස් ගැහිල්ලක් ගැන අයිස් ගහනවා කියලා කිව්වම දැන් ලංකාවේ අපි ගොඩාක් කලාවට දන්නවා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ ලොකු කතාවක් තියෙනවා.
0: හරි.
1: ඒවා අත්තරංගුවට ගන්නවා. විනාශ කරනවා. මෑත කාලේ එහෙම එකක් පේන්න තිය, ඒ කියන්නේ අපිට දකින්න අහන්න දකින්න ලැබෙනවා. බඩේ තිබූ අයිස් පැකට් එකක් පුපුරා බස් රියදුරෙක් මරුට.
0: කොහෙ?
1: බඩේ තිබ්බ අයිස් පැකට් එක.
0: අයිස් පැකට් කොහමද බඩට?
1: අයිස් පැකට් කියපු ගමන් අපිට එන්නේ අපි ස්කෝලේ ඇරලා
0: අර පහට තිබ්බේ දෙකට තිබ්බේ.
1: අන්නේ අයිස් පැකට් එක. මාත් එක දැක්ක ගමන් හිතුවා අයිස් පැකට් එකක් ගිලිලා මොකක් කරි වෙලා. මරණ පරීක්ෂණයේදී තවත් එකක් බඩෙන් ගත්තා.
0: ඕකේ.
1: ආමාශය තුල අයිස් මත්ද්‍රව්‍ය සංගවාගෙන ප්‍රවාහණය කළ.
0: කොහොමද එතකොට එක ගිල්ලේ?
1: ඒක තමයි. සුකෝභෝගී බස් රථ රියදුරෙක් මේ මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුල තිබිලා පිපිරිලා විෂ වෙලා මැරලා තියෙන.
0: ඕකේ.
1: මේ දක්ෂින අධිවේගී මාර්ගයේ තංගල්ල මාකුඹුර මාර්ගයේ ධාවනය වෙන සුකෝභෝගී බස් රථය. ඒක සේවය කළ අවුරුදු 51 මේ නමත් එක්ක තියෙන අපේ නමෝනේ පුද්ගලෙක්. අටවෙන්දා මාකුඹුරේ ඉඳලා තංගල්ල බලා ධාවනය වෙලා තියෙන බස් රථේ. මේ ගමනාන්තය වෙත ළඟා වෙලා සුළු මොහොතකින් මේ රියදුර හදිස්සියෙම දැඩි ලෙස රෝගාතුර වෙලා තියෙනවා. වහාම ක්‍රියාත්මක වෙච්ච ඒ අවට හිටපු අය යාව 19 සුවසැරියෙන් ගෙනහිලා තංගල්ල මූලික රෝහලට ගෙනහිලා
0: චෙක් කරනකොට තමයි බඩුව හොයලා
1: තියෙන්නේ. චෙක් කරන කලින් මැරිලා.
0: ඕකේ.
1: ගිනිනේනෝට මැරිලා. ඊට පස්සේ මොකද්ද මේ උනේ කියලා මරණ පරීක්ෂණයට දැම්මම පස්සේ තව එකක් බඩෙන් හොයාගෙන තිනවා ඒක පුපුරලා නැහැ. එකක් කැඩිලා එකක් පුපුරලා
0: නැහැ.
1: එතකොට මේ මත්ද්‍රව්‍ය ශාරීරික අභ්‍යන්තරයේදී රුධිරයට මුසුවීම නිසා මේක විස වෙලා තමයි මරණයටපත් වෙලා තියෙන්නේ.
0: ඇයි දෙයියනේ මේ මිනිස්සු මෙහෙමනේ?
1: පැකට් දෙකක් ග්‍රෑම් 20ක් විතර බරයි මේ පැකට් දෙක. ඉතින් බලන්න මේවා අමුතු විදිහටනේ ප්‍රවාහණය කරන්නේ. ඔය අපි කියන්නේ සමහරු ඊට වැඩිය මේ වෙන තැන්වල රඳවගෙන
0: සංගවගෙන එනවනේ නේද?
1: ඒ නිසා මේක මොකක් හරි කරලා ගිලලා ඒක කොහෙන් හරි ආයෙ එළියට අරන් විකුණ ගන්න තියෙන්නේ ඇති. නමුත් අවසානයේ ජීවිතෙන් වන්දි ගන්න සිද්ධ වුණා.
0: අහන්න තියෙන දේවල් දැන් කාලේ.
1: ඉතින් මේක අපි කියන්නේ අර සදහටම මත්ද්‍රව්‍ය නේද? රටින් තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. ඒකට අපි පුළුවන් විදියට සහයෝගය දෙන්න ඕනේ. ඉතින් මේ වගේ කෙනෙක් වෙන අල්ල ගන්න අපි දන්නේ අපිට කොහෙන්ද අපි ස්කෑන් කරලා බලන්නේ. දැන් ඔයා මෙතන ඉස්සරහා මගේ ඉස්සරහා කතා කරගෙන
0: ඉන්නවා.
1: ඔයා අයිස් ගිලලා දින්න කියලා මම දන්නවා.
0: නැහනේ.
1: එහෙමත් තියෙනවා ඉතින්. නමුත් අර සමහර තැන් තියෙන මට මේ ළඟදී එහෙම මේ ඒක කියලා දැම වරන් ඒත් දන්නේ ඊට පස්සේ.
0: ඇයි මොකද්ද?
1: නෑ අපි සමහර මිත්‍රයෝ එහෙම අපිට කතා කරලා කියනවා මේ අහවල් තැන මෙන්න මෙහෙම සිද්ධවීමක් තියෙනවා. පොඩ්ඩක් බලන්න එන්න කියන්න පුළුවන් දන්න කියන කෙනෙකුට කියන්න එහෙම. කෙනෙක් එහෙම තොරතුරක් දෙන්නේ තරි විශ්වාසයෙන්නේ.
0: අන්න ඒකනේ.
1: ඒ සාක්ෂිකරුව රැකීමත් ඊට වඩා නේද? මේ අද කාලේ හැටි ටිකක් අවදානම්. ඒ නිසා ගොඩක් අය තොරතුරු දෙන්නවත් ඉදිරිපත් වෙන්නේ
0: නැහැ. සහ දැන් ඔය ගොඩාක් ඔය මංමාවත් වල එහෙම අතුරු පාරවල් වල මේ ගොඩක් ඔය තරුණයෝ තමයි මේ පාරවල් වල කොළ කෑලි අවුස්ස අවුස්ස කුණු ගොඩවල් අවුස්ස
1: වැලි ගොඩවල්
0: මොනවද ඔය? ඔය ගොඩක් වැලි වන්නේ නෑ මේ අතුරු වැටුණා.
1: ඔය මේ අපේ ඒ කාලේ පොඩි කාලේ අපේ ගෙවල් ළඟ තියෙන ත්‍රීල් පාකේ. ත්‍රීල් පාකේ ළඟ තියෙන කොට්ටංගා. එතන තියෙනවා ඒක ඉදිකිරීමකට ගෙනාවලා. ඒක ඉදිකිරීමකුත් නෑ අහලා බලන්න. ඒත් වැලි ගොඩක් තියෙනවා. කඩොල් තියලා වට ගැලලා. ඒ වැලි ගොඩ කවදාවත් ඒ කියන්නේ අඩු වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ වැලි ගොඩක් තියෙනවා. ඉතින් ටිකක් ඔය අවුරුදු 16 17 වෙනකොට වගේ තමයි අපිට තීරුනේ එතන යමක් සිදු වෙමින් පවතිනවා කියලා.
0: මොනවා හරි හොයනවා තරුණයෝ.
1: ඔය කියන්නේ කෙනෙක් කැවිල්ල එතන තියෙනවා තව කෙනෙක් කැවිල්ල එතනින් අරගෙන යනවා.
0: අර බිස්නස් නේ.
1: මාර මොළනේ.
0: ඉවත් වෙනු.
1: අනිවාර්යෙන්ම.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වාරාන්තිකයි.
1: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
2: 9:23 දැන් වෙලාව. අපි මතක් කරන්න ඕන ක්‍රිමිරාජ ඖෂධ ගැන. ඔබට ක්‍රිමිරාජ කරල්ගුලි ගැන නම් අපි කියලා තියෙනවා. විශේෂයෙන්ම ඔය හදිස්සියේ බඩේ අමාරුවක් ආවට පස්සේ එතකොට ඔය එක එක පණු රෝග කියන්නේ දරුවන්ට ළමා කියන්නේ පණු රෝග කියලා කියන්නේ නේද? පොඩි දරුවන්ට එහෙම හැදෙන්නේ අන්න ඒ වගේ තැන්වලදී ලදරු පණු රෝග වලට එහෙම ෂණික සුවය ලබාගෙන පාවිච්චි කරන්න පුළුවන් හොඳම ආයුර්වේද නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ කරල්ගුලි කියලා කියන්නේ. ඉතින් ක්‍රිමිරාජ කරල්ගුලි විතරක් නෙවෙයි තවත් ආයුර්වේද ඖෂධ රසක් ඔබට මේ නමින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. උණක් හෙඹිරිස්සාවක් හැදුනට පස්සේ ක්‍රිමිරාජ පේයාව, වැල්මි පැණිය, ඒත් එක්කම ක්‍රිමිරාජ මුඛ සෝදනය ගැනත් කියන්න ඕන. දැන් අපි ওই දවසකට දෙපාරක් මේ හරහා අපි කට හේදුවට පස්සේ විදුරු මස් දියවීම, දත් මුල් වලින් ලේ යන්නේක, දත් පණෝ කණේක අඩු කරගන්න ඔන්න හොඳම නිෂ්පාදනයක් තමයි ක්‍රිමිරාජ මුඛ සෝදනය කියලා කියන්නේ. ඉතින් මේ දේවල් මිලදී ගන්න පුළුවන් ඔබට. වැඩි විස්තර දැනගන්න 011 2 753 889 කියන නම්බරයකට කතා කරන්න කියලා මතක් කරනවා. ක්‍රිමිරාජ ගැන මතක් කරේ. ඒ වගේම පැල්වත නිෂ්පාදන, ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ශේෂ්ත්‍රයේ දවන්තය අතර ඉන්න පැල්වත නිෂ්පාදන ගන්නකොට නම බල්ලා ගන්න, විශේෂම අවුට්ලට් වලින් ගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ඔක්කොම තියෙන්නේ පැල්වත නිෂ්පාදනනේ. කිරිපිටි පැකට් එකේ ඉඳලා යෝගට් බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි, මේ හැමදේම දැන් පැල්වත කියන නමින්. 9:25

0: මෙහෙද තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 9යි විනාඩි 28යි දැන් වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ පැත්තට යන්නත් ඕන. ඔබට පුළුවන්කම තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඒ අතරතුරේ විශේෂ මතක් කිරීම් කීපයකුත් තියෙනවා කරන්න. ඒත් ජාතික ලොතරැයි මණ්ඩලයෙන්ම තමයි මේ මතක් කිරීම ඔබට කරන්නේ. දැන් අපි කියවනේ වැඩි වැඩියෙන් ටිකට්පත් මිලදී ගන්න කියලා මේ දවස් ටිකේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාම රටට දැනෙන්න තෑගි දෙන්න තැනක්. ඉතින් පහුගිය අඟහරුවාද දවසක ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය තුල තිබ්බ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සුපිරි ත්‍යාගලාභියෙකු ඇතුළු ප්‍රථම ත්‍යාගලාභීන් 22 දෙනෙකු වෙත රුපියල් 3,88,00,000 වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ප්‍රදානය කිරීම සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි, මහනුවර ඩෙවෝන් උත්සව ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වාසනාවන්ත ජයග්‍රාහකයෝ 13 දෙනෙක් අතර රුපියල් 4,77,00,000 වටිනාකමින් යුත් මුදල් චෙක්පත් ලබා දීම සිද්ධ කරන්න නියමිතයි. සහ අනුරාධපුරයට ආවට පස්සේ ආයිතින් එහේ වාසනාවන්තයෝ ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැනේ අපිනේ. එහෙනේ වාසනාවන්තයෝ. ඉතින් අනුරාධපුර අයියයි මොකද පොඩේන් කතාව කියලා වෙනකන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල පරිශ්‍රය පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වාසනාවන්ත ජයග්‍රාහකයෝ අතරේ රුපියල් 1,45,00,000 වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් බෙදා දෙන්න නියමිතයි කියලා කියනවා. ඉතින් මේ වගේ දවසින් දවස තැනින් තැන රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයි ලොව ප්‍රමුඛ ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.
1: දැන් ලොතරැයි ප්‍රතිඵල
0: බලන්නත් ඕන.
1: බලන්න ඕනේ. වාසනාවන්ත අංක ටික මතක් කරන්න ඕනේ. ඊගත ටිකට් එකේ මතට ගන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය හැමතිස්සෙම ඔයාව නේද දිනවනවා.
0: අන්න ඒ නිසා ඒ බලාපොරොත්තුවත් එක්ක විශ්වාසයත් එක්ක ඔබ ගත්ත මහජන සම්පත 6214 වෙනි දිනුම් වාරය ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත්වුනේ G අක්ෂරය, ජය අංක, බිංදුව අංක 2, අංක 3, අංක 9, අංක 5 සහ අංක 8. ගොවිසත G අක්ෂරයමයි ජයග්‍රාහි ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක, අංක 25, අංක 47, අංක 52 සහ අංක 69. මෙගා පවර් Y අක්ෂරයත් එක්ක සුපිරි අංක, අංක 26, ජය අංක, අංක 26, අංක 62, අංක 70 සහ අංක 76. දර නිදානය B අක්ෂරයත් එක්ක අංක 2, අංක 22, අංක 47 සහ අංක 76. හඳහන වෘෂභ ලග්නයත් එක්ක අංක 18, අංක 30, අංක 33 සහ අංක 45. අද සම්පත G අක්ෂරයත් එක්ක අංක 3, අංක 9, අංක 5 සහ අංක 8. NLB ජය E අක්ෂරයත් එක්ක අංක 7, නැවතත් අංක 7, අංක 6 සහ අංක 1. සුබ දවසක්. මේෂ ලග්නයේ තමයි ජයග්‍රාහී ලග්නයේ බවට පත් වෙන්නේ. ජය අංක, අංක 14, අංක 43 සහ අංක 57 ඔබට වාසනාව උදා කරලා තියෙනවා. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ඔබත් අද දවසේ වැඩි වැඩියෙන් මිලදී ගන්න. හෙට දවසේ ජයග්‍රාහකයෙකු වීමේ බලය බලා

0: වයස අවුරුදු 76යි. ආ 76 කෙනෙකුට අවශ්‍ය මොනවද?
1: පාඩුවේ වාඩි වෙලා නිදහසේ සඳා සමය ගත කරන්න.
0: නිදහසේ ඉන්න.
1: ඔව්.
0: මානසික සහ කායික පීඩනයක් නැති.
1: ඔව්.
0: එහෙම නිදහස් වටපිටාවක්.
1: ඔව්.
0: සියලු දෙනාගේ නේද මේ අපි කියන්නේ රැකවරණය. ඊට පස්සේ අවධානය.
1: හරි.
0: දිනාගෙනමින් අත්දැකීම් තමන්ගේ අත්දැකීම් බෙදාගෙන
1: සඳෑ සමය සුවසේ ගත කිරීම.
0: සුවසේ ගත කරන්න. අවුරුදු 76 දී ආයේ අග්‍රාමාත්‍ය ධූරයට ඡන්දෙ ඉල්ලන්න ආවුත් කවුරු හරි කෙනෙක්. 76 වසරක් මොකද කරේ කියලා වගේ හිතනවනේ.
1: හ්ම් හ්ම්.
0: බෙන්ජමින් නෙතන්‍යාහු
1: ආයෙනවලද?
0: ආයි ඊළඟ මේ ඔක්තෝබර් හෝ සැප්තැම්බර් මාසේ තියෙන ඡන්දෙ. හ්ම්
1: හ්ම්.
0: යා මැතිවරණයට ඉදිරිපත් වෙන්න යනවා කියලා දැන් ආරංචි මාර්ග කියනවා.
1: ආ.
0: දැන් එන්න හදන්නේ මොකටද?
1: ඒකනේ.
0: දැන් අපි ප්‍රශ්න කරන විදිහ තියෙන. දැන් ඇවිල්ලා මොනවා
1: කරන්නේ? යා ඔය ඊශ්‍රායලයේ සෑහෙන කාලයක් හිටපු එක්කෙනා.
0: වැඩිම කාලයක් හිටපු කෙනා.
1: ඒකනේ.
0: එතකොට ඊශ්‍රායලයේ ගොඩ දැම්මද? දැන් මේ 76ක් වසර 76ක් ඉඳලා කියන අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍යවරයා විදිහට ඉඳලා දැන් එන්නේ මොනවා කරන්නද? කියලා හැම
1: 76ක් 30 ඉඳලා කරන්න බැරි වෙච්ච එක දැන් ඇවිල්ලා කරන්න පුළුවන්ද මං අහන්නේ.
0: ඒ වුණාට ඒ ඊශ්‍රායල් වැසියෝ එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ නේ.
1: ඔව්නේ.
0: බොහෝ දුරට නැවත වතාවක් ඊශ්‍රායලයේ ජනාධි මේ අග්‍රාමාත්‍යවරයා විදිහට පත්වේවි යයි බොහෝ දුරට බොහෝ දෙනෙක් අනුමාන කරන අග්‍රාමාත්‍යවරයා බෙන්ජමින් නෙතන්‍යාහු.
1: හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බෑ හොඳේ ලෝකේ.
0: මෙයාට පහුගිය කාලේ ලොකු විරෝධයක් තිබුණා රට ඇතුළෙම. රටින් පිටත් තිබුණා. කියන දේ අහන්නේ.
1: ඔව්.
0: හැම වෙලෙම වලියටමයි බර. හැබැයි ඊශ්‍රායලයේ කියන රට පැත්තෙන් ගත්තොත් නෙතන්‍යාහු කරපු කියපු දේවල් මොනවද කියලා ලංකාවෙන් ගිහිල්ලා ඉන්න ඊශ්‍රායලයේ මේ වෙනකොට ජීවත් වෙන කෙනෙක්ගෙන් නිකන් අහලා බලන්නකො.
1: ඔව්. මොන වගේ නායකයෙක්ද කියලා නේ?
0: හරි ආදරේ. හරිම ආදරේ. ඊශ්‍රායලයේ රට වැසියෝ එහෙමයි. දැන් ඔය ඉරානයේ රට වැසියෝ ඉරානය ගැන හැඟීමෙන් ඉන්නේ.
1: ඔව්.
0: ඊශ්‍රායලෙත් ඉරානේ තරන්න නැති වුණාට එහෙම නැහැ. ඊශ්‍රායල කියන්නේ හොඳ ලස්සන හොඳ රටක් නේ.
1: නැත්තම් පුළුවන් තරම් රස්සාවලට එහෙම යන්න බලන්නේ අපේ ඊශ්‍රායලනේ නේද?
0: සෑහෙන්න ගිහින් ඉන්නවා හොඳ පඩියක් හම් වෙනවා. ඒතොර ඒ රට යම්කිසි මට්ටමකට ගොඩ දාපු නායකයා අවුරුදු 76 වුණත් එයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න ඒ රටේ මිනිස්සු සැදී පැහැදී ඉන්නවා කියන එක.
1: සහ දෙපාරක් හිතන්නෙත් නැහැ.
0: ඔය ගොඩක් අය කියනවා ආයි ඉතින් එයාම තමයි ඉන්නේ කියලා. නමුත් දේශපාලනය කියන එක හිතන්න බෑනේ.
1: ඔව්.
0: දැන් මේ ආසන්නම දේශපාලන උදාහරණ එහෙම මේ මාර ලොකු චේන්ජ් එකක් ගත්ත තැනක් තමයි කොහෙද? අපේ තලපති විජේගේ මැතිවරණේ.
1: හැබැයි ගොඩක් ඉතින් යාට රැල්ල නම් තිබ්බනේ
0: ඒ දවස්වල. ඔව් රසිකයෝ හිටියා. රසිකයා අවසානයේ ඡන්දදායකයා වුණා. ඉතින් ඉදිරියේදී බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. බෙන්ජමින් නෙතන්‍යාහු යලිපත් වෙයිද? මොකද දැන්ට කරගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යයි එතකොට.
1: ඒවා තව සංවර්ධනය කරලා කරයිද?
0: 9යි විනාඩි 38යි වෙලා.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: උදේ 9යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: 9:42 අපි සමන්තයිලා ෆැක්ටරියට පොඩ්ඩක් ගිහිල්ලෙමු.
0: සමන්තයි
5: චමින්දයි මේලා ෆැක්ටරිය වැඩ, ප්‍රෙස් එකේ වැඩ.
0: ඕකේ.
5: ප්‍රෙස් එකක් කියලා කිව්වමත් ලොකු නේද මැෂින්ස් නේ.
0: මැෂින් වලින් ඔක්කොම වැඩ.
5: ඔව්, යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙන තැන. එතකොට දැන් තව තැනක් ගත්තොත් අපි හිතමු තව එහෙම තියෙන ලොකු ෆැක්ටරි තියෙනවනේ. අපි අහගෙන ඉන්න දැන් ඔය හොරණ පැත්තේ අයින් එකේ තියෙන ගොඩක් ෆැක්ටරි වල.
0: බියගම
5: සෝන් එකේ. ඊට පස්සේ මීගොඩ පැත්තට. ඊට පස්සේ හොමම ගත්තම මේ කුලියා පිටිය, ඊට පස්සේ නුවර පල්ලිකැලේ පැත්තේ වගේ ගොඩාක් තැන්වල, දැන් කියන්නේ අර ලයින් එකේ අපිව දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට අපි කියනවා ඕගොල්ලන්ගේ වැඩේ පහසුවෙන් කරගන්න, අපේ මේ පැත්තෙන් දෙන්නම් පොඩි සින්දු මොටිවේෂන් එකක්.
0: සින්දු මොටිවේෂන්.
5: හරි, 10 ඉඳන් හාට් බීට් එකටත් මැසේජ් එකක් දාලා තියන්න.
0: හරි, අපි මැෂින් ගැන කතා කරපු නිසා මැෂින් සම්බන්ධ විශේෂයෙන්ම ඔය කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඔබට හරියනම මැෂින් ටික තෝරගන්න එන්න ඕන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලගාවට. මොකද මේ අය ගාව තියෙන මැෂින් එක ගත්තට පස්සේ ඔබට අවශ්‍යම කරන මැෂින් එක මෙතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වී කැටිමේ යන්ත්‍ර, ඒ වගේම අපි ස්ටීම් බට්ට ගැන කිව්වා, කලර් සෝට යන්ත්‍ර ගැන කියලා තියෙනවා. මේ හැම දෙයක් ගැනම දැනගන්න නොම්බර 31 ඇල්හේන පාර මහරගම කියන තැනට එන්න. එහෙම නැත්නම් 0117 679 579 මෙයාගේ ප්‍රධාන ශාඛාවට කතා කරලත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.
5: හැමදේම යන්ත්‍රෝපකරණ වලින් කරනකොට මිනිස්සු ඕනි නෑ කියලා අපි එක්තරා කාලෙක නේද එහෙම විශ්වාසයක් තිබුණානේ. කම්පියුටර් එකවට පස්සේ, ලැප් එකවට පස්සේ, ටැබ් එකවට පස්සේ, iPhone එක සමාවෙන්න ස්මාර්ට් ෆෝන් එකවට පස්සේ
0: මිනිස්ත්‍රමය මොකටද
5: කියලා. AI ආවට පස්සේ මේ ළඟදි මගේ යාළුවෙක් මට එක පාට කිව්වා මක් කර වැඩක් ගැන කියනකොට, දැන් ඉතින් AI තියෙන හින්දා මේ ලොකු වැඩක් නේද, ලොකු වෙලාවක් යන්නේ නැණි, මිනිස්සු ඕනේ නැණි වගේ අදහසක්. AI වලින් වැඩ කරන්නත් ඒ අදාළ ප්‍රොම්ප්ට් එක, අපි කියන්නේ අදාළ අදහස දෙන්න
0: මිනිහෙක් ඉන්න ඕන.
5: මිනිහෙක් මිනිස්සෙක් මොලයක් තියෙන මොකෙක් හරි එකක් ඉන්න ඕන.
0: ඇත්ත
5: නේ. ඒ හින්දා AI
0: ආවට කමක් නැහැ, අපිත් ඉන්න ඕන.
5: හැබැයි AI ක්‍රමෙන් බහැර වෙමින් පවතින තත්ත්වෙකුත් පේන්න තියෙනවා. සමහර තැන්වල AI වලින් කරන්න බෑ මිනිස්සු කරන වැඩ. 9:47

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.
3: ಕೃಷಿ ಕ್ಷೇತ್ರයට ನವಪನක් ලබා දෙමින් ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವಾ ಮಿಲತೆ ಗೆನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾ ದೊನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
4: ರೈತಾ ವೈ ಬೀಟ್ ಏಕಟ ಮಿಕ್ಸ್ ವೆನರ್

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: නවයයි විනාඩි 54යි වෙලාව.
2: අපි යන්න හදන්නේ
1: ජූනි 11 වෙනිදාට අපේ වැඩ කටයුතු අවසන්.
2: හරි.
1: එහෙමනම් අපි යන්න කලින් මතක් කරන විජේ නිෂ්පාදන කැමර රස කරන්න මේ පැය 3 අපිට ගෙහිටියා. ඒ වගේම පැල්ලොත් නිෂ්පාදන අවුට්ලට් වලින් ගන්න පුළුවන් කමක් තියෙන ඕනම තැනකින් කිරිබිටි පැකට් එකක් ලංකාවේ අපිට වග කියන කිරිබිටි නිෂ්පාදකයා තමයි පැල්වත්ත කියලා කියන්නේ.
2: හරි. එහෙනම් අපි යනවා. අපි ආයෙ මුණ ගැහෙන්නේ හෙට උදේ 7:00. ගියෙ නං සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන් අපිට අහරණ දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: අනසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 අනුතුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑශ්‍රී ලංකය හඬ
1: වෙලාවදේ දහයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑගකට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: ගෝලීය සාමදර්ශකයේ ස්ථාන 14ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා. ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීමවල ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වෙනි ස්ථානයේ. ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, අභ්‍යන්තර සහ බාහිර ගැටුම් මට්ටම් ඇතුළු කරුණු පදනම් කරගනිමින් මෙම දර්ශකය සකස් කර තිබෙනවා. නවතම දර්ශකයට අනුව දකුණු ආසියා කලාපයේ ශ්‍රී ලංකාව පසුවන්නේ දෙවන ස්ථානයේ. එහි පළමු ස්ථානය භූතානයට හිමිව තිබෙනවා. ඉන්දියාව පසුවන්නේ පස්වන ස්ථානයේ. ඇෆ්ගනිස්තානයේ හත්වන ස්ථානයට පත්ව තිබෙනවා. කුවේටයේ සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කළා. ඉරානයෙන් ප්‍රහාර එල්ලවීම හේතුවෙන් පූර්ව ආරක්ෂක පීවරක් ලෙස තීරණයට එළින් බවයි කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ. විකල්ප ගුවන් තුරපල වෙත ගුවන් යානා යොමු කිරීමට පීවරගෙන තිබෙනවා. කුවේටයේ පිහිටි අමරිකා හමුදා මධ්‍යස්ථානවලට ඉරානයේ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මතු ගැටලු සමතයකට පත්කළ යුතු බවයි බලධාරීන් පවසන්නේ. ලකන්නේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන්න ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: I beat it with a mix winner heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග්. මෙගා පවර්.

0: අයිබෝවන් සුබදාසන ගුඩ් මෝනින්. අද ජූලි මාසේ 11 වෙනිදා බ්‍රහස්පතින්දා දවස ලකන හර්බීට් අපි එනං ආරම්භ කරනවා මේ විදිහට. දැන් ගොඩක් කැටිය හොයලා තිබ්බකෝ ගිහා නැද්ද? අවු අදවා ලකන හර්බීට් අරගෙන හිතනවාට පුළුවන් අද නවල එක වෙනකන් ලස්සන ප්ලේලිස්ට් එකක් අහන්න මම ගෙනත් තියෙනවා ලස්සන ප්ලේලිස්ට් එකක් වාසම කරන වාඩ වුණ කරන්නේ ක්ලාසික් ද එහෙම නැත්නම් හින්දි ද එහෙම නැත්නම් රැප් ද මොනවද කවර්ස් ද මොනවද ඕන අද ගෙනත් තියෙන ලස්සන චාට් ෂෝ එකක් අපි අහමු දවල් එක වෙනකන් වාඩ පුළුවන් මේ පැත්තට එන්න 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක එක මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න එතකම කාලගුණේ පොඩ්ඩක් ආපහු අයහපත් වෙලා තියෙනවා චුට්ටක් සමහර පැතිවලට වැස්ස තියෙනවා ඒ වගේම තමයි මම ඊ දැක්ක කාලගුණේ රතු නිවේදනයක් නිකුත් කරලා තිබුණේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතිනවා කියලා ඒ පිළිබඳවත් ඔය දීවර සහ නාවික ප්‍රජාව ඔබගේ අවධානය යොමු කරන්න කියලාත් අපි මේ වෙලාවේ මතක් කරනවා හොඳයි ලකන හාර්ට්බීට් එහෙනම් අපි අද මේ විදිහට ආරම්භ කරනවා ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක රඳෙන්න ඒ වගේම මේ පැත්තට එන්න පුළුවන් අපේ නම්බර් එක මතක් කරන්න 0703 93 5 93 7 ලකන හාර්ට්බීට් අහගෙන ඉන්න වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම් ඔබේ 10යි විනාඩි 12යි
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත

උදේ 10 විනාඩි 16 වෙලාව ලකඬ හાર્ට් බීට් පළවෙනි පැය එනන් ගොන්න අපි මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ. වාඩ පුළුවන් මේ පැත්තට එන්න මැසේජ් එක දාන්න මම බලාගෙන ඉන්නවා එනකන්. තමල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන අපි තියෙන්නේ. අපි ළඟට හිතුවා BNS ලගේ සින්දුවක් අහන්න කියලා. යොහනිත් සිංකර්ල තියෙනවා මේ සෝන් එක. ඉතින් අපි සින්දුවට යන්න කලින් වාඩ පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. දේශීය කිරගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒකෙහිඳ බය නැත ඕනෑම කෙනෙකුට පරිභෝජනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔය පැල්වත්ත කිරිපිටි එකක් එහෙම ගත්තට පස්සේ වෙළඳ පොලේ තියෙන ඉතාමත් ඉහළ ඉල්ලුමක්. පැල්වත්ත කිරිපිටි එකක් දැන් ඔයාට මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එවැගේම තමයි පැල්වත යෝගට් එක. පැල්වත අයිස්ක්‍රීම් එක තියෙනවා. පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තොත් ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් ඔයාට වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පැල්වත අයිස්ක්‍රීම් එක විතරක් නෙමෙයි, පැල්වත බටර් එක බය නැතුව ආගේ පොඩ්ඩට උනත් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත බටර් එක කියලා කියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට පැල්වත නාමය යටතේ මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ටැනිදිලකරද මාවත නුගේගොඩ, ගාලුපාරු කොළුපිට තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බත්තරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්නෝ අවිනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ හැම ශාඛාවකින්ම ගිහිල්ලා වාට පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. වාට ළඟම තියෙන අවුට්ලට් එකට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා වාට මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, උදේ 10 විනාඩි 18 වෙලාව තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් මම ඉක්මනටම නම්බර් එක මතක් කරන්නම්. 0703935937 0703935937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. අපි යනවා ලස්සන සින්දුවකට තවත් මේ විදිහට. ආරාධනා කරන FM 93.5 FM 93.7 තවල එක වෙනකන් අපිත් එක්ක එකතු වෙන්න.

0: கீதையா ඔබ වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එසෙලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: හොද 10 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පාල් බී
0: දෙදහ විනාඩි 30යි වෙලාව ලකඩ හඩ්වීට් එක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ තාම ඉන්නේ පළවෙනි පැයේ. මේ පැත්තට මැසේජස් නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා තාමත්. ඔයාලට මේ පැත්තට මැසේජ් එකක් දාගන්න බැරි වුණා නම් ඉක්මනටම මට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරනවා. එතකම අපි කලිනුත් කිව්ව ඔයාලට දැන් පොඩ්ඩක් කාලගුණේ අයහපත් වෙලා තිබුණා පහුගිය දවස් ටිකේ. ඒක ටික ටික අඩු වෙලා තිබුණා. දැන් ඒකත් එක්කම අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කළ තිබුණා මධ්‍යම කඳු කරේ බටහිර බෑවුම් ප්‍රදේශවල. ඒ වගේම තමයි උතුරු සහ උතුරු මැද පළාත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් කළත් වෙටින් විට හමන වැයට කිලෝමීටර 40ක 50ක පමණ තද සුළන් ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා සඳහන්. අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍යයෙන් වැයට කිලෝමීටර 30ක 40ක පමණ තරමක තද සුළන් ඇතිවිය හැකියි කියලා සඳහන් වනවා. එතකම බස්නාහිර සබරගම සහ වයම් පළාත්වලත් ගාල මාතර මහනුවර නුවරලේ දිස්ත්‍රික්කලත් විටින්ට ඇසි හෝ ගිගුරුම් සහිත තත්වයක් ඇති විය හැකි බව සඳහන් වනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි කියලත් අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ නාවැකිය සඳහන් වෙලා තියෙනවා. එතන විශේෂයෙන්ම මුහුදු පැත්ත යන අය, කියන්නේ දීවර ප්‍රජාව, ඒ වගේම අපේ නාවික ප්‍රජාව මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිකුත් කළ තියෙන කාලගුණ නාවැකිය වලට අවධානය යොමු කරන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ඒකත් එක්කම දැන් ඔන්න ඩෙංගු උදුර නැවතත් ආරම්භ වෙලා තියෙන මේ වැසි තත්ත්වයත් එක්ක ඒකින්ද ඔබේ පරිසරය පොඩ්ඩක් ආරක්ෂිතව තියාගන්න ඔය වටේ පිටේ තියෙන පොලිතින්, ඒ වගේම ප්ලාස්ටික් කෑලි, තැඹිලි කොම්බ, පොල් කටු, ඒ වගේම ඔය වතුරෙස්ත එකතු වෙන ස්ථාන විනාශ කරලා දාන්න. ඒවායේ තියෙන පොඩි වතුර ටිකත් ඇදී මදුරු කීටයකට මදුරු බිත්තර දාන්න. නෑ, මදුරු එකට පුළුවන් නේද බිත්තර දාන්න? ඒකනේ එතකොට මදුරු කීටු ඇති වෙලා නැවතත් ඔය මදුරු උදුර ඇති වෙන්න පුළුවන්. එතකොට ඩෙංගු උදුර කියලා කියන්නේ අපි අවට ඉන්න අයටත් අපි එක අතුරවල තමයි තියෙන්නේ. ඒකෙන්ද අපේ පරිසරය අපිම ආරක්ෂා කරගමු. විශේෂයෙන්ම ඔය ටයර් එහෙම තියෙනවා නම් ඒ ටයර් වලට පොඩ්ඩක් පස් ටිකක් එහෙම දාලා මල් පැලයක් එහෙම ඉඳන්න. ඒ වගේම තමයි මේ ඔය හිස්ට තැඹිලි කොම්බ, ඒ වගේම ඔය යෝගට් කප්, කිරිහට්ටි, මේ වගේ වතුර එකතු වෙන දේවල් පොඩි වලක් කපලා වල දාන්න. ඒව ගෙන තියන්න කරන්න යන්න එපා. ඒකට හේතුව තමයි ඒව හොඳ නැහැ අපේ පරිසරයට. ඒකතු වෙන වාතය අපේ පරිසරයට හොඳ නැහැ කියලා පරිසර අධිකාරියුන් සඳහන් කළ තියෙන මේක හින්දා පොඩි වලක් කපලා ඔය ටික වල දාලා දාන්න. ඒ වගේම තමයි මේ වැහි පීලි, ඔය පහුගිය කාලේ පෑවිල්ලත් එක්ක එකතුණු කොළ රොඩු එහෙම තියෙනවා නම් ඔය වැහි පීලි වල වතුර පොඩ්ඩක් බැහැලා යන එක නතර වෙලා තියෙනවා. ඒක හින්දා ඒ වතුර පොඩ්ඩක් බ්ලොක් වුණොත් ඇති මේ මදුරුවන්ට මදුරු බිත්තර දාන්න. ඒක හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඔය ගෙදර තියෙන ෆ්‍රිජ් එකේ පිටිපස්සේ වතුර එකතු වෙන තැන එහෙම තියෙනවා නම් ඒව ඉක්මනට මාරු කරන්න. මේක කරගත්තොත් නිකම්ම අපේ රටේ ඩෙංගු පාලනය අපිටම සිදු කරන්න පුළුවන්. සෞඛ්‍යංශ වලින් ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා කියනකන් ඉන්න එපා. ඔයාගේ ගෙවතු, ඔයාගේ පරිසරය ඔයා ලස්සන තියාගන්න. එතකොට අපේ රටත් ලස්සනයි, මේ ඩෙංගු මදුරු උදුරත් ඉක්මනින්ම විනාශ වෙලා යනවා. හරි, එහෙනම් අපි ලකන හાર્ට් බීට් දෙවෙනි පැය මේ විදිහට යනවා. පළවෙනි පැය නේද, දෙවෙනි පැයට ගියේ කොහෙදනේ, තවම පළවෙනි පැය ගිහන් ඉන්නේ. ඒකනේ. හරි, පළවෙනි පැයේ තවම ඉන්නේ. මේ පැත්තට ඉක්මනට මෙන්න පුළුවන් මැසේජ් එක දාන්න 0703 935 937 අපේ WhatsApp නම්බර් එක 0703 935 937. ඉක්මනට මැසේජ් එක දාන්න. මේ පැත්තට බබලාගෙන ඉන්නවා. මේ පැත්තට එනකන් උදේ 10:34යි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: උදේ 10යි විනාඩි 38යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: ලකඩ හඩ්විට හංගින් වෙලා මතක් කරන උදේ 10යි විනාඩි 46
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි.
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
9: Heartbeat.

දහය විනාඩි 43යි වෙලාව ලැකඩ හර්ඩ් බීට් වල පළවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. අපි බලමු WhatsApp chat එක පැත්තට යන මේ වෙලාවේ අපි අහගෙන ඉන්නේ කවුද කියලා හොයලා බලන්න. අයබෝ වේවා මඩපාද ලක්ෂ්මණ, තමර නිශානී, චේතනා තේජා, ඒ වගේම ආවෝර් පුංචි පුතා භාග්‍ය, අවිෂ්ක සමග සේරුවා වෙල KD සමරසිංහ වත ආදරණ එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබම සුබ උදෑසන, කොහමද ඔයාට? හදමට ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අද මේ පැත්තට වැස්සානේ දෙවුනේ තිමිර පුන්සඳී යුවෙන්දී කටිය මාදුරණ එකතු කරගන්න කියලා අපේ කොටිකාවත්ති චන්දිමා බේගුණවර්ධන මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත ආදරණ එකතු කරගන්නවා ආදරෙයි හැමදාමත් කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙයි අපි ආදරයට සුබ දවසක්ම වේවා. කටුපත හලාවත සුසන්ත මගේ අම්මා ඔදිල් තෙරේ සද 70 වෙනි උපන්දිනය සුබපතනවා වයිෆ් රසිකා සහ දරුවන් තුන්දෙනාත්, අක්කා සුජීතා සහ දරුවන් දෙදෙනාත් නිරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා මගේ අම්මට සුබපතනවා. අම්මා කැමති බසින්දු ඇන්ජලින් මහත්මයාගේ අම්මලා දුක් ගන්නේ සින්දුව දෙන්න පුළුවන්ද කියලා. අපි ට්‍රයි එකක් දෙන්නම්, අනිවාර්යෙන් දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. හරිද? හරි, එහෙනම් ඔන්න අපි ඔයාගේ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුසන්ත නේද? සුසන්ත, ඔන්නාගේ අම්මට අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරා. හෙලෝ අයිබෝ වේවා ලක්කඩට කාර්යමණ්ඩලයේ ඇතුළු ගිහන් මල්ලි වාඩත් හදත් ඔයා නේද? ඔයා නැද්ද කියලා අහලා තියෙන්නේ. ආමම් මේ ඇවිත් ඉන්නේ දෙන්න ගින්දර වගේ සුපිර සින්දු සෙට් එකක්. අපේ අපුඩා බිබලින් චන්දන කේ හැන්නදි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජපාන් ඉඳලා පොඩිදුව දිල්සි, තංගල්ලේ නාදුරණිය බිරිඳ ශාමා, චාන්සි සමග චෝන් පුතාවත් එකතු කරගන්න ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා ඔන්න SMS එක දාලා පරිස්සමට රිය පදවගෙන ඔයාව අහගෙන යන්නේ. ජුබෙල් අයිලන්ඩ් ඉඳලා සීතා රීම් අයිලන්ඩ් යන්නේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. මං කිව්වා හරි වෙන්න ඕන නේද චන්දන? හරි, එහෙනම් ඔන්න අපිව අහගෙන පරිස්සමට ඩ්‍රයිව් කරන්න. ලංකාව වගේ නෙමෙයි නේද? එහෙනම් ඉතින් එච්චර ලකුවට බය වෙන දෙයක් නැහැ. හැබැයි ඒ වුණාට ඔයාගේ පරිස්සම තියෙන වාගේ මතේමයි. ඒකෙන්ද පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න චන්දන. සුබදාසන ගීත් සහෝ, ඔබ ජීවත් වන්නේ මහා මන්දිරයක නම් මන්දිරය භුක්ති විඳින්න. නමුත් ඒ දිලින්දාට දිලුදුකම පෙන්වන දර්ශකය කරගෙන නොගන්න. ඔබ පෞද්ගලිකත්වයේ වාහනයක් භාවිතා කරන්නේ නම් එහි පහසුව විඳින්න. එය පයින් නැවිද යන කෙනෙකුට සමාජ තත්ත්වය පෙන්වන මිනුමක් කර නොගන්න. ඔබ කරන්නේ ඉහළපෙළේ රැකියාවක් නම් වැඩියෙන් උපයන්න. නමුත් ඒ සුළු සේවකයාගේ අසරණකම පෙන්වීම තුරුම්බුවක් කර නොගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපේ සංජය, සංජය ආදරෙන් පිළිගන්නවා. සංජය ලස්සනට ලියනව නේද? හරි, ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ඩ්වෙයිට් වලට. හයි, ගුඩ් මෝර්නින්. අද මගේ පුතා පිනිර් බිඳුගේ 7 වෙනි උපන්දිනය. එයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ සෙට් එකට ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අපේ නොදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නොදී ආවත් ආදරෙන් එකතු කරගන්නවා ආගේ සෙට් එකත් එක්කම. හයි, ගුඩ් මෝර්නින්. මා තිනවා අයියේ, මම පිටකන්දේ අනුර. ඔයා හොඳින් නේද කියලා මැසේජ් එක දාලා තිනවා. මම නම් හොඳින්. ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ අනුර. හලෝ හලෝ, කොහොමද? දරණියගල ඉඳන් අපේ කොල්ලා පැතුම් සංජය මේ වෙලාවේ අහනව කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. එදකම ඉරේකා බණ්ඩාර මැසේජ් එක දාලා තියෙන මහත්යලා සන්ත සංජීව, ලක්වින්, සස්මින්, ගෙත්මින්, ජනුකි මගේ දරුවන් අපි පූගොඩ ඉඳලා අපිවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. කාලයකදී මිනිස්සු ඕනතරම් කතා කියයි, විවේචනය කරයි. නමුත් කවදාවත් ඒ කිසිවකට ගමන් නවත්තන්න එපා. මොකද මිනිස්සු හරි කැමති අපිව බිඳ දමන්න. ඒක නම් ඇත්ත ඉරේක. හරිද? රයිට්, ආවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ හાર્ඩ් බීට් වලට. හයි, ගුඩ් මෝර්නින් මල්ලි. ලස්සන සෝංග එකකට මාව මට දෙනවද? මම පින්නවල චන්දි, පුතාලා සදේව්, සස්මිත් හස්බන්, සමින්ද. ඔයාවත් මේ ටයිම් එකේ ලැකඩ හන හැමෝම අය ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙන ස්තුති වේවා කියලා. ඔයා ඉල්ලපු සින්දුව මෙට කලින් රූකාන්තක සින්දුවක් අපි දුන්නනේ. හරි, අපි බලමු ට්‍රයි එකක් දීලා හෙට අනිවාර්යෙන් දෙන්නම්. හරිද? ලස්සන සින්දුවක් ඕනි කියලා සරත් චන්ද්‍ර ඩයස් රයිගම ඉඳලා අපි වහගෙන ඉන්නවා. සුබදාසනක් වේවා ඔයාගේ සිතුම් පැතුම් මිටු වෙන ලස්සන දවසක් වේවා ගිහන් වලි. අදත් සුපුරුදු පරිදි ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා වැඩ කරන ගමන්. කෙනෙකුට ආදරයක් දෙන ලස්සන හදවතට දැනෙන විදිහට කතා කරන ඔයාට මගෙන් සුබ පැතුම් කියලා මැසේජ් එක දාලා තියෙන මාවත් ලකනහන හැමෝමවත් ඔයාවත් එකතු කරන්න හමු ලස්සනම ලස්සන සිද්දු ටිකක් ශීසෙල්ස් වල ඉඳන් බණ්ඩාරගම අපේ ප්‍රදීප් ලංකා ආදරණීය ලකඩ ආදරේ හැමදාම කියලා මැසේජ් එක දාලා තියෙන අපිට ආදරයේ ආදරයට ඔවත් මේ පැයට ආදරණ එකතු කරගන්නවා. අපිටත් ලස්සන සිද්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන ගම්පා ගල්පා දිඳලා
මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දමිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රයානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ගයනි, කාන්ති කට්ටියම ආදරෙන් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම ගුඩ් මෝර්නින් සිද්දුවකට එකතු කරගන්නවා ගෝනපල කුඹුකෙන්. අපේ ගීතාන්නේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් මෙන්ඩිස් ඉන්නවා, දුව රේකා, දිනිෂා නේද, දිනිෂා, ඒ වගේම පුතා රුචිර, රුවන් සුරජ්, ඒ වගේම තවිෂ්, රිෂිනි, ජේස්වත ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි ලස්සනම ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරන් තියෙනවා. රොෂාන් ෆර්නෑන්ඩෝගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් යමු සින්දුවට. ආරාධනා කරනවා තමයි මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් එක්බන්ට මැසේජ් එක දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එනකන්. අපේ නම්බර් එකත් මතක් කරගෙන මම යන්නම්. 0703 93.5 93.7 එක්බන්ට මේ පැත්තට මැසේජ් එක දාන්න. තවල් එක වෙනකන් මං ඉන්නවා ලක්කඩ හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා.

0: උදේ 10 විනාඩි 53යි.
1: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහපුනවට මහ බලයක්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117969579

උදේ 10 විනාඩි 55 වෙලාව ලකන හાર્ට් බීට් එහෙනම් ඔන්න අපිට පළවෙනි පැය ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි යන්නේ ආපහු දෙවෙනි පැයට. දෙවෙනි පැය අපි හම්බ වෙන්නේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ. අපි දෙවෙනි පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. අපේ රටේ දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි දිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැල්වත්ත ශාකාව සහ අනුරාධපුර මර්දන් කඩවල කියන ශාකාවන් ඔන්න යා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාකාවන් වලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි අපේ ජීවිතේ අපි හැමෝටම හීන තියෙනවා. අපි හැමදාම තේ හීන පස්සේ දුවන මිනිස්සු. ඒ හීන කවදක හරි හැබෑ කරගන්න පුළුවන් නම් හොඳම තැනක් තමයි මේ මං කියන තැන. ඒ කොහෙවත් මේ ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට මතකයි රුපියල් කෝටි 47ක සහ රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් දුනා දුන් ලංකාවේ එකම ලොතරැය තමයි එන්.එල්.බී. මෙගා පවර් කියලා කියන්නේ. යලිත් වතාවක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරිතෑගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරිතෑග සහ ග්‍රෑන්ඩ් සුපිරිතෑගකට සුපිරි මෝටරයක් දිනා ගන්න ඔන්න ඔබට අවස්ථාව දාකලා දීලා තිබෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා මොඩල් හීනේ වගේම සුපිරි මෝටරදයක හීනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි එන්.එල්.බී. මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න කියලා. හරි ලකන හાર્ට් බීට් එහෙනම් අපි පළවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. අපහු අපි හම්බ වෙන්නේ දෙවෙනි පැයේදී. ඒ කියන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් සතුටින් පරිස්සමෙන් අපි වහගෙන ඉන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. ආරාධනා කරනවා FM 93.5 එකටම ලකනත් එක්ක එකතු වෙන්න. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගෙන යන්නම් සින්දුවට. උදේ 10:57

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: කොරුඳු නිෂ්පාදනයෙන් උපයාගන්නා ආදායම වැඩි කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව කොරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන විට වාර්ෂික උපයන ආදායම අමෙරිකා ඩොලර් මිලියන 260ක්. ඉදිරියේදී ඒ ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමයි අරමුණ වී තිබෙන්නේ. අක්කරේ කොරුඳු වගාව මගින් ලබා ගන්නා අස්වැන්න වැඩි කර ගැනීමටද හැකියාව පවතින බව කොරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහන් කළා. ඒ අමාත්‍ය කේරි ලාල්කාන්ත මහතා සමග පැවති
3: සාකච්ඡාවේදී
2: කලාපයේ පිහිටි අමෙරිකා මධ්‍යස්ථාන 18කට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ආරක්ෂකංශය සඳහන් කළා. බාහරින්නේ කුවේටයේ සහ ජෝර්දානයේද ඒ අතර වනවා. ජෝර්දානයේ ගුවන් කඳුරක පිහිටි අමෙරිකා ප්‍රහාරක යානාවලට බැලිස්ටික් මිසල 12ක් එල්ල කළ බවයි ඉරානයේ සඳහන් කළේ. තෙහරානයේ ස්ථාන ගණ්ණාවකට එල්ලූ අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස මෙම මෙහෙයුම් සිදු කළ බවයි බලධාරීන් පෙන්වා දුන්නේ. ලක්කන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් ආරීජේ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
6: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 4යි.

0: 11යි විනාඩියටයි වෙලාව. අයිබෝවන් ආදරෙන් පිළිගන්න ලකඩ හાર્ට් බීට් වල දෙවනි පැයට මේ විදිහට දිනන කිව විදිහටම අපි පැය ප්‍රවෘත්ති වලින් පස්සේ මේ විදිහට ඔයව හම්බ වෙන්නේ දෙවනි පැයේ පළවෙනි අවස්ථාවේදී. වාඩ පුළුවන් මේ පැත්තට එන්න 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. අපහු මතක් කරන 07.03.93.5.93.7 ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට මම බලාගෙන ඉන්නවා ආයනකන් දවල් එක වෙනකන්. හරි, එතකම වාඩ මතක් කරන දෙයක් තියෙනවා. දැන් ගොඩක් දෙනාගේ බලාපොරොත්තු ඒ වගේම ගොඩක් දෙනා බලාගෙන ඉන්න ප්‍රවෘත්තියක් තමයි දැන් මේ මැද පෙරදිග වාර්තා වෙලා තියෙන තත්ත්වය මොන වගේ උණුසුමක්ද දැන් වාර්තා වෙලා තියෙන්නේ කියලා. නේද? දැන් එහෙම ගත්තට පස්සේ දැන් වාර්තා වෙලා තියෙනවා මේ කුවේට් ගුවන් යානය, එහෙම නැත්නම් කුවේට් ගුවන් කලාපය තාවකාලික වසා දැමීමට කටයුතු කරලා තිබෙනවා. එරට බලධාරීන් විසින් ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටේ තම ගුවන් කලාපයේ තාවකාලික වසා දැම ඇති බව අද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙහෙතෙන් කුවේට පැමිණීමට තිබූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමටත් කටයුතු කර තිබෙන බව වැඩිදුරටත් සඳහන්. එවගේම තමයි අදාළුවීම කුවේට් සහ බහරේනයේ අමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගැනීමෙන් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක අංශය සඳහන් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් විදේශ ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ තත්වයක් තමයි බැඩ පෙරදිග වාර්තා වෙලා තියෙන. එතකම දැන් මේ හෝමුස් වසා දැමීමත් එක්ක ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගිහින් තිබෙනවා. අමරිකාව විසින් ඉරානයට එරෙහිව යළි දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමග ප්‍රතිචාර වශයෙන් ලෝක බලශක්ති ප්‍රවාහනයේ ප්‍රධානතම මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පසුගිය දින කිහිපයේදී තීරණය කරලා තිබුණා. මේ හේතුවෙන් ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල අද දිනේ වන විට එක් බැරලයක මිල ඩොලර් දෙකට වඩා වැඩි ප්‍රමාණයකින් චීග්‍රෙන් ඉහළ ගොස් තිබෙනවා. එනෝ ජාත්‍යන්තර දර්ශකයේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් මිල 2.47 නම් ඩොලර් 2.30 ඉහළ ගොස් තිබෙන බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. එතකම මේ ඩොලර් 95.40 ලෙස සටහන් වෙලා තියෙනවා. තවත් එක් බ්‍රෙන්ට් වර්ගයේ බැරත බොරතෙල් මිල අමරිකානු WTI තෙල් මිල 0.8 ඩොලර් 2.6 ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. ඩොලර් 92.63 දක්වා ඉහළ ගොස් තිබෙන බව තමයි වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ. ඉරාන ඒකාබද්ධ හමුදා මූලස්ථානයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් නැව් සහ අනිකුත් වාණිජ නෞකා ඇතුළු සියලුම යාත්‍රා හෝමුස් සමුද්‍ර සන්ධියේ සම්පූර්ණයෙන්ම වසා දමන බවයි. එම සීමාව තරණය කිරීමට උත්සාහ කරන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවටද ඔවුන් අනතුරු අඟවා තිබෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. කොබනමුත් ඇමරිකානු හමුදාව CX ගිනුම හරහා ප්‍රකාශ කරලා තියෙන්නේ තවදුරටත් වාණිජ නෞකා ආරක්ෂිතව එම මාර්ගය හරහා ගමන් කරන බවයි. එමෙන්ම ඇමරිකානු යුද නැව් ඉරානය වෙත මිසයිලෙන් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවට ඉරාන් රාජ්‍ය මාතා වාර්තා සඳහන් කළද තවමත් එහෙම කිසිදු නැවකට ප්‍රහාරයක් එල්ල වෙලා නොමැති බව අමරිකාව තහවුරු කළ තියෙනවා. පසුගිය අප්‍රේල් මුලදී ඇති කරගත් බිඳෙනසුළු සටන් විරාමයෙන් පසු නැවත වරක් මහා පරිමාණ යුද්ධයක පෙරනිමිති පෙන්වමින් අමරිකානු හමුදාව ඉරාන ඉලක්ක කිහිපයකට ප්‍රහාර මාලාවන් දියත් කළ තිබෙනවා කියලා වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. දැන් දැක්ක අපි අපේ රටේ සිටින ආදරණීය මිත්‍රයන් අපේ විදේශ ශ්‍රමිකයන් බොහෝ වෙලාවට ඊශ්‍රායලයේ වගේ රටක ජීවත් වන අපේ ආදරණීය මිත්‍රයන් මේ සියලු දෙනා ගුවන් ප්‍රහාර පිළිබඳව තොරතුරු වාර්තා කළ තිබුණා. මම දැක්ක සමහරක් අය දාලා තිබුණා වීඩියෝ. ඔන්න ආපහු ගිනි කෙලි සංදර්ශන ආරම්භ වෙලා තියෙනවා. ඒකින් ද හැමෝම පරිස්සම් වෙන්න කියලා තින්න අපි ඔබට මතක් කරන්නේ. පිටරටක ඉන්නවනම් අපේ ආදරණීය මිත්‍රයන් අපි වහගෙන ඉන්නවනම් කරුණාකරලා වගේ ප්‍රහාර හැම තියෙන වෙලාවට ෆෝන් එකත් අරගෙන ගිහිල්ලා ඔයා ඒවා වීඩියෝ කරන්න යන්න එපා. ඒ වගේම තමයි ඒ වගේ ප්‍රහාර ඇති වෙනකොට වාඩ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න කියලා සඳහන් වෙලා තියෙනවනම් මන්ට මේ ක්‍රියාමාර්ග ගන්න කියලාත් අපි ඔබට ආදරෙන් යුතුව මතක් කරනවා. හොඳයි, ඒතකම තවත් පුංචි වැඩකට යන හදන්නේ. අද උපන්දින සුබපතුමක් එක් කරලා තියෙනවා මේ ආදරණීය මිත්‍රයා රවිදු රන්සර. එයාගේ 32 උපන්දිනය අද සමරනව කියලා එයාගේ ආලෝසෙට් එක මේ පැත්තට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් රවිදු, ඔන්නෑට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වෙන්න, ඒ වගේම තමයි වාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වාගේ හැම හීනයක්ම හැබෑ වෙලා ඉක්මනටම ලංකාවට එන්න හැකියාව ලැබෙන්න කියලා, ආරක්ෂිත වැඩ කරගන්න හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි, යාලුවෝ සෙට් එකත් මතක් කරගෙන යන්නම්. රවින්ද්‍ර විශ්කරණ, අපේ රවින්ද්‍ර ඉන්නවා, ඒ වගේම දෙනුවන් ඉන්නවා, ලහිරු ඉන්නවා, මේ හැමෝම ඉන්නවා මේ වෙලාවේ. ඒ වගේම ප්‍රමෝද් අපේ කවුද උමේෂ් ඉන්නවා, අශාන් ඉන්නවා, මේ හැමෝම මේ වෙලාව එකතු කරගන්නවා. එවගේම තමයි නිරෝෂන් අයියා, ලසිත අයියා, බුද්ධික අයියා, අපේ ප්‍රසන්න, සමිත, එවගේම ක්‍රිෂාන්ත, පොඩි සුදු, යවත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිබ්බා. එහෙනම් ඔන්න කට්ටියම ආදරෙන් එකතු කරගෙන අපි රවින්දුට නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි, එහෙනම් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා මේ පැයේ පළවෙනි සින්දුව විදිහට. අශාන් ෆර්නෑන්ඩෝගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. අලුත් මලුත් සින්දුවක් අපි එහෙනම් අහලා හය මේ පැත්තරම ආරාධනා කරනවා. FM 93.5 FM 93.7 තමන් මේ පැත්තර ඉන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. අපේ නම්බර් එකත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. 0.7 0.3 93.5 93.7 0.7 0.3 93.5 93.7 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලාගෙන ඉන්නවා ඔයාගේ මැසේජ් එක මේ පැත්තර එනකන්. හරි, ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. 11:14
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 077 777 7374 ලක්හඬ හાર્ට්.

උදැහැ විනාඩි 18යි වෙලාව ලක්ෂණ හાર્ට් බීට් අහගෙන ඉන්නේ ඔයා. එවැනි පැයේ මේ විදිහට අපිත් එක්ක එකතු වෙච්ච යාළුව හැමෝමත් එකතු කරගෙන ඔන්න චාමර වීරසිංහගේ සින්දුවක් කියලාපු හැමෝටම අද ලස්සන සින්දුවක් අරගෙන ආවා. එතකම අපි සින්දුවට යන කලින් ඔයාලට පැල්වද නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. දැනවා දන්නවා වෙනද පොළට ගියාට පස්සේ පැල්වද කිරිපිටියකට තියෙන ඉතාමත් ඉහළ ඉල්ලුමක්. පැල්වද කිරිපිටියක ගත්තට පස්සේ ඒ නැවුම් රසය, ඒ කිරි රසය වෙන කිරිපිටියකකින් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ. අපේම රටේ අපේම කිරි හින්දා කෘතිම රසකාරක වර්ණක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති හින්දා තමයි ඒ රසය ඔයාට ඒ කිරිතේකින් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් පැල්වද කිරිපිටියක ගත්තට පස්සේ වඩ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වෙළඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පැල්වද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරගෙන යන්නම්. ස්ටැන්ලි දිලකරත්න මහත්මයා උගේගොඩ ගාලුපාර කොළඹදී තියෙන ශාඛාව, මාළඹය රංගල හන්දියේ තියෙන ශාඛාව, අපේ වගේම තමයි බතරමුල්ල පැලවතු ශාඛාව තියෙනවා, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් උනා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තවට මේ වෙලාව මතක් කරනවා. හරි, අපි අමු සින්දුවට එහෙනම් මේ විදිහට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලකන හાર્ට් බීට් එකකට වෙන්න.

0: Radio ITN.
1: එකොළහයි විනාඩි විසිතුනයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: Cybergen මේ next gen එකයි. Cybergen
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: පිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්හාල් බීන්
1: එකොළහයි විනාඩි 30කේ වෙලාව අමු සින්දුව කහලා මේ පැද්දට එමු. ඉතින් අමු සින්දුව කහන්න කලින් ඔයාලට මතක් කරන තියෙනවා අපි හැමෝටම අපේ ජීවිතවල හීන තියෙනවා. ඒ හීන ජයගන්න හොඳම තැනක් පිළිබඳව තමයි මම මේ වෙලාවේ මතක් කරන්න යන්නේ. ඒ වෙන කොහෙවත් නෙමෙයි ඔයා දන්න අඳුනන තැනක්. ඔයාට රොහුරුණු පුරුදු තැනක් නෙමෙයි. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය තමයි හැමදාමත් අපේ හීන පාට කරන්නේ. රුපියල් කෝටි 47කින් රුපියල් කෝටි 23ක මැරික් ලංකාවේ දැවැන්තම සුපිරිතයක දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයි තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. යලිත්වත වතාවක් මේ වර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරිතයකට අමතරව රුපියල් කෝටි 1 පවර් සුපිරිතයක සහ ග්‍රෑන්ඩ් සුපිරිතයකට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන් හොඳම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක හීනේ හැබෑ කරගන්න පුංචිම පුංචි රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. ඉතින් අපි කොල්ලෙක් ගත්තට පස්සේ අපිට තියෙනවා ලකුණාට පස්සේ පොඩි කාලේ ඉඳලා තිබ්බනේ අපිට පොඩි හීන වගේයක්. අපි ලකුණාට පස්සේ ලොකු ගෙයක් හදාගන්න ඕන. ඒ වගේම තමයි හොඳ වාහනයක් ගන්න ඕන. මේ හීනවලට පාර කියන හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඒකත් ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. හරි අපි අමු සින්දුවක් අහලා ආයේ මේ පැත්තරෙමු. මට මැසේජ් කරපු යාළුවෝ ගොඩක් ඉන්නවා. යාළුවත් එකතු කරගන්න ඕන. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 දෙකටම ලකනත් එක එකතු වෙන්න. තාමත් මේ පැත්තට ආපු නැති කෙනෙක් ඉන්නවනම් එක්මන්ට මැසේජ් එක දාන 0735937 0735937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එක දාන්න. 11:33

සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනමන සතේ දෙනකන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jami.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekolahai vinadi 43
2: vilav oba vetha gena aave
3: me TVS Sport 110 petrol liter ekak gewama yanawa
4: iwara
5: TVS Sport 110 petrol liter ekata kilometer 80kata padiyen duwanna nan meka thamai
6: heart beat
1: එකොළහයි විනාඩි 43 වෙලාව අපි යන හදන්නේ වට්ස්ඇප් චැට් එක පැත්තට. අපිට කලින් පැය ඉඳලම මැසේජ් කරපු යාළුව කට්ටිය බලාගෙන හිටියා. කොයි වෙලාවෙ අපිව එකතු කරගනීද දන්නේ නැහැ කියලා. ඉතින් යාළුව ආදරට එකතු කරගන්න තමයි හදන්නේ. ඕනම සින්දුවකට අපිවත් එකතු කරගන්න හොරණ බැල්ල පිටේ ඉඳලා අපේ මනෝරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ ලොකු පුතා ඉන්නවා ඉසුරු. පොඩි පුතා ඉන්නවා සුහාස. ඒ වගේම මතුගම පළවත් යක්ක රාණි සහ දව සඳුනිමත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ආදරේ ලක්කරට කියලා. ගොඩක් ස්තුතියි ආදරේට. ලක්කන මම අලව්වෙන් ලක්ෂ්මන් ජයරත්න ගීතයකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එමත් එකතු කරගන්න මේ වෙලාවේ හෙටකම ට්‍රින්කෝ පහේකන පුංචි බණ්ඩ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. නාරම්මල ඉඳලා අපේ ධම්මික සරත් මේ වෙලාවේ අපි වහන් ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුනිල් අයියා, රනිල් අයියා, ඒ වගේම නිලෝජන් වගේම ආයතනයේ වැඩ කරන සියලු දෙනාමත් මේ වෙලාවේ ලක්කන හැමෝම ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් ගෙහන් මල්ලි මැලේසියාවේ වැඩ කරන ගමන් හાર્ට් බීට් අහගෙන ඉන්නවා. අඩසදහන සුපිරි ජයවේවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න අපේ නිෂු මැලේසියාවේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැලේසියෙන් වල ඉඳලා ආදරණ එකතු කරගන්න මේ වෙලාවේ සිත සතුටින් ගත කරන ලැබෙන සුන්දර දවසක් ප්‍රාර්ථනා කරන අපි බණ්ඩාරගම විදා ගමින් නේද විදා ගම වෙන්න ඕන අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න නිර්මලා මිස් ඒ වගේම චම්පියක්කා ටෙරාසාක්කා රෝහිණියක්කා කට්ටියම එකතු කරගන්න කියලා අපේ කුමුදු මැසේජ් එක දාලා තියෙන්නේ යටියන්තර පැත්තට යද්දී යටියන්තර හොරොන්දල ඉඳලා අපි වහගෙන ඉන්නවා අජිත් ලක්ෂාන් එවගේම රුක්ෂාන් පුබුදු කුමාර් මල්ලි ජයම්පති සෙල්ලම් අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපිත් අහනවා සද්දෙටම ප්‍රියදර්ශන අලව් ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ ලකන රේඩියෝ ITN සුබ දසන කාඩ් බීට් විත් ගිහන් මහතා සින්දුවක් ඕනි හලාවත පැට්‍රික් කරුණාපාල ඇන් සහන් ෂෙවාන් ෂනෙල් රශ්මිදුව එවගේම ලිලි මෙනස්තදුව සහයවත ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ ගරාජ් එකේ කට්ටියත් සින්දුවකට එකතු කරගන්නකෝ කියලා මැසේජ් එක දාලා තිනවා. කවුද මේ සෙට් එක අපිට නම් ටික දාන්නකෝ ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ. අනේ අපිවත් එකතු කරගන්නකෝ. ඇයිද ඊයේ ඔයාලව එකතු කරගත්තේ අපි කලින් අහගෙන හිටියේ නැද්ද? අපේ ගීතානේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒකනේ වෙන කොහේ හරි ගිහින් නිදලා ඔන්න දැන් අහනවා කොහෙද අපිව එකතු කරගන්නේ නැද්ද කියලා. ගෝණපොල කුඹුකේ ඉඳලා අපේ ගීතානේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් ඉන්නවා මෙන්ඩිස්, ඒ වගේම දෝරේකා, දිනීෂා, ආපුතා ඉන්නවා රුචිර, රුවන් සුරජ්, මුණුබුරන් ඉන්නවා ටවීෂ්, ඒ වගේම රෙෂිනි, ජේසත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කොට්ටාව පැත්තට යද්දී අපේ ජයමාමා ගොඩ කාලයකට පස්සේ ඇවිල්ලා ඉන්නවා. ලකන හાર્ට් බීට් සද්දට අහගෙන ඉන්නවා සින්දුවකට අපිවත් එකතු කරගන්න කොට්ටා විඳලා මේ වෙලාව වැඩ කරන අපේ සෙට් එක ඉන්නවා ලොකු බොස් ඉන්නවා උපුල් පොඩි බොස් වරුණ චම්පමිස් ඒ වගේම ලක්ෂ්මී මිස් ලිස්තා මිස් ඉන්නවා මදුශංක ජගත් කට්ටියම එකතු කරගන්න ඒ වගේම විජේ ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා කියන්නේ අපේ ජයේ මාමා ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ එතකම යන්න හදන්නේ තවත් අපිට මැසේජ් කරපු යාළුවෙක් හොයාගෙන ආයිබෝන් වාසනාවන්ත දවසක් වේවා අපිවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ චතු, රෝසි, රමා, සමන්මලි, අයිරාංගනී, ශ්‍රියානි, ශ්‍රීමති, කුසුම් ඒ වගේම කීර්තිනන්ද, අප්සරා, හසන්ත, සිංහබාහු කට්ටියම ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ එතකම ඩෙල්ෂන් මధుරංග අපිවත් එකතු කරගෙන අපිත් සද්දට හાર્ට් බීට් අහගෙන ඉන්නේ කැබිත්තුඩුව නේද කැබි ඉත්තුඩුව ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ප්‍රියන්ත විජේසිංහ ඉන්නවා අම්බලන්ගොඩින් අපිත් සින්දුවකට එකතු කරගන්න කියලා කටාර්වල ඉඳලා මැසේජ් එක දාලා තියෙනවා ඒ වගේම දිල්ෂාන් මధుරංග ප්‍රියන්ත විජේසිංහ ඒ වගේම පර්ල් ශාන්ති යෂිකා නයෝමි ලිතුලි ඒ වගේම මෙතුනිජ යතුම් මන්දිල් අම්බලන්ගොඩ සෙට් එකම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අයිබෝන් සුබ දවසක් ලකනහන හැමෝම මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ගෙදර හැමෝම අය මේ වෙලාවේ හાર્ට් බීට් අහන හැමෝම අය ආදරණ එකතු කරගන්න හොරණ වරකා ගොඩින් අපේ රේණුකා මැසේජ් එක දාලා තියෙන්නේ හල් දඬුවන සුපර් ලක් එකේ ඉඳලා අපි වවහගෙන ඉන්නේ සද්දෙටම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මිස් ඉන්නවා දිස්නා චන්ද්‍රා නිලු අයේෂා කුමාරි සන්ධ්‍යා රේණු අරුණි ශීලානන්ද ඒ වගේම නාල් නන්දා රාණී දීලා ඇතුළු කට්ටේම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. සුබදාසනක් වේවා. මේ ලස්සන සින්දුවකට අපිව අත්කතු කරගන්න උදේින් දැන් ඔයාලව තමයි අහන්නේ මගේ සලොන් එකේ. දැන් හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න අයියේ වලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා. හැමද එහෙනම් දවසම සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන. ගොඩක් ස්තුතියි ශෂිනි. අය මාතෝව අහගෙන ඉන්න වලකඩ අහගෙන ඉන්න ගමන් පහඩම් කරනවා නේද? ලස්සන සින්දු ටිකක් දෙනවා ඔයා. Thank you. මගේ අම්මවයි ඒ වගේම සීලානන්ද 2025 2026 මේ පාර ඔලෙවල් ලියපු බැජ් එකේ යාළුව හැමෝමවයි. ඒ වගේම දක්ෂින උපේක්ෂා අවිෂ්ක නෙත්සර නී වෙන්න ඕන ජනුදී අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒ වගේම 2025 2026 ඔලෙවල් බැජ් එකේ හැමෝම එන ඕලෙවල් රිසල්ට් වලින් හොඳ රිසල්ට් එකක් ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එක දාලා තින අපේ බුලත් කොහොපිටින් අහිංසා කොච්චර අහිංසක ප්‍රාර්ථනාවක්ද නේද? මහර්ගම් පැත්තට යනකොට අපේ විමලසේන අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. කලමනාකරු ඩිලංක නදීෂාන් ප්‍රසික චනතු පසුදු චමෝත් ගයන් සර්වංශ ගාමිනි ලසිත චුට්ටි අනුරි කුමාරි ශාන්ති නිරෝෂා හර්ෂිනි සුභා දිනුෂා කමනි චන්ද්‍රානි ඉරේෂා නයනි වගේම දෙල්පේ චිත්‍රවත් ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තින්නේ. එවැගේම ඉජි අනුර පුස්සල්ලාවින්දලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. ඇයි බය වෙන්න එපා, ඔයාවත් ආදරණ එකතු කරගන්නවා. Hi, good morning. අයියේ බඩගොඩ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තින්නේ. සුමන නිරෝෂලායි වගේම ලක්ෂිකා ලීනා නිරෝෂා ශ්‍රියානි ශාමිලා ලතා ඩිලන් කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අපිත් සෙන්දුවකට එකතු කරගන්න මොරටුව ඉඳලා ධර්මබන්දු මාවතේ ඉඳලා තමයි අපිව කට්ටිය අහන්නේ. ඉන්නවා මෙතන සඳුන් ඉන්නවා, සංක ඉන්නවා, චාමික ඉන්නවා, ජයලත් ඉන්නවා, බාස් ඒ වගේම සමන් බාස්වත් එකතු කරගෙන ඔයාලයි රටවැසි ඔක්කොම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අකෝ අපිව කිව්වේ නෑනේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඔය කිව්වේ කට්ටිය මාදුරෙන් මේ වෙලාව එකතු කරගන්නවා. මාතලයට යද්දි අපේ කුමාරි එරමුදු ගොල්ල හැමදාම වගේ අපි අහනවා. නයනි ගාමිනී සුභාෂිනි කට්ටිය මාදුරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. එතන ඔන්න සෙට් එක මේ වෙලාව එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. හරි, එහෙනම් අපි යනවා ලකඩ හાર્ට් බීට් වල. තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට. සින්දුව අහලා මේ පැත්තට එමු. හෙටක මතක් කරන්න ඕන ඔයාට. මේ පැයදිත් පැල්වත නිෂ්පාදන පිළිබඳව අපි මතක් කරා. ඒ වගේම තමයි මෙගාපව පිළිබඳව වට මතක් කරන ජීවිතයේ හීන හැබෑ කරන හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. රුපියල් 40ක් පුංචිම පුංචි රුපියල් 40ක් මිලදී දීලා ජාතික ලොතරැයි මණ්ඩලේ මෙගාපව ලොතරැයියක් මිලදීගෙන බලන්න. ඔයාටම හිතාගන්න බැරි වෙයි ඔයාගේ හීන හැබෑ කරගන්නේ කොහොමද කියලා. රුපියල් කෝටිම 70ක් ලබා දුන් ලංකාවේ එකම එක ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට ඔන්න ඔයාට මෝටර රථයක් දිනා ගන්න පුළුවන්. අපි හැමෝටම අපේ හීනවලට යන හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. මුදල් හීනය වගේම මෝටර රථ හීනයක් හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑග්ගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර් කියලා කියන්නේ. අපි යනවා ලස්සන සින්දුවකට. සින්දුවෙන් පස්සේ අපි ආපහු හම්බ වෙමු. ලක්කඳ හાર્ට් බීට් වල තුන්වෙනි පැය දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ එතකන් සතුටින් පරිස්සමින් අපිව අහගෙන ඉන්න. ලක්කඳ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම්. 11:52.

නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: ночи настала.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නිල තීරණයක් නැති බව අධික නැමැති කියයි. සලේගේ පරීක්ෂණ දේශපාලනීකරණය නොකරන්නයි සජප මන්ත්‍රී මොජබගෙන් ඉල්ලීමක්. කටුවාපිටියේ නිහඬ විරෝධතාව. දීවරින්ට සහ නාවිකින්ට අවවාදාත්මක නිවේදන. සිරතලුවමට එරෙහි විමල්ගේ බිරිඳ ශශි ඉල්ලු අභියාචනයේ ඉවතට. ඉරානයේ හෝමුස් අසාදමයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය හර්ෂණ ධනකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම පිළිබඳවද ඔහු අදහස් පළ කළා.
2: අධිකරණ පද්ධති තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රයක් ලෙස අධිකරණ පද්ධතියට වඩා නඩුවක් ගොනු කිරීමේ දැතින ප්‍රමාදයන් තාක්ෂණික හේතු වැළැක්වීමේ යාන්ත්‍රයක් ලෙස ප්‍රධාන වශයෙන් අපි රජයේ ප්‍රධාන අභිෂෝධ කාර්යාලයක් ස්ථාපිත කර ගැනීම තමයි සහ ඒ හා සමගාමී උපකාර්යාල පිහිටවීම තමයි සාකච්ඡාව තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව පෝසත් රටක් ලස්සන ජීවිත ප්‍රතිපත් ප්‍රකාශය මගින් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් අභිෂෝධ කාර්යාලයත් වෙන්වන් වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසුව තමයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාලය ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය දැක්ම සකස් කොට තිබෙන්නේ. ඒ අනුව මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියලා තියෙන දේවල් ඒවායි මූලික අත්තාවෙන් හඳුනාගෙන ප්‍රාරටයිස් කරමින් තමයි යන්නේ. මේ වන විටත් කමිටුවක් මගින් අභිචෝද කාර්යාලය පිහිටවීම සහ එම අභිචෝදකවරයෙක්ට ලැබෙන්නා වූ බලතල මොනවාද, නීතිපතිවරයා ළඟ තබා ගන්නා බලතල මොනවාද යන කමිටුව මේ අවසර සාකච්ඡා කරමින් ඉන්නවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා එහිදී ප්‍රශ්නයක් යොමු කළා.
3: නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවල ප්‍රමාදය පිළිබඳව විශාල මැසිවිල්ලක් තිබෙනවා. ළමා අපචාර නඩු, ඒ වගේම මත්ද්‍රව්‍ය නඩු පිළිබඳව ඉතාම බරපතල ප්‍රමාදයක් තිබෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලැබීම වසරකට වඩා ප්‍රමාද වීම නිසා මේ තත්ත්වය තවත් ඉතාම බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
1: ඒ සම්බන්ධයෙන්ද හර්ෂණ නානකර මහතා පිළිතුරු ලබා දුන්නා.
2: නීතිපති දෙපාර්තමේන්තුවේ පවා වීම ඒක නීතිපතිවරයාගේ වරද නිසා වෙන එකක් නෙමෙයි. ඔහුගේ සම්පත්වල තියෙන මානව සහ තාක්ෂණික සම්පත්වල තියෙන අවම්භාවය. ඒ වගේම රස පරීක්ෂක වාර්තා පවා වීම සම්බන්ධයෙන් මේ වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බදවා ගැනීම ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම වැඩසටහනක් හදලා තිබෙනවා. ඉතා ඉක්මනින් මාස 3ක් ඇතුළත වගේ කෙටි කාලයකදී මේ රස පරීක්ෂක වාර්තා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදමින් යනවා. එහි ප්‍රතිඵල එන්න කොහොමත් තව මාස කිහිපයක් අපිට යාවි. නීති නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා පවත්වනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය සියලුම සම්පත් අපි ලබා දෙන්න කටයුතු කරමු.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකටද අමාත්‍යවරයා අදහස් පළ කළා.
4: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින්නේද? එසේනම් එයට පදනම් වූ නිල අවශ්‍යතා තක්සේරුවක්, ප්‍රතිපත්ති වාර්තාවක් හෝ දත්තමය අධ්‍යයනයන් මොනවාද?
2: මේ වන විට නොයෙකුත් වෘත්තිකයන්, නීතිජ සංගමය, වෙනත් වෘත්තිකයන් කරුණු ආණ්ඩුවේද සැලකරමින් ඉන්නවා. ඒ ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමා වැඩි කිරීම පමණක් නොව වෙනත් වෘත්තීන්ට අදාළවද එවැනි ඉල්ලීම් රාශියක් තිබිලා තියෙනවා. ඒ ඉල්ලීම් එන හේතු විවිධාකාරයි. කොහෙන් ඉල්ලීම් ආවත් ඒවා සාධනීයව සලකා බලන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වගකීම වෙන්නේ. අපි මේ වන විටත් තියෙන යෝජනා අනුව නොයෙකුත් හේතු මත ඔවුන් ඉල්ලීම් කරනවා. විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වීම පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක්, අසාධාරණයක්, යුක්තිෂ්ට කිරීමේ බාධාවක්, අධිකරණයේ ස්වාධීනතාවට බාධයක් වෙයි කියලත් කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ? මොන ක්‍රමයක් කරද? ඒ කිසිවක් තීන්දුව කළ නැහැ.
1: තද සුළන් සහ රළු මුහුද ප්‍රදේශ පිළිබඳ අනතුරුවැන්වීමේ නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. කල්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙල්ලට ඔබ්බෙනවන මුහුද ප්‍රදේශවල සුළගේ වේගය 60 කිලෝමීටර 70ක් වැඩි විය හැකි බවයි කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම මුහුද ප්‍රදේශ පිළිමිටි ඉතාරලු වන බැවින් නැවත දිනෙන්දෙන්තුරු යාත්‍රා නොකරන ලෙසයි දීපරහා නාවික ප්‍රජාවගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ. මෙතර ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර 50ක් මෝ තරමක තද පැසි ඇතිවිය හැකි බව කලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බසාහිර, සබරගමුව සහ වයම්පලාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික් ඒ අතර වෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවම් ප්‍රදේශ උතුරු සහ උතුරු මැද පළාත්වල සුළඟේ වේගය 60 කිලෝමීටර 50ක් පමණ විය හැකි බවයි කාර්යනිරත කලුණු විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ.
5: අද දිනේදී දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ආල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලී දිස්ත්‍රික්කවලත් විටින් විට හමන 60 කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී බලාපොරොත්තු විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන 60 කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදී ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නිවැරදිව ක්‍රියාත්මක වන විට ඇතැම් කණ්ඩායම් පටු දේශපාලන අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා සඳහන් කළා.
6: සුරේස්සල නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ වුණත් අත්තරංගොඩ ගන්න ඕන. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අයින් කරන්න කියන කට්ටියම තමයි ඒ කාලේ ත්‍රස්තවාදී පනත ගෙනාවේ. ඒ නිසා එදා ඒ කාලේ ලසන්ත වික්‍රමතුංග මරපු එක, සිරසට බෝම්බ ගහපු එක, සියතට බෝම්බ ගහපු එක, අපේ මිත්‍ර සනත් බාලසූරියට සහ පෝද්දල ජයන්තලාගේ කකුල් කඩපු එක, අපි ඒව වෙනුවෙන් පෙනී හිටු මිනිස්. ඒ නිසා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටියා අපි. ඒක සලේ හිඳ ත්‍රස්තවාදී පනත වෙනස් කරන්න බෑ. එහෙමනම් ගෝඨාභය ගාණ්ඩු කාලේ ඉජාස් ඉස්බුල්ලා අවුරුදු එකමාරක් CID එක ඇතුළේ හිටියේ සිරාජ් ඉස්බුල්ලා. මම සිය දිවිනසා ගන්නවා S2 දන් දෙනවා කියලා කැම්පේන් ගෙන ඉච්චනෑනේ. දැන් මේ එකපාරට මේව මතුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂකයෝ දෙන්නෙකුට විදේශ තහනම ආපයින. ඒ නිසා හැම සිරකරුවෙකුටම සාධාරණ වෙන්න ඕන අමානුෂික වැඩ සිද්ධ වෙනවා නම් ඒක වැරදි. ඒ බයි කිලිවරලා එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේ කිඹුල් කඳු වල මේ දේශපාලන ව්‍යාපෘති වලට නම් මේ අහුවෙන්නේ නැහැ අපි.
1: මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
7: මේ දවස්වල සුරේෂ් සලේගේ බිරිඳ නිතර මාධ්‍ය තුල දක්නට ලැබෙනවා. මේක දැක්කම මට මතක් වුණා ගෝඨාභයගේ පාලන කාලය තුල 2020 අප්‍රේල් මාසයේ රාත්‍රී 9ට පමණ දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ හිජාස්ගේ බිරිඳකින් CIT නිලධාරීන් නිවසට පැමිණි බව ඇය පැවසුවා. මයික්මනින් හිජාස්ගේ නිවසට ගියා. මොකද්ද ප්‍රශ්නයන්වින් CID නිලධාරීන්ගෙන් විමසුවා. ඔවුන් කිව්වේ කටඋත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බවයි. එවිට හිජාස්ගේ බිරිඳ ගැබිනියා. පැය දෙකකට ආසන්න කාලයකින් පස්සේ ඔහුව අත්අඩංගුවට ගත්තා. මමත් ඔවුන් පිටුපස CID දක්වා ගියා. දියෝගසා සෑහෙන කාලයක් රඳවා තබා ගත්තා. රිමාන්ඩ් කළාට පස්සේ බන්ධනාගාරයට ඔහු බැලීමටද ගියා. එහිදී ඔහු මුණ දුන් දේ ගැන විස්තර කළා. එදා හිජාස්ත බොරු චෝදනා නගමින් ඔහු මහමලකරු කරන්න සුරේෂ් ශලී උත්සාහ කළේ ඇයිද කියලා සොයා බැලිය යුතුයි. එය තහවුරු වන්නේ ඔහු කොමිසමට ලබා දුන් සාක්ෂි අනුවයි. ඔහු අහිංසක නම් බිය යුතු නැහැ. සීදිවි හානි කර කෙමි නොවේ. නීතිය ඉදිරියේ ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කළ යුතුයි.
1: මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
8: මේ පරීක්ෂණ ඉදිරියට ගිහිල්ලා මේ කුමන්ත්‍රණය කරපු උදවිය කවුද කියන එක ගැන රටට හෙළිදරව් කරලා ඒගොල්ලන්ව නීති ඉදිරියට ගේන්න ඕනේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ සුරේෂ් ශලේ මහත්මයා නිර්දෝෂ නම් ඔහු බය වෙන්න දෙයක් නැහැ. ඌට තියෙන්නේ උසාවියට ගිහිල්ලා ඌගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න. ඒක තමයි ඌ කළ යුතු දේ. එහෙම නැත්නම් ඌ කෑම කන්න නැතුව ඉඳලා උපවාස කරලා කරන එකේ තේරුමක් නැහැ. එයා උද්‍යාංශ ප්‍රධානියා හැටියට ඉන්න කාලේ මේ පාස්කෝ බෝම්බ මහමුළු කරු කියලා එයා කීප දිනේ කඩඩංගුවට ගත්තා. එයා රිෂාඩ් බදුර දීන් වත්තරංගුවට ගත්තා. ඊජාදිස් බුල්ලා වත්තරංගුවට ගත්තා. එතකොට දැන් මේ මිනිස්සු කවුරුවත් මේ ඇතුලේ උපවාස කරේ නැහැ. මේ මිනිස්සු ඒගොල්ලන් නිර්දෝෂභාවය ඔප්පු කරන්න උසාවි ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ නීතිඥ මාර්ගෙන් ඒගොල්ලෝ සටන් කරලා ඒක ජයග්‍රහණය කළාද?
9: ඔය විරුද්ධ පක්ෂයේ මේ ගෙන යන ඔය මේ උපවාසය ඒවත් එක්ක මොකද
8: මේ? එහෙමයි දැන් මේක මම නම් මේක එකඟ වෙන්නේ නැහැ. මේක දේශපාලනය කරන්නේ කිරීම. මොකද මේක දේශපාලනයේ එහා ගිය ප්‍රශ්නයක් මේක. මේක මේ අපි බලයට එන්න පාවිච්චි කරන්නවත් නැත්නම් කාවත් බලයෙන් පහ කරන්න පාවිච්චි කරන්නවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ රටේ ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර එකමුතුභාවයට තිබෙන ප්‍රශ්නයක් මේක. ඉතින් මේ සාරාංගේ කණ්ඩායමට කවුරු හෝ උදව් කරලා ඔහු නිදාසී සිටීම මම හිතනවා මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
1: පාස්කු ප්‍රහාරයේ බින්නිතින්ට සාධාරණ ඊට කර දෙන්න ලෙස ඉල්ලා මේ කම්පනයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. පරීක්ෂණ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන ලෙසත් ඔවුන් ඉල්ලීමක් කළා. එම උද්ඝෝෂණයට පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ජාතීන් එම ප්‍රහාරයෙන් තුවාල ලබා සුවවන්නැතුළු ස්වේච්ඡා සංවිධාන කිහිපයක් එක්ව සිටියා. ඔවුන්ට සහාය පළ කිරීම සඳහාද විශාල පිරිසක් පැමිණ සිටියා.
10: කවුරු හට් ගහලා උද්ඝෝෂණ කරාට වැඩන්නේ ආණ්ඩුව හරියට මේක යුක්තිය ඉෂ්ටකරනද දේශපාලන ඌමනාවට තමයි බෝම්බ ප්‍රහාර කරලා මුස්ලිම් ජනතාවයි කිතුන් ජනතාවයි වෙන් කරේ.
11: බෝම්බ ප්‍රහාරයට අපි තුවාල ලැබපු අය මේ කරපු මේ අපරාධෙට නිසි දඬුවම් ලබා දෙන්න කියලා තමයි ඉන්නේ අපි හැමදාම.
12: මේ හිරේ ඉන්න මිනිහව නම් නිදහස් කරන්න මේපා. මේ මිනිහ තමයි මේ ඔක්කොම දේවල් කරලා අපි අයව නැති කරුවේ. මේකේ සත්‍ය අපිට හෙළි කරලා දෙන්න.
13: මේ කුල්ති දරුව තුන්දෙනෙක් එක්ක මම මේ ලෝකේ තනි වුණා. මේ හැමෝටම සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා තමයි පිල්ලන්නේ.
14: ඒගොල්ලෝ කොච්චර මේ රැඟුම් රැඟුවත් මෙතන මේ ඇත්ත දේ සිද්ධ වෙලානේ තියෙන්නේ. අපිට ඕනේ මේක සාධාරණයක් ඉෂ්ට කරන්න.
15: ඒ වගේම මම ආරාධනා කරනවා මීගොම මේ උදේ ගම්මන්පල ඇමතිතුමාටත් වීරවන්ත ඇමතිතුමාට පුළුවන් මේ වගේ සත්‍යාග්‍රහණයක් මීගොම තුල කරන්න කියලා. පුළුවන් නම් ඇවිල්ලා. එම ආවත් ඓතිහාසික ඇල තමයි හැමිල්ටන් ඇල කියන්නේ. ඒ හරහා මූතර නැකම්ම නාගෙන යන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේ ඒ සියලු දෙනාට කියා සිටිනු.
16: ලොක්කෝ පොඩි කියලා බලන් දෙපා. බෞද්ධ මේ වැඩේ කරුවේ ඒකට ඒගොල්ලන්ට උසාවිය හොඳ තීරණයක් දෙන්න කියලා තමයි අපි බලාපොරොත්තු.
17: ඔය ඉති විමල් වීරවංශලාට ගම්මන් බිල්ලට වෙන දෙයක් නැන්නේ එළියට එන්නේ. ඒ නිසා සිංහල ජාතිවාදී අවශ්‍ය ගන්න පුළුවන් නම් විතරයි යාලට පැවැත්මක් තියෙන්නේ.
18: ඉතින් පව් ඇත්තටම තාමත් විඳවන මිනිස්සු ඉන්නවා. තාමත් මේ ප්‍රැක්චස් වල වීල් චේර් වල යන මිනිස්සු ඉන්නවා. මෙතෙන්ට අද ඒ ගණ්ඩුවත් බැරුණු මිනිස්සු ඉන්නවා. ඉතින් අපිත් බලාගෙන හිටියා මෙහෙම බෝඩ් එකක් අල්ලම් මෙතෙන්ට අපේ වැඩ දාලා නිකන් එන්නේ නැහැ. ඇත්තටම සාධාරණයක් කරන්නේ. දැන් සාධාරණයක් නොවේ කියලා හිතලා බෑ. දැන් ඇදගෙන යන පරීක්ෂණ වලට බාධා කරලා ඒගොල්ලන්ට බය වෙලා එයාලා කියන දේවල් වලට ඇහුම් කන් නොදී මේ මිනිසුන්ට අසාධාරණයක් කරන්න එපා.
1: අභිතිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරෙනු වසර දෙක සිරදඬුවම සහ දඩියට එරෙහිව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂි වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණයේ අද ප්‍රතික්ෂේප කළා. මහාධිකරණ මිනිස්තර මංජුල ත්‍රිගරත්න මහතා සඳහන් කර තිබෙන්නේ අභියාචක විත්තිකාරයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් තීන්දුව ස්ථිර කරන බවයි. අදාළ චෝදනාවට වරදකරු කෙරෙනු ශෂි වීරවංශට පසුගිය 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබුණා. එම දඬුවම් වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඇය මෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. ඒ ප්‍රතික්ෂේප කිරීමත් සමග අපමත සිටි ඇයට කලින් නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම් අද සිට විඳීමට සිදුවනවා. දිළිඳු බව තුරන් කිරීම සඳහා සමුදි දෙපාර්තමේන්තුව ශක්තිමත් ආයතනයක් බවට පත් කිරීම රජයේ අපේක්ෂා බව අමාත්‍ය උපාලි පන්නලගේ මහතා සඳහන් කළා. සමස්ත ලංකා සමුද්ධි කළමනාකරුවන්ගේ 29 වන ජාතික සම්මේලනයේ සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. සමුද්ධි සේවකයන්ගේ විශ්වාසමට ගැටළු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී අවධානය යොමුණා.
19: ඔබ සියලු දෙනාම දන්නවා විශ්වාසම වැටුප් සම්බන්ධයෙන් තිබුණු ගැටලුව.

0: ලැබීමක් ඇති වෙනවා. රාජ්‍ය සේවයේ අපිට ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා අවශ්‍ය ක්ෂේත්‍රවල. මේ වෙනකොට අපි අලුතින් 125,000ක් විතර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි ඔබ සියලු දෙනාගේම වැටුප් වර්ධනය කිරීමට කටයුතු කළා. ඒක වගකීතු රජයක් විදිහට පෙවගකීම. එතකොට මේ වෘත්තීය අයිතිවාසිකම් ඔබට ලබා දීම සඳහා අපි රජයක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. හැබැයි එළියේ වෙන සමහර ගෝසාවුණු මට ඇහෙනවා. ඒ එළියේ ගෝසාවන්ට නම් අපි පොඩ්ඩක්වත් බය නැහැ. මේ දෙපාර්තමේන්තුව ශක්තිමත්ව කාර්යක්ෂමව සහ ඵලදායීව මේ රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ශක්තිමත් ආයතනයක් බවට තවදුරටත් පත් කිරීම තමයි අපේ කාර්යභාරය. හැබැයි ඒකට වෙන අර්ථකතන සමහර අය ලබා දෙනවා. මම දැක්කාර කියලා දෙනවා. මම දැක්ක තැනක කියනවා මොකද විකුණන්නත් කොහෙද යනවා කියලා. මං කිව්වා ඔබ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්න කියලා. හරිද? එතකොට අපිට ඕන වඩාත්ම ශක්තිමත් විදිහට මේ දෙපාර්තමේන්තුව තව තවත් ගොඩනගන්න මිසක් මේක කොටස් කරන්න වෙනත් විදිහ විනාශ කරන්න නෙමෙයි.
1: ජපාන් රජයේ ශ්‍රී ලංකා ධීවර සංස්ථාවිත ශීතකරණ ලුණු රථ 6ක් ප්‍රදානය කර තිබෙනවා. එවනිල්ල වශයෙන් භාරදීමේ උත්සවය ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණේ අමාත්‍ය රාමලිංගම් චම්ලසේකර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා මහතාගේ ප්‍රධානත්වයෙන්. නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ජපාන තානාපතිවරයා එහිදී අදහස් පළ කළා.
2: Thank you very much for inviting me to this very important ceremony. We know Sri Lankan fisheries sector is facing a big challenge.
3: අපි දන්නවා ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දී සිටින බව. දීර්ඝකාලීන සැලසුම් අවශ්‍යයි. ඒ අභියෝග ජය ගන්න. ඒ වගේම ලෝකයේත් එක්ක ඔබට තරඟ කිරීමට වෙලා තිබෙනවා. ධීවර නිෂ්පාදන අපනයනයටද විශාල වෙළඳ පොලක් ඔබට විවෘත වෙලා තියෙනවා. ඉතින් ජපානය සෑම විටම ලංකාවේ ධීවර කර්මාන්තය ඉහළ නංවීම වෙනුවෙන් කටයුතු කරනවා. නිල ආර්ථිකය ජය ගන්නට ඔබට හැකි. තිරසර ධීවර ක්ෂේත්‍රයකට ජපානය ඔබට සුබ පතනවා.
2: In support of the country's journey on the path for sustainable development and resilient society. Thank you all and I wish you all good afternoon.
1: නියෝජ්‍ය අමාත්‍ය රත්නගමගේ මහතාද අදහස් පළ කළා.
4: අපිට අද දවස වෙනකොට පීසර් ට්‍රක් 6ක් අධිශීතකරණ සහිත බහාලුම් සහිත වෑන් රථ 6ක් ලබා දෙනවා මිලියන 200ක් වටිනාකම. මේක විශාල අපිට යෝධ ශක්තිය. ලංකා ධීවර සංස්ථාවේ පෞගේ කාලේ තිබුණු බොහෝ දේ විනාශ වුණා. ජපාන් රජයෙන් ලබා දීපු ශීතාගාර පහසුකම් පෞගේ කාලේ විනාශ වෙලා ගියා. කනගාටු වෙනවා අපි. අපි ජපාන් තානාපතිතුමාට කියන්නේ ජපාන් රජයෙන් ලබා දෙන සියලු ආධාර උපකාරයක් අපේ රජයෙන් අපේ අමාත්‍යංශයෙන් එය ගත හැකි උපරිම ප්‍රයෝජනෙ අපි ගණතේ අපි රැක බලා ගන්න. ලංකා ධීවර සංස්ථාව නව ගමනකට දැන් යොමු වෙලා තියෙනවා.
1: ශුද්ධ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ ජාතික සමුළුව අමාත්‍ය සුනිල් හඳුනිත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ එක්වයි ඒ සංවිධාන කර තිබුණේ. ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දාර්ශනික ප්‍රකාශයට පත් කිරීමද එහිදී සිදු වුණා.
5: දැන් අපේ කර්මාන්ත සහ සේවාවන් අද තියෙන ඒකාබද්ධ තත්ත්වයක ජාලගත වෙලා තියෙනවා. ඉතින් ඒ ජාලය එකතනකින් වුණත් බිඳ වැටුණොත් එහෙම ඒක අපේ අපනයන ආර්ථිකයට බලපානෝ දේශීය කර්මාන්තවල බලපානෝ විශාල වශයෙන්. අපි ශේෂ්ත්‍රයේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ ගත්තොත් ව්‍යවසායකත්වයේ මුණ දෙන අර්බුදේ තමයි ඒ අවශ්‍ය කරන පහසුකම් නැතිකම. ඒක යටිතල පහසුකම් රැකියා මූල්‍ය මේ හැම ශේෂ්ත්‍රයක්ම මේකට බලපානවා. ඉතින් ඒකෙදී අපි දැනට අපේ අමාත්‍යංශ ආයතන සියල්ලම එකට ජාලගත වෙලා වැඩ කරනවා. ඊළඟට දැන් අපි කල්පනා කරනවා අපේ අනිකුත් පහසුකම් සපයන ආයතන ස්ටේක් හෝල්ඩර්ස්ලා ඔක්කොම එකට කොහොමද ඒකාබද්ධ කරගන්නේ කියලා. ඒකෙදී අපි දැනට ප්‍රධාන වශයෙන්ම MSME සහ ඒ අදාළ ආයතන SME නෙක්සස් හැටියට ඒකාබද්ධ කරලා තියෙනවා. මොකද බැංකු අපි දකිනවා හුඟක් වෙලාවට කුඩා ව්‍යාපාරවලට ව්‍යවසායකින්ට වෙන වෙනම ණය දෙනවා. හැබැයි ණය එකතු කරගන්න ගියාම ආය අර්බුදයට පත් වෙනවා. ඊට පස්සේ මූල්‍ය ආයතන තියෙන වෙන වෙනම ණය පහසුකම් සපයන විවිධ පැකේජ් දෙනවා. ඒගොල්ලෝ ඒකාබද්ධ වෙලා නැහැ. ඉතින් දැන් අපි එක්කම ඒකාබද්ධ කිරීම තමයි මේ කරන්නේ.
1: කුරුඳු නිෂ්පාදනයෙන් උපයා ගන්නා ආදායම වැඩි කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ වන විට වාර්ෂික උපයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 260ක්. ඉදිරියේදී ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීමයි අරමුණ වී තිබෙන්නේ. අක්කරික කුරුඳු වගාව මගින් ලබ

0: ගන්නා අස්වැන්න වැඩි කර ගැනීමටද හැකියාවක් පවතින බව කොරුණු සංවර්ධන දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහන් කළා. ඒ අමාත්‍ය කේඩි ලාල්කාන්ත මහතා සමග පැවති සාකච්ඡාවේදී කොරුණු කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමුණා. දැන්ට ඉදිවෙමින් පවතින ජාතික කොරුණු කර්මාන්තය ආශ්‍රිත සංවර්ධන සංසදයේ ප්‍රවර්ධන මධ්‍යස්ථාන පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑමයක් සහ අයිස් කිලෝග්‍රෑම් පහක් ඇතුළු මද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට තිබෙනවා. බස්සාහිර පළාත උතුර අපරාධ කොට්ටාස නිලධාරීන් පැටලීම් සිදු කළේ බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේදී. සැකකරු විදේශගත ජාවාරම්කරුවෙකු සමගයෙකු මෙරට මද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. මේ අතර මද්‍රව්‍ය ජාවාරම නිරත වූ බව කියන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු කුවේට් ආරක්ෂකාංශ මගින් අත්අඩංගුවට තිබෙනවා. ඕන් ඇතුළු හත් දෙනෙක් එහිදී අත්අඩංගුවට ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ජවනම් කරුවන් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා. රුධිර පරිත්‍යාගශීලීන් සහ එවැනි කඳුරු සංවිධාන කරන පුද්ගලින්ට ජාතිය ගෞරවය හිමිවන බව ජාතික රුධිර පාරවිලින් මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ ලබන 14 වන දාටය දින ජාත්‍යන්තර පාරවිලින් දිනය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරුන් මේ බව පෙන්වා දුන්නා. වෛද්‍ය ලක්ෂ්මණ ඉදිරිසිංහ මහතා සඳහන් කළේ ස්වේච්ඡා රුධිර දායකත්වයේ පිළිබඳවයි.
1: එළඹෙන ජූනි මාසේ 14 වෙනිදා ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය එළඹෙනවා. මනුෂ්‍යත්වයෙන් බිඳක් රුධිර පරිත්‍යාගශීලීත්වයෙන් ජීවිත සුරකිමු කියන තේමාව තමයි මේ අවසරයේ තේමාව බවට පත් වෙලා තියෙන්නේ. අපි අපේ ජාතික රුධිර අවස්ථාවෙන් 100%ක්ම සම්පූර්ණ කරගන්නේ ස්වේච්ඡා රුධිර දායකත්වයේ මත රුධිරයේ සපේන දායක මහත්මාත්මීන්ගේ ඒ අනුග්‍රහය. පහුගිය වසරේදී අපි සංඛ්‍යා ලේඛන බැලුවොත් මේ රුධිර ඒකක 467,000ක් පමණ එක්කව් කරලා තියෙනවා. අපි සංඝටක බවට පත් කරගත්තට පස්සේ අපිට හැකි වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මිලියනයකට අධික රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා දායකත්වයේ දෙන්නේ. ඒ නිසා ඔවුන් අපිට දෙක් වෙන මේ අනුග්‍රහයට ඔවුන්ට අපිට ජාතිය වශයෙන් ප්‍රතිඋත්තර දීම සඳහා වන අවස්ථාව හැටියට අපි මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අපේ සමස්ත පද්ධතියෙන් තෝරාගත්ත පිරිසක් විශේෂයෙන්ම නැවත නැවත රුධිර දායකත්වයේ දෙන ප්‍රදේශ ජාති ආගම් කුල ભેද නැතුව ඒ නියෝජනය වෙන පිරිසක් ඇඳවලා අපි රාජ්‍ය අනුග්‍රහයෙන් පළවෙනි ප්‍රධාන උත්සවය පැවැත්වෙනවා.
0: විශේෂඥ වෛද්‍ය ආශාද අල්විස් මහත්මියද එහිදී අදහස් පළ කළා.
2: ජූනි 14 කියන්නේ ලෝකෙට රුධිර ඝන හඳුන්වලා දීපු කාල් ලෑන්ස්ටයින් කියන ශ්‍රේෂ්ඨ විද්‍යාඥයාට ගරු කිරීමක් විදිහට එතුමාගේ උපන්දිනය තමයි මේ දවස තෝරගත්තේ. 2005 ඉඳලා අද වෙනකන් හැම වසරකම මේ දිනේ අපි සමරන රෝගියෙකුට අපි බැඳිලා ඉන්නවා සුරක්ෂිත ලේකක්ම දෙන්න. ලෝකේ අනෙක් රටවල් එක්ක බලනකොට ලෝකේ තියෙන රටවල් 70%ක් විතර තමයි මේ තත්ත්වයට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාව අතිවිශිෂ්ටයි කියලා මම හිතනවා. අපේ රටේ මිනිස්සු හැමතිස්සෙම පරිත්‍යාගශීලී. කඳවුරු සංවිධානය කරන මහත්වරු ගත්තොත් අපිට ඉන්නවා සාමාන්‍යයෙන් 6000ක විතර ප්‍රමාණයක් අවුරුද්ද පුරාම රුධිර කඳවුරු සංවිධානය කරා. ඊට අමතරව මේ අවුරුද්දේ විශේෂිත දෙයක් විදියට අපි තෝරගෙන තියෙනවා වසර 18 පිරිච්ච ගමම්ම ලේදී වූ අපේ තරුණ කොටස. මම මේ වෙලාවේ ඉල්ලීමක් කරන්න කැමති අවුරුදු 18 පිරිච්ච ගමට ලේ දෙන්න පුළුවන්. ඉතින් අපේ ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලේ ඉවර වෙනකොට 18 පිරෙනකොටම ජීවිතේ පටන් ගන්න ලේ පරිත්‍යාග කරයි.
0: අමරිකාව ඉරානයේ විදේශ රැසකට ප්‍රහාර එල්ල කළා. තේරානේ බටහිර කලාපයේ මිනාප් නගරයේ සහ බණ්ඩාර අබ්බාස ප්‍රදේශයේ අතරවනවා. ගුවන්ආරක්ෂක කලාපයේද ඉලක්ක වූ බවයි අමරිකාව පවසන්නේ. ඉරානයේ මැද පෙරදිග පිහිටි අමරිකා මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස දෙවැන්ත මෙහෙයුමක් සිදු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඉන්පසුව මෙම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ. ඊට ප්‍රතිචාර ලෙස නෞකාදිකකට ප්‍රහාර එල්ල කළ බව ඉරානය සඳහන් කළා. හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමටද ඔවුන් පියවරගෙන තිබෙනවා. මෙහිමේ තවත් අධිරාජ්‍ය ලෙස බහරේනයේ කුවේටයේ සහ ජෝර්දානයේ පිහිටි අමරිකා ආරක්ෂක කඳුරු ඉලක්ක 18කටද ප්‍රහාර එල්ල කළ බවයි ඉරාන ආරක්ෂකංශය පෙන්වා දුන්නේ. මැද ප්‍රදීක හටගෙන ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජගත් ආරක්ෂක මණ්ඩලයේද රැස්වීමක් කැඳවා තිබෙනවා. පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. ඊට එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ පන්දුවාර විස තරඟ තුනක් ඇතුළත්. සීරු තරඟ හම්බන්තොට දී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. පළමු එක්දින තරඟේ ජූලි 23 වනදා පැවැත්වෙනවා. පන්දුවාර විස තරඟාවලිය ජූලි 31 වනදා සිට පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
3: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: වෙනසිරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ නිල තීරණයක් නැති බව අධික නැමැති කියයි. සලේගේ පරීක්ෂණ දේශපාලනීකරණය නොකරන්නයි සජීප මන්ත්‍රී මොජපගෙන් ඉල්ලීමක්. කටුවා පිටියේ නිහඬ විරෝධතාව. දේවරේන්ට සහ නාවිකින්ට අවවාදාත්මක නිවේදන. සිරතනුවමට එරෙහිව විමල්ගේ බිරිඳ ශශි ඉල්ලු අභියාචනයේ ඉවතට. ඉරානයේ හෝමුස් වසා දමයි. ලකුණ විලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
0: දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
4: අත පිට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
5: ඉකොනොමික් ගෝල්.
6: ඩොලරයේ ආධිපත්‍යයට සාපේක්ෂව අපේ රුපියලේ අගය ශක්තිමත් වීම එදිනදා ජීවිතයට සහ රටේ ආර්ථික ස්ථාවරත්වයට බලපාන්නේ කෙසේද යන්න විමසීම සඳහා අද අපි සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තුසිත කුමාර මහත්මයා. මහාචාර්යතුමනි, ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ වටිනාකම වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙනවා. මේ තත්ත්වය අපි කොහොමද සරලව තේරුම් ගත යුත්තේ?
7: විශේෂයෙන්ම පසුගිය ජුනි 10 වනදා 102ක විදේශ විනිමයේ අධි ප්‍රමාණයක්, ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමක් දක්නට ලැබෙනවා. මේ සඳහා බලපෑ සාධකයන් අතර ජුනි 9 වෙනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලාංකික අපනයන කරුවන්ගේ විදේශ ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒම පිළිබඳ නීතිය. ඇත්තම මේ නීතිය තුලින් සිදු කිරීමට අදහස් කරන්නේ දැනට දින 90ක් ලබා දීලා තිබෙන විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කාලය දින 30ක් දක්වා සීමා කිරීමට. මෙන්න මේ නීතිය යම්තා දුරකට මේ තත්ත්වය ඇතිවීමට බලපෑවා කියන එක අපිට කියන්නට පුළුවන්. ඒ වගේම තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණයවාරික දෙකක් ශ්‍රී ලංකාවට එක විට ලබා දීම. ඒ හරහා සිදුණු අනෙකුත් වෙළඳපළ තත්ත්වයනුත් සමග අර සමපේක්ෂණයේ සඳහා, ඒ කියන්නේ ලාභ ඉපැයීමේ අරමුණින් ඩොලර් රැස් කිරීම යම් තාක් දුරකට අඩු වුණා. ඒ වගේම තමයි ඒ විදිහට රැස් කර තිබූ යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපළට නැවත පැමිණියා. මෙන්න මේ තත්ත්වයන් වල එකතුවක් තුලින් තමයි අපි මේ මෑත කාලීන ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමක් දක්නට ලැබෙන්නේ.
6: රුපියලේ අගය වැඩිවීමෙන් සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
7: මේ වැදගත්කම තමයි අපිට මේ තත්ත්වය දීර්ඝ කාලීනව පවත්වාගත හැකිනම්, හෝ තවදුරටත් අපි ඩොලරේ අගය පහළ හැකිනම්, එය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ඉතාම හිතකර තත්ත්වයක්. මොකද ලංකා ආර්ථිකයේ පරිභෝජනය, නිෂ්පාදනය, අපනයනය කියන මේ සියල්ලම ආනයනය මත දැඩිව රඳා පවතිනවා. ඩොලරේ අගය පහළ යාමත් සමග පරිභෝජනය, නිෂ්පාදනය සහ අපනයනය මත ඇතිකර තිබූ ඍණාත්මක බලපෑම ක්‍රමයෙන් පහළ ගිහිල්ලා ඔවුන්ට යම් දිරිමත් කිරීමක් ලැබිලා යම් කිසි සාධනීය තත්ත්වයක් ඔවුන්ට ඇති වෙන්නට පුළුවන්.
6: ඉදිරියටත් රුපියලේ වටිනාකම ඉහළින් පවත්වා ගැනීමට අපට කළ හැකි දේ මොනවද?
7: මෙම ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය මහජනතාවට ලබා දීමට නම්, එහෙමත් නැත්නම් සාමාන්‍ය ජනතාවට ලබා දීමට නම් අපි මේ තත්ත්වය දීර්ඝකාලීනව පවත්වාගත යුතු තත්ත්වයක්. මේ සඳහා අපිට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන පැමිණීම දිරිමත් වන ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලාංකික අපනයනකරුවන් දිරිමත් කිරීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපිට ශ්‍රී ලංකාවට සිදුවන අත්‍යවශ්‍ය නොවන ආනයනත් අපට යම්තා දුරකට කෙටිකාලීනව හෝ සීමා කර ගැනීමක් අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. කොහොම වුණත් මට අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අපේ මේ මෑත කාලයේ අපි මේ දැකපු රුපියලේ අගය ඉහළ යාමේ වාසිය මහජනතාවට ලබා දීමට නම් මේ තත්ත්වය අපි දීර්ඝකාලීනව පවත්වා ගත යුතුයි.
6: රුපියල යම් තරමකින් හෝ ශක්තිමත් වීම අපේ රටේ ආර්ථිකය ස්ථාවර මාවතකට අවතීර්ණ වීමේ පැහැදිලි දර්ශකයක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුලින් අපි විමසීමට ලක් කළේ.
5: Economic Goal.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
10: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වීම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
11: සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: කහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: දවල් 12යි විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.
1: දවල් 12යි විනාඩි 33 වෙලාව. ලැකන හાર્ට් බීට් එහෙනම් අපි ඔන්න තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. වාඩ කිව්ව විදිහටම දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ අපි මේ විදිහට හම්බ වෙන තුන්වෙනි පැයේදී වාඩ මේ පැයෙදිත් පුළුවන් මාත් එක්ක එකතු වෙන මේ පැත්තට මැසේජ් එකක් දාන්න 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඔයා වෙනුවෙන් විවෘතයි දවල් එක වෙනකන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ආරාධනා කරනවා FM 93.5 දිගටම ලැකනත් එක්ක එකතු වෙන්න. දවල් 12:34

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 1

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: වෙනදයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7. සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: දවල් 12යි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: Heartbeat.
0: දවල් 12 විනාඩි 45 වෙද්දී අපි WhatsApp chat එක බෙදලා යන්න හිතුවා. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ ආලෝක කට්ටියක් ඉන්නවා ආදරෙන් එකතු කරගන්න ඕන. අපි යනවා ගිනිගත්තේන පැද්දට. ගිනිගත්තේන post office එකේ තපල් ස්ථානාධිපතිතුමා ඇතුළු උඩදැන්නිය මහතා, ඒ වගේම සංගීතා චාන්දනී මිස්, ඒ වගේම නලින් අයියා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ මංජුල හේමන්ත ගිනිගත්තේන ඉඳලා අපිට message එකක් දාලා තිනවා. ආදරෙන් එකතු කරගන්නවා මංජුල යා මේ වෙලාවේ ලක්න Heartbeat වලට. ආයි කොහොමද ඉතින් යටියන්තෝට ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. චයන්පති මාමුටයි එයාගේ සුදුටයි හොඳ සින්දුවක් ඕනි කියලා මැසේජ් එකක් දාලා තිනවා. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දෙන්නම්. ලස්සන සින්දුවක් දෙන්නම්. හරිද? හේමන්ත ටෙක්ස්ටයිල් එකේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. යසරත්න සම්පත් කරුණාරත්න JP යසරත්න, ඒ වගේම උමේෂ් කුමාර්, දයාබරන් ජනක, ගීනාත්‍රිකා, මිනී කුමාර්, ඍෂිමාලි, ඒ වගේම ජනකි, සජනී, සන්ධ්‍යා, කුෂානි කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවක් අහන්න ඕනේ මගේ නමින් මාපලගම අපේ PLJ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ආවත් ආදරණ එකතු කරගන්නවා. සුබ දවසක් වේවා Heartbeat. මම බුලත් සිංහල දහරා. බුලත් සිංහලෙන් අපේ අම්මා තාත්තා, ඒ වගේම ඉඳුනිල්, ප්‍රනීත්, කෞෂි, මදු, තුහින බබයි, ආදි බබයි, මතුගම පළවත්තෙන් හබි රංගවයි, මගේ චූටි මැණික ඉනුකිවයි, යාවයි, ලක්කඩහන හැමෝමයි ආදරෙන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. Heartbeat අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වාද්දුව පොතු පිටේ ඉඳලා අපේ සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සමන්ත ආවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. මහරගම ඉඳලා අපි වැඩ කරන ගමන් අහගෙන ඉන්න ප්‍රශාන්ති එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. ආවත් මේ වෙලාවේ ලකන Heartbeat වලට අපි ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපේ normal message කරපු යාළුවෝ කට්ටියක් ඉන්නවා. හම්බෙගමු සේපාලිකා, ආවත් ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා message එක දාලා තිනා. අලව්වේ කොහලාන ජයකරණී සින්දුහන්න එකතු කරගන්නවා. උපාලින් චිත්‍රාණි, මාධව, කසුන්නතුළු, ලකනහන සියලු දෙනාම. ඒත් එක්කම කේරියේ සමරසිංහ සේරුවාවල ඉඳලා අපි අහගෙන ඉන්නවා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? දාපු කෙනාගේ මැසේජ් එක කවුද කියලා හොයාගන්න බෑ. මේ මැසේජ් එක දාලා තියෙන්නේ හයි කොහොමද ඔයාවත් මාත් ලක්කඩහන ගමන් ඉන්නේ. කරුණාකරන අපේ චාම්පි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා. අයියේ අපි නැගිටිනකන් බලන් හිටියනම් ඒ තමයි බස් එක. හිටන් යන අය තමයි එහෙම නේද අයියා කියලා මැසේජ් එකක් දාලා තිනු. අනිවාර්යෙන්ම නේද? හයි අයියා කොහොමද? ඔයාට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මත්තේ ගොඩින්. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? ඒකනේ වාගේ නම දාලා නැහැ නේ. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකන Heartbeat වලට. චාමරගේ උස්සංගොඩ සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනු. අපි චාමරගේ සින්දුවක් දුන්නාද? හෙට බලමු. අනිවාර්යෙන් දෙන්නම්. දෙනවද සින්දුවක්? මේ බස් නැවතුම පුන්සිරි සොයිසගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. හයි මම නිකවරටින් ඩිලක්ෂි. ලස්සන සින්දුවක් ඕනි. මහත්තයා ඉන්නවා සමන්. ඒ වගේම එයාගේ අයියෝ ආවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ලකඬ ගිහාන ලිස්ට් එක අහන මමත් සින්දුවකට කියන්න පුළුවන් සහජ හැකියාවක් තියෙන කෙනෙක්. වට්ස්ඇප් නැහැනේ මොකද කරන්න කියලා අපි අහලා දෙනවා. තමරා කුමාරි තමයි අහලා තියෙන්නේ. ඒකට මොකද කරන්නේ? අපි පොඩ්ඩක් අහලා කියන්න මොකද ඒකට කරන්න කියලා නේද? හරි, සුබ දවසක් ලැකඩ. හැමදාම තහන මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මීදනී ගමේ අපේ උපනන්ද, වැල්ලවායි රවි, අජිත්, මුතු කුමාරණගේ සින්දුවක් ඕන කියලා මැසේජ් එකක් දාලා දෙනවා. ඉන්දු අක්කා, විජය අයියා, පුතා මලිත්, ඒ වගේම මිනිඳු, හපොතලේ සොඳි ඇතුළු කවුරුත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ගිහන් අයියේ කියලා මැසේජ් එක දාලා දෙනවා. දාපු කෙනාගේ නම නෑ. ගිහන් අයියේ සුබ උදෑසනක් වේවා ඔයාට. මගේ නම හෂිනි, හස්බන්ඩ් මනෝජ්. අපිට ලස්සන හින්දි සෝන් එකක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. අම්පාරෙන් දැන් අපේ හෂිනි නේද? හෂිනි ආවත් ආදරෙන් එකතු කරගන්නවා. ගිහන් මල්ලි, මටත් ලස්සන සින්දුවක් ඕනේ. කනම් පැලෙන් අපේ චාන්දනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හරි, එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන මම ලස්සන සින්දුවක් ක්ලාස්ටි කරගෙන තියෙනවා. අපි හැමෝටම හොඳම තැන තමයි කාන්තෝරුව නේද? අපි අහල බලමු කාන්තෝරුව ගැන කියවෙන සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ආරාධනා කරනවා දවල් එක වෙනකන් මම ඉන්නවලක්කඩ Heartbeat අරගෙන FM 93.5 FM 93.7. මේ පැත්තෙන් අපි අමු සින්දුවට නම් මේ විදිහට 12:50යි.

0: රටට වග කියන රේඩියෝ හට් බීට්
1: දවල් 12 විනාඩි 55යි වෙලාව. ලකන හට් බීට් ඉවර කරලා එහෙනම් ඔන්න අදට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙනවා අනිවාර්යයෙන්ම හෙට උදේ 10ට. එතකන් සතුටින් පරිස්සමෙන් කට්ටිය ඉන්න. වාඩ පාළුවක් නැතුව තව ටිකකින් අපේ චාමි එනවා. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන ඕල් ටයිම් බීට්ස් එක අපේ චාමි එකට එනවා. අවස 4 වෙනකන් ඉන්නවත් එක්ක. ඉතින් වාඩ පාළුවක් නැතුව FM 93.5 දවස පුරාම ලකනත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලෙන්නම් හැමෝටම ජය වේවා. සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. මම ගීතා.

0: vibe. Beat it with a mix winner. Heartbeat. සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් ගා. මෙගා පවර්.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලා පසුරේ කයේ විනාඩි 6
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: තොරතුරෙන් සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: අපරාධ සහ මධ්‍යම නිවාරණය වෙනුවෙන් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පොලිසිය සඳහන් කළා. ඒ දින තුල පරීක්ෂාව ලක් කළ පුද්ගලින්ගේ සංඛ්‍යාව 28891ක්. පුද්ගලින් 615 දෙනෙක් සැකපිට අත්අඩංගුවට තිබෙනවා. අපරාධ සම්බන්ධ ඍජු වහඳුනාගත් සංඛ්‍යාව 26ක්. බීමා තීදුරන් 60 දෙනෙක්ද පොලිස් බහරටගෙන තිබෙනවා. අපරීක්ෂාකාරී පැදවීම් සම්බන්ධයෙන් 158 දිනකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. වයස අවුරුදු 16ට අඩු ළමුන් සහ නව යෝනියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට කැනඩාවේ අවධානය යොමුණා. කෙසේ වෙතත් දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා ප්‍රතිපත්ති පවතින බව තහවුරු කළහොත් තාක්ෂණික සමාගම්වලට එම තහනම් මගහැරීමේ හැකියාවක්ද පවතිනවා. අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කළ හානිකර අන්තර්ගතයන් සීමා කිරීමටද ඉන් පහසුකම් හිමිවනවා. ලකනේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

පසරු එක පහු වෙලා විනාඩි 10යි වෙලාව අයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාසේ 11 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙනියද? අපි සාමාන්‍යයෙන් කතාවට කියනවා නේද කාලා බල්ලා අපිට මිනිසුන්ව තේරුම් ගන්න බැහැ කියලා. හැබැයි මෙහෙමයි, මිනිසුන්ව තේරුම් ගන්න ජීවිතය අපිට අවස්ථාවන් සාමාන්‍යයෙන් හදලා දෙනවානේ. සමහර වෙලාවට ඒක හරි පුංචි සිදුවීමකින් ඔයාට ලොකු පණිවිඩයක් දෙන දෙයක් වෙන්න පුළුවන්. එකමක අවස්ථාවක් එහෙම නැත්නම් අවස්ථා කිහිපයක් වුණත් ඔයාට ජීවිතේ ලැබෙන්න පුළුවන්. ඒ තැන්වලදී ඔබ බුද්ධිමත්ව තේරුම් ගන්න උත්සාහ කරන්න. අවස්ථාවාදී ආත්මార్థකාමී මිනිස්සු කවුද කවුද කියලා ඔයාගේ ජීවිතයට යාළුවෙක් විදියට, හිතවතෙක් විදියට, එහෙම නැත්නම් වෙනත් බැඳීමක් විදියට ලං වෙලා ඉන්නේ කියලා. ඔයාගේ සදසීම අහිමි කරන, ඔයාගේ තියෙන හොඳ ගතිගුණ නිකුරුනේ තව අයගේ අවශ්‍යතාවලට පමණක් පාවිච්චි වෙන අවස්ථා තියෙනවද කියලා සිහිබුද්ධියෙන් කල්පනාවෙන් හොයාගෙන තේරුම් ගන්න උත්සාහකේදලා බලන්න. මං කියන්නේ මේකයි, මිනිස්සු ආශ්‍රය කරන්න, උපකාර කරන්න, කරුණාවන්ත වෙන්න. හැබැයි අවස්ථාවාදී මිනිසුන් හින්දා ඔබේ ජීවිතයේ නිකුණේ ගෙවා නොදමන්න, මානසික සුවය අහිමි නොකරගන්න තරම් ඔයා බුද්ධිමත් වෙන්න ඕනේ. හරිද? හරි. එහෙනම් අදත් හවස 4 වෙනකන් මාව අහගෙන ඉන්න. 1:00 වෙනකොට 11:00.

0: රඩියෝ ITN
1: පසරු එක පහුවලා වෙනටි පහළවයි.
2: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්

0: මම කිරික පුුණ්‍ය ය සීමි වෙඩන මුකු තත්තපයි වැඩ කරන යමට
1: සුපරි ඩොක්ටර්නේ ඩොක්ට හරියටම කියල තියෙනවානේ
2: හිනා වෙවි සිදුවහන්න එේ මනූ තුනයි දශම පහ එේ මනු තුනයි දශම හත හැන්දෑවේ හතර වෙද්දී ටියවුන් කරල තියාගන්න සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිත අහරන දැන් නවනිමාවකින් එන ඩෝමාසුවන්ක්‍ර වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයයි පන්සේ හැතනමය
2: FM 93.5 FM 93.7 ලකන්න රඩියෝ ITN ඔවල්ටයි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: දෙයියන්ගේ මගේ විහිිතයි
5: අයියයි මේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්නන්න බෑ එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන් එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ එතන අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ
6: මම ඔයාලට කියන්නේ ඔය ප්‍රශ්න උසලකාරින්ද කියලා මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා
4: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
7: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනවා දැන් වැඩේ දිනුන එක කිරි කොයියා වගේ කියලා
4: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
8: FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN.
4: හීන පීරණ කලබල දවස්වල හිත රකින හීන මවන තනියායක

0: පස්සරු එකපහ වෙලා වෙනහට 24යි වෙලාව 07:03:05:07:04 අද තවස 4 වෙන කලින් මැසේජ් එකක් එවන්න බලුව. ඒ වගේම ලකන Facebook page එකට ගිහම අපේ post එකක් හදා තියෙනවා. ඒකට like එකක් දාලා අහන කැමති සින්දුවක් තියෙනවා එක comment එකක් විදිහට type කරන් යන්න බලුව. ගෙතක හන එකතු වෙනා ඉන්නවා නම් ඒගොල්ලන්ගේ නම් ටිකක් type කරන් යන්න. හවස 3 පැයදී මම ඒගොල්ලෝ ගැන මතක් කරන්නම්. හරිනේ. එතකොට අපි බලමුද එවලා තියෙන messages ටික. චාමියකි සුබ දහවලක් වේවා. LNG එකේ ලකි ඔහුගේ message එක මම මුලින්ම දකින්නේ. අද දලඹෝකෝසේ බඩගෑවද හෙට දවසේ අත්අටු විහිදා අහස සිප ගන්නට ඔබට හැකියාවක් ඇත. ඒ නිසා කිසි විටකවත් ඔබේ බලාපොරොත්තු අත නොහරින්න කියලා ලස්සන post එකක් ඔයාලා තියෙනවා. නිරංජලක්කා LNG එකේ Happy birthday. හැමදාම සතුටින් ඉඳලා බේවා කියලා අපිට ආදරෙන් ආශිර්වාද කරනවා. සයලුම යාළුවෝ එකතු වෙලා නිරංජලාකට විශ් කරනවා කියලා මැසේජ් එක අපේ ලකියවලා තියෙනවා. සතුටින් ඉන්න. සුබ දහමලක වාචාමේ කොහොමද? අපි වැඩ කරන ගමන්. බලන්කොට ඩිපෝවේ ඉංජිනේරු වංශී අබැසිංහ බණ්ඩාර, රජිත් පද්මකුමාර, දර්ශන, පියශාන් හා අමිල තංජන් තන්නව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. බොයකුට සුමන මහත්මියදව කලින්ම මැසේජ් එකක් කියවලා. සුසන්ත ලසන්ත ට්වින්ස්ලා, රුවන්ෂී, සුජා ජගත් දෙන්නා කියලා තියෙනවා. අපි ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි වගේ ආදරේ පිරුණු මැසේජ් එකට. හයි චාමිනංගී, මම පින්නවල චන්දේ. කොහමද? අපිටත් සින්දුවක් දෙනවද? දවල් එක වෙනකම් බලන් ඉන්න අපි කියලා තියෙනවා. ස්තුතියි වගේ ආශිර්වාදයට හොඳද? ඊට පස්සේ පුතාලා සිතුම් නැතු හස්බන්ඩ් සමී මේ වෙලාවේ ලක්කඳ අහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ගායන තරගය ගැන විස්තර කියන්න කියලා තියෙන නිසා මෙතනදීම කියන්නද? මෙහෙමයි, දැන් ඔයාගේ ආලුබෝ ඔයා සින්දු කියන වෙලාවට ඔයා වගේ කරලා තියෙනවා නම් ඒ වගේම ඔයාට දැනීමක් තියෙනවා නම් ඔයා මෙතෙක් තරග වලින් ජයග්‍රහණය කරලා තියෙනවා නම් ගීත ගායනා කරන්න පුළුවන්කමක් තියෙනවා කියන විශ්වාසය ඔයාට තියෙනවා නම් අපි හොයන මීළඟ ගායන තරුව ඔයා වෙන්න පුළුවන්. ඔයාට තියෙන පහසු දෙයක් මුලින්ම කරන්න, ඔයාට හොඳටම ගායනා කරන්න පුළුවන් ලස්සන ගීතයක ලස්සන කොටසක් පැහැදිලිව ගායනා කරලා 07:07:376 කියන අපේ WhatsApp නම්බර් එකට ඒ හඳ පාඩේ යොමු කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාට ප්‍රතිචාරයක් ලැබෙයි. ඒ දේ ලැබෙන්නේ ඉතින් මුලින්ම අර වොයිස් කට් එකවල ඉන්නකෝ. හරිද? 07:07:376. ඒ ගැන අපේ Facebook page එකේ තියෙන ඔත post එකක් බලන්න. Like කරලා එකක් share කරන්න. 07:27.
1: Lakanda Radio.

0: ලාකාඩ රඩියෝ අයිTN
1: පසරු එක පහු වෙලා වනාට දෙයයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: 97.7 La Kanda Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිකට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

මිස් කරගන්න එපා. පසර එක පහු වෙලා විනාඩි 34යි වෙලාව. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අදත් පුරුදු පරිදි වාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා තියෙනවා. ශිෂ්‍යල්ස් වලින් ප්‍රදීප් ලංකාව එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබදාව ලක්ෂාමී, බර්දල් පොලින්, එස් එල් ප්‍රනාන්දු, ලහිරු ශෙහානි, නතාලි ශෙනාරා, දුවින්ද, සවිරේ ශෙනාල් මෙරෝන් වල අදත් මවහන් ඉන්නට ස්තුතියි. ඊට පස්සේ මහනම කොලෙජ් එක අනුතුන බැච් එකේ රෝෂී, තබේ, ආසරි, හෙමන්ත, ක්‍රිසිජයි, සුජිත, රණවක, සංජය, ලොකු, සුමගේ එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. හෙලෝ චාමී, සුබතාවසක් වේවා. සුපිරි ප්ලේ ලිස්ට් එකක් ඕනේ කියලා තියෙනවා. ලස්සන සිදුරියක් මම අරන් ඇවිල්ලා තියෙන්නේ. දෙකට මහගෙන ඉන්න මාවත් අහගෙන පරිස්සමෙන් රිය පදවාගෙන යනවා කියලා තියෙනවා. අබුදාබියෙන් චන්දනකේ හැන්නදේ, ජපානයේ පොඩි දුව දිල්ශිවත්, තංගල්ලේ නාතරණය බින්ද ශ්‍යාමා ජෝන් එකතු කරගන්න. ඊට පස්සේ චාමි අපිත් ඉන්නවා සින්දුවක් අහන්න. පොතු හැරි පොතු පිටියෙන් මේ මැසේජ් එක සමන්තයාගෙන්. ස්තුතියි. අපි ලස්සන සින්දුවක් අහමු. අපේ පල්ලියවත නේචලෑන්ඩ් එකෙන් අද අපේ ඉනෝකා අක්කගේ බර්ත් එක කියලා තියෙනවා. එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ඉසුරුනේද මැසේජ් එක වෙලා තියෙන්නේ. ඉනෝකා අක්කා, ඔයාට අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ඔබට දෙමහපියන්ගේ පිළිසරණ නොලැබෙන්නේ නම් ඔවුන් ඔබේ දේවදූතයන් යැයි සිතන්න. එය තවත් බැඳීමක් නොමැතිව ඔබ මෙලොවට බිහි කළ ණය ගෙවිය හැකි අවස්ථාවක් නොවේද? ඔබගේ සහෝදරයන් හිතවතුන් ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතිලාභ අපේක්ෂා නොකර යුතුකම් ඉෂ්ට කිරීමට අවස්ථාවක් නොවන්නේද? මෙලොව තියෙන වටිනාම වස්තුවක් වේ නම් එය ඔබගේ මානසික නිදහස නොවේද කියලා පෝස්ට් එකක් කියවලා තියෙනවා. කතාවට මාත් එකඟ වෙනවා. සංජය, thank you. ලස්සන පෝස්ට් එකක් අපිට හැමදාම එවන ඔය. සින්දුවක් අහමු එහෙනම්. 0.7, 0.3, 93, 5, 93, 7. අපේ මැසේජ් නම් එක.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: පාට පොදක් පිළකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
3: මගේ නොව දිනිසුරු කරුපති සහන උබයමියන තුරු
1: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝතිරණීය ජෝති
3: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
1: ජෝතිරාදාරය වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Night
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 Searchlight සමාජ කමිෂනය ලකන්ද Radio ITN
0: දවල් 1:00 වෙනකම්

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: පසරු එක පහු වෙලා වෙනාටේ 55 වෙලාව 0.6 0.3 0.5 0.7 මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. කලබල වෙන්න එපා. මම කොහොමරි 4 වෙනකොට මේ මැසේජස් ඔක්කොම කියලා තමයි යන්නේ. හරිද? සිද්ධා කහඳෝනේ මාපලගම පියල්ජේ ලස්සන සිද්ධුව ක්ලාස් එක ලාවක් සුතර දවසක් වේවා මනෝ. කොහොමද ඔයාට අපි දෙන්න අදත් වහන් ඉන්නවා කියලා චාමර එපු මැසේජ් එකට ස්තුතියි. තනෝ මං ඔයාව තාතරින් එකතු කරගන්නවා. සුබ දහවලක් වේවා අපිටත් සිද්ධුවක් ඕනේ. හැම කියන්නේ ඊජී අනුර පුස්සල්ලාව BF ජනපදයෙන්. සුබ දවසක් වේවා චාමිනාගේ මම බුලත් සිංහලෙන් ධාරා. කොහොමද ධාරා? අම්මා තාත්තා ඉන්දුනිල් ප්‍රනීත් කෞෂි මතු තුහින බබා ආදි බබා මතුගම පැලවත්තෙන් හම්බි රංග චුටිමැණික ඉනුකිවත් මාවත් එකතු කරගත්තට ස්තුතියි ආට. ඊළඟ කෙනා කවුද කියලා බලමු. ගුඩ් ආෆ්ටර්නූන් චාමියක්කි කියලා තියෙන්නේ තිලින සඳ කැලු කලතරින්නේ. ආටත් සෙද්දා ගන්න දෙන්න. සබදාව ලක්ෂාමේ බත්තේකම අගලියෙන් ශාන්ත ගුණවර්ධන මාත් එක්ක කොරඳු තල්නවා කියලා දෙන කට්ටිය හැමෝම එකතු කරගන්නා කියලා තියෙනවා. ඔයාලා හැමෝම හතරෙන් එකතු කරගන්න එක ටිකක් අමාරු වැඩක් නේද? අපි කෑම කනතරම් ලේසි නෑ. ඒ දේවල් ටික හදාගන්න එක නේද? එකයි වෙනාඩි 56 වෙනකොට මේ සිද්ධුව තහගෙන අපි ප්‍රවෘත්ති හලෙමු. එතකම් මට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: එල්නිනෝ කාලග්න තත්ත්වයේ හේතුවින් වැවිලි කර්මාන්තය සහ වැවිලි ප්‍රජාවට ඇතිවෙ හැකි බලපෑම් අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වැවිලි ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම සහ ජාතික ආර්ථිකයට වැදගත් වන වැවිලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගතව ක්‍රියාත්මක විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පලස්තීනයේ ලබුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුනිසෙෆ් සංවිධානය ඊශාලයට දැනුම් දුන්නා. ඔවුන් සිදු කරන මෙහෙයුම් හේතුවෙන් බටීර ඌරේ සහ ගාසා තීරයේ ලබුන් මීහාම සහ තුවාල් ලැබීම් වාර්තා වී තිබෙනවා. ඒවා වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි යුනිසෙෆ් සංවිධානය ඊශාලයට දැනුම් දී තිබෙන්නේ. ලබුන්ගේ සෞඛ්‍යයටද බලපෑම එල්ල වී තිබෙනවා. ලකනේ බිලංග ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්නේ
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: අහන්න.
2: सुनोना संग मलमल
0: හවස දෙකපහ වෙලා විනාඩි 10යි වෙලාව 0.7යි 0.3යි 93යි 5යි 93යි 7 අපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් මැසේජ් එකක් එවන්න. එවගේම ලක්කඩ Facebook page එකට ගියාම අද අපේ all time bits with Chami program එකට අදාළ post එක තියෙනවා. ඒක like එකක් දාලා comment එකක් දාගෙන යන්න පුළුවන් නේ. share කරන්න තව කවුරුත් එපා කියලා නෑනේ. ඒ වගේම අපේ රියැලිටි ෂෝ එක ගැන ඔයාට තව වැඩි විස්තරයක් දැනගන්න උවමනා වෙලා තිබුණා නම් ඒකට අදාළ post එකකුත් අද ලක්කඩ Facebook page එකේ තියෙනවා. ඔයාට ලස්සන ගීත ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා නම් ඒකට තවම අවස්ථාවක් ලැබෙලා නැත්නම් ඔයාට ඔයාගේ හැකියාව ගැන විශ්වාසය තියෙනවා නම් 0.7 0.6 376 166 ඔයාගේ වොයිස් එක ලස්සන රෙකෝඩ් කරලා අපිට WhatsApp message එකක් එවන්න. ඒකෙදි මන්ද මේ WhatsApp messages ටික බල බල ඉන්නකොට මට තේරිච්ච දෙයක් තමයි සමහරව හඳපතේ විතරයි එවලා තියෙන්නේ. නමක් නැහැ, ගමක් නැහැ, වයසක් නැහැ. එවනකොට ඒ ඔබේ වොයිස් කාඩ් එක අනිවාර්යයෙන්ම ඔබේ නම, ඔබ ඉන්නේ කොහෙද, ඔබේ වයස සටහන් කරන්න. පැහැදිලි නේද? නම, වයස, ඉන්නේ කොහෙද කියලා සටහන් කරන්න. ඊට පස්සේ ඔබේ වොයිස් කාඩ් එක ඔබේ ලස්සන ගානා කරපු ගීතය 0.7 0.6 376 166 WhatsApp කරන්න. නම් එකකට ලියා ගන්න බැරි වුණොත් ලක්කඩ Facebook page එකකට post එකක් තියෙන එක බලන්න විස්තරහ ගන්න පුළුවන්. හරි? එතකොට 0.7 0.3 93.5 93.7 message එකක් එවලා තියෙනවා නම් අපි බලමු. කොටමාදුව පැත්තට ගියාම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. සම්පත්, පහන්, රේණුකා, නන්දනී, නයනා, පුෂ්පා, උදේෂි, නිලූකා, නිසංසලා, දිලේක තමයි මට මැසේජ් එකක් එවලා තියෙන. අපිට නම් වහිනවා කියලා තියෙනවා. මෙහෙටත් එහෙම තමයි යන්නේ. වාහිතොත් අපි වෙන ග්‍රහලෝකික කියලා. මෙහෙට අපි රෙදි අවුවට කියලා දැම්මම වහිනවා. ඊට පස්සේ අපි අපව රෙදි ගෙට අරගෙන හැරලා බලනකොටයි හොතදට ඔබ පායලා. අන් එහෙමයි මේ පැත්ත වැස්ස. මං හිතන ඔයාලට එහෙම නෙවෙයි කියලා. මටත් සින්දුවක් දෙනවද කියලා තියෙන ඊළඟ මැසේජ් එක කාගෙන්ද කියලා හොයාගන්න මං හිතන්නේ බැරි වෙයි වගේ. අයත් ගාන තරඟය ගැන තමයි අහලා තියෙන්නේ. මම විස්තරය කිව්වා ඊට පස්සේ. හයි ශාමි, කොහොමද? සුබ දවසක්. ඒව ලස්සන සින්දුවක් ඕනේ. අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීවති දිසානායකගේ මැසේජ් එක. අයිබෝවන්නන්ගේ මම කටුනේරිය අයෝමලි, සංගීතා හස්බන් රෝයි, ප්‍රනාන්දු පොඩිදව, සචිනි දෙවමිනි, අපි තුන්දෙනාම ඔදිල් තෙරිස්ගේ 70 වැනි උපන්දිනයට සුබ පතනවා කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ. ඔදිල් තෙරිස් අහගෙන නැගින්න අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? ජය මාමා, ඔයාගේ මැසේජ් එක නෑ මේ තියෙන්නේ. බොරුවෙන් ජීවත් වෙන මිනිසුන්ගෙන් කවදාවත් ඇයි එහෙම බොරු කරේ කියලා අහන්න එපා. මොකද ඒකට දෙන උත්තරේ අනිවාර්යයෙන්ම බොරුවක්. ඒක නම් නියමයි. මං අයි කියන්නද? බොරුවෙන්ම ජීවත් වෙන මිනිසුන්ගෙන් කවදාවත් ඇයි එහෙම බොරු කළේ කියලා අහන්න එපා. මොකද ඒකට දෙන උත්තරේ අනිවාර්යයෙන්ම බොරුවක්. සාහිතක ඇත්තක් අනිවා කියලා තියෙන්නේ. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා වීරක්කලි බේකරි එකෙන් ලොකු බොස් පුල් පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, චම්පා මිස්, ධනුෂ්ක, මදුෂංක, චගත වෙජේ ඔයාලා හැමෝම ආදරෙන් මතක් කරනවා. ජය මම තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. ඒ වගේම ස්තුතියර ලස්සන පෝස්ට් එකටනේ. හවස 2:00 විනාඩි 14

0: 7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 17යි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාරු සුන්නද?
2: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය විඩ කරන්නේ අයියා මට.
3: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: සම
0: අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

ඔබ උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Have a sadeka, even at the Hanaway.

0: පැමිණ කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා.

0: වසක්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
0: සම අනුග්‍රහය අදසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්නවා.

සමහර පැදීම් වලට නමක් නැහැ. හැඟීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැහැතුනක්.

හවස දෙකයි වෙනට විසි අටයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනූතුනයි පහයි අනූතුනයි හතට හවස අතර වෙන්න කලින් මැසජයක් එවන්න කියලා නේද කිව්වේ. කියන දේ අහන මැසජ් එක එවලා තියෙනවා. බලමු කවුද මේ ඉන්නේ කියලා. නම මොකක්ද කියලා කොතනද සටහන් වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑනේ. අකට 376 ඔයාගේ නම එවන්න. ගෙදර වැඩ කරන කමං ඔයාව අහගෙන ඉන්නේ කියලා ජාලෙන් මේ මැසේජ් එක. ඇන් ඉරෝෂණි කාන්ති ඉසුරු මල්ලේ සිල්වා ටීචර් එහෙමම මතක් කරන්න කියලා තියෙනවා. මතක තියාගන්න අත්තක වහලා ඉන්න කුරුල්ලෙක් කවදාවත් අත්ත කැඩේ කියලා බයෙන් ඉන්නේ නැහැ. මොකද අත්තට වඩා ඌට උගේ තටු විශ්වාසයි. අනේකයි අනිත් අය ගැන අනිත් දේවල් ගැන සැකෙන් ඉන්නවට වඩා තමන් ගැන තියෙන විශ්වාසය ඕනම කෙනෙක්ට වටිනවා නේද? ඔපෙල් ෆැෂන් එකේ වෙමනසේන දිරංග නදී ශන් රසික චනිතු පසිදු චමෝත් ගයන් සිරිවංශ ගාමිනි ලසිත චුටි අනුර ශාති කුමාරේ නිරෝෂා හර්ෂණි සුභා දිනුෂා කමනේ චන්ද්‍රානි ඉරේෂා නයනේ දෙල්ප චිත්‍රවල වේගතු කරගන්න. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් නැකේ මාත් ඉන්නවා චතු රත්තොටෙන් කොහොමද අපේ ලස්සන සින්දුවක් අහමු ඊළඟටත්. හයි අක්කා සුපුන් ඇල්පිටියෙන් ඔයා මැසේජ් එකක් එවලා සින්දුවක් ඉල්ලලා තියෙනවා. අපි ඒ සින්දුව ඊළඟ පැයදී හමුනේ. ඊට පස්සේ හතරනිය දවසක් වේවා සංජීවනී පොකුණු වෙටි. හස්මන් ගමින්ද පුතාර දෙන්නා සඳුර සහ රශ්මිත මතක් කරන්න කියලා තියෙන පෝස්ට් දෙකක් තියෙනවා. බලමු මොකද්ද කියන්නේ කියලා. සාමාන්‍ය සංජීවනී අපිට වටිනාකින පෝස්ට් තමයි හැමදාම ඒවා. ඒ වෙනුවෙන් ස්තුතියි ඔයාට. යහපත් හදවතක් ඇති තනත්තාට වැලි කැටයක උදව්වත් ලෝකයක් වටේ. අයහපත් හදවතක් ඇති තනත්තාට ලෝකයක් තරම් උදව් කරත් වැලි කැටයක් තරම් නොවටේ. ඒක ඇත්ත නේද? හැමෝටම දුක දැනෙනවා, හැමෝම දුක අඳුනනවා. ඒත් තව කෙනෙකුගේ දුක හඳුනන මිනිස්සු හරි අඩුයි. ඒකට තියෙන ඕන උතුම් හදවතක් කියලා තව පෝස්ට් එකක් තිබුණා. මෙහෙමයි, සමහරු ඉන්නවනේ දුක රස කර කර වෙදෙන්න කැමති, ප්‍රශ්නයක් තියලා අහලා ප්‍රශ්නේ අහන්න කැමති, ඊට පස්සේ සතුට වෙන්න කැමති. එහෙම ප්‍රශ්නයක් තියෙන එක ගැන

0: රේඩියෝ ITN
1: හවස දෙකය වෙනටේ 35යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
0: දෙග්යා සුරකින් මගතොට.
1: හවස 2:41.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: ඔකේ, මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: වගේමත් කලා
1: චාමි
0: සතේ දෙනවල දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි වෙනාඩි 42 වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත අපේ මැසේජ් නම්බර් එක ලක්කඩ ෆේස්බුක් පේජ් එක අපේ අත පෝස්ට් එකක් තියෙනවා කියලා දැක්කන නේද මම එකම ටිකුවේ මම කියන්න ආවේ ඩෝමා ගැන ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිත වට පොල් තෙල් ඇතුළුව සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික හදා ගන්න පුළුවන් දැන් සමහර බෙහෙත් වර්ගවලට හැම උමනා වෙනවා නේද කොහොඹ එඬරු අබ ඔය වගේ දේවල් ඒ දේවල් වලින් තෙල් හදාගන්න ඉතාම පහසු ක්‍රමයක් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් යොස් කරන එක මිලවෙන රුපියල් 88000යි සිංගල් පේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ ධර්තාවේ ගතතින් පැහැටි බෝතල් 1-2-4 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් මේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න 0117-679-579ට කෝල් එකක් අරගෙන තව වැඩ විස්තර ඕනේ නම් ඔයාලට කතා කරලා දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ගල්පාත පැත්තෙන් එවල තියෙන මැසේජ් එක බලන්නයි හදන්නේ. SKD ගම්මතකෙන් මාෂා දෙලහනේ, කවල් දේශාන්ත, දම්මිකා, වෙනිතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉරංගි, චාන්දනි, ගයනේ, කාන්තිමේ හැමෝම එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඔයා හොඳින්ද චාමි කියලා අහලා තියෙනවා බලන්න ඒක ලස්සනයි. මං හඳින් අසර සම්පත්තෙන්ඩර මුල්ල ඔයාගේ මැසේජ් එක. සමහර මිනිස්සු ගෙවල් දොරවල් හැදුවේ මැරණකල් ඉන්න නෙවෙයි, මැරිලත් ඉන්න. යාන වාහන ගත්තේ ගමන් බිමන් යන්න නෙවෙයි, බ්‍රෑන්ඩ් එක පෙන්වන්න. ඇඳුම් පැනඳුම් ගත්තේ විලිවහගන්න නෙවෙයි, තමන් පොෂ් කියලා පෙන්වන්න. අන්තිමට වැඩි කාලයක් ගත කරලා තියෙන ජීවත් වෙන්න නෙවෙයි, රඟපාන්න. අන්තිමේදී අපි හිතනවා ඒක හරි මහන්සිය කියලා නේද? ඒක නිසා එහෙම නොවන මිනිසෙක් වෙලා ඉන්න එක හරි වටිනවා. චාමි, මම ජම්පති බුලත් කොහු පිටිය ලෑවලින් සුදු වත් එකතු කරගන්නම්. එයාගේ නම ඕවනම් තමයි වටින්නේ. හයි චාමි, මම අශෝක. අශෝක ෆිල්ම් එකේ සින්දුවක් දෙන්න කියලා මැසේජ් කරන්න හදනකොටම මගේ සින්දු ප්ලේ කළා කියලා තියෙන්නේ. බලන්න ඔයාට අනිත් අයගේ හිත කියවන්නත් පුළුවන් කියලා තියෙනවා. ඒකනේ කියන්නේ ඔහට විතරයි ඒක තේරුනේ. සජානි වගේ මැසේජ් එක. ඔයා හැමදාම දෙන්නේ අපි ආසන විදිය සින්දු කියලා තියෙනවා. ඔයා වාතරින් මම මතක් කරනවා. ස්තුතියි වැඩ අතර කොහොම හරි වෙලාවක් හොයාගෙන මාව අහනවට අහගෙන විතරක් ඉන්න නැතුවද මැසේජ් එක ගොත් ඒවට ස්තුතියි. ඊට පස්සේ හයියකේ මටත් සින්දුවක් දෙනවද? දවසම ලක්කඩත් එක තමයි අපි ඉන්නේ කියලා තියෙනවා. නැත්නම් කියන්නම් දෙන්නත් ඕක. ඔයා හැමදාම වගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙන ස්තුතියි. අකතිලිනේ වාසනා පුංචි බයි නැත්මි නංගි වයි එකතු කරගන්න කියලා නොවරින් ශෂින් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. ඔයා කාපු කටු අමතක කරන්න එපා කියලා පෝස්ට් එකක් එවලා තියෙනවා. ඒකත් පොඩි අත්තක් තියෙනවා. ඒ අතරේ මට හිතුණා දැන් අපි කියනවනේ 0.7, 0.66, 0.66 WhatsApp එකක් දාන්න කියලා ඔබට ගායනා කිරීමේ හැකියාව තියෙනවා නම් මේකෙදී එවලා තියෙන මැසේජස් ටික මම දැන් මේ බලාගෙන යනකොට මම දැක්ක දෙයක් තමයි තාම සමහරු තමගේ නම, වයස, ගම විතරක් සඳහන් කරලා ලැබු මැසේජස් තියෙනවා. ඒ අයට අද ප්‍රතිචාර වශයෙන් අපි මැසේජ් එකක් යොමු කරනවා මේ හැමෝටම, අද අපිට මැසේජස් එවලා තියෙන හැමෝටම. එතකොට ඒකෙදී අපි කියනවා ඔබ තවමත් අපිට ඔබේ වොයිස් ක්ලිප් එක එව්වේ නැත්නම්, ඔබේ හඳපටේ එව්වේ නැත්නම් ඒක එවන්න කියලා. සමහර අය වෙලා තියෙන වීඩියෝ ක්ලිප් එකක්, ඒ කියන්නේ වීඩියෝ පටයක්, තමන් ගීත ගායනා කරන බව පෙන්වන වීඩියෝ පටයක්. හැබැයි ඒක තිබුණාවේ කමක් නැහැ. නමුත් ඔබේ හඳපටය අපිට අවශ්‍යයි. ඔබේ හඳපටය පැහැදිලිව අපිට එවන්න. ඔබ වෙනත් අවස්ථාවක ගායනා කරලා එවපු වීඩියෝ පටය ඔහොම තිබුණාවේ. ඒ අතරේ අපිට මේ තරඟය සඳහා වඩාත් වැදගත් වෙන්නේ ඔබ ගායනා කළ හඬපටයයි, වීඩියෝ පටය නෙවෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඔබ විසින් ගායනා කරන ලද ලස්සන ගීතයක කොටසක් 0.7 0.7 366 166ට ඔබේ නම ගම වයස සහිතව WhatsApp message එකක් යොමු කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න. 02 46 6

හවස දෙකයි වෙනටේ 54යි වෙනව 07 03 93 5 93 7ට ඔය મેસેජ් එක කෙවුවද? අයිබෝවන් මට පාටින් මේ મેસેජ් එක වල තියෙන්නේ ලක්ෂ්මන් තමරා නිශානිය චේතනා තේජාවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සර්වවිල කේටිය සමර් සිංහ ආලවත් එකතු කරගන්නවම ඊට පස්සේ වාසනාවන්ත නිරෝගීවත් සුබ සන්ධ්‍යාවක් අපිත් අහගෙන ඉන්නේ YSS ෆැෂන් කවුද ඉන්නේ චතු සමන්මලි රමාලි ශ්‍රියානි ශ්‍රීමති කීර්තිනන්ත සමීරා හසන්ත සිංහ බාහුස එකතු කරගන්න කියලා ගීතිකා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ඔය කියනවා ජීවිතයේ මුණ ගැසෙන හැම බැඳීමක්ම අවසානය දක්වාම ඉතුරු වෙන්නේ නැහැ. සමහර බැඳීම් එන්නේ ජීවිතයේ ලස්සන පාඩමක් එකතු කරලා හිත හය කරගන්න හැටි උගන්වලා නිහඬවම සමුගන්නයි. ඉතින් ජීවිතය කියන්නේ යනායට යන්න දීලා අපි ශක්තිමත්ව අපේ ගමන යන එකයි කියලා ඔය ලස්සන පෝස්ට් එකක් ෂෙයා කරලා තියෙනවා. ඇත්ත තමයි දෙන්නේ. වරත්තක් කියන්න බෑ. මේ අපි අන්ද අපේ අන්තිම පැයටත් එනවා. හවස දෙකයි විනාඩි 55.7.3.93.5.93.7ට මැසේජ් එකක් වෙලා තියෙනවා.

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 3යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: ජුනි 15වැනිදා සිට 20වැනිදා දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. නීති දිග මෝසම සක්‍රිය වීමත් සමග වර්ෂාපතනයේ ඉහළයාම හේතුවෙන් ඩෙංගු සහ මදුරුවන්ගෙන් බෝවන අනෙකුත් රෝග ව්‍යාප්තිය වැළැක්වීමයි අරමුණ. පළාත් ආයතන බලපදේශ තුළ ප්‍රජා සහභාගිත්වයෙන් පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉරාලියට අයත් බාණ්ඩ ප්‍රවාහ නෞකාවකට අමරිකා ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන ඕමාන වරායක සිට ඒ යාත්‍රා කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කාර්යමණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු බේරාගෙන තිබෙනවා. තත්ත්වය පිළිබඳව පූර්ණ අවධානය යොමු කර ඇති බව බලධාරීන් සඳහන් කළා. මේ වන විටත් අමරිකාව සහ ඉරානය අතර දැඩි මතභේදාත්මක වාතාවරණයක් හටගෙන තිබෙනවා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 3යි විනාඩි 4යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් චාමි අහන් ඉන්න ගමන් 0.7.3 93.5 93.7ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්.

0: ආදරය පිරුණු සතුටු පැතුන
1: ඕල්ටයි
0: ගන්න පාපා.

හවස 3 වෙන අඩේ 10යි වෙලාව 0.7026 366 166ට මැසේජ් එකක් කියලා තමන්ගේ හඳ පටේ එවපු හැම කෙනෙක්ටම මේ වෙනකොට රිප්ලයි මැසේජ් එකක් ලැබිලා තියෙන්න ඕනේ. හරිද? එතකොට සමහරුන්ට මම දැනුවත් කිරීමක් කරලා තියෙනවා වීඩියෝ පටයක් එවල නම් තියෙන්නේ කැරෝක මියුසික් එක්ක හඳ පටයකුත් එවන්න කියලා. හරිද? එතකොට මියුසික් ඇතුව හරි නැතිව හරි කමක් නැහැ. ඔබේ හඳ පටයක් යොමු කරන්න වීඩියෝ පටයක් නැතිව ඔඩියෝ ක්ලිප් එකක්. හරිද? පැහැදිලි නේද? වකර ප්‍රශ්නයක් තිබුණොත් 0.7026 366 166 කියන නම්පෑයකට හවස 4 වෙන කලින් මට මැසේජ් එකක් දාන්න. එතකොට 0.7023 93 5 93 7 ඒ අපේ අනිත් මැසේජ් නම්බර් එක. මේකට තමයි ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් එවන්න ඕනේ. හරි? ඒක නෝල් ටයිම් බේට්සෙත් මං. මාතර කිත්සිරද සෙල්ලා නිට බෙදෙසනායක ගම්පා මිනිස්වතෙන් ලක්ෂ්මන් ගලගම රදාවටනේ ගාමිනි ශාෂික අශන් දුලනේ රූපවතී රෝහිණී නයිනී කුමාරී කුමුදික ශිරෝමී නිමල් බනාට ගුණරත්න කුමාරී ඔයාලව එකතු කරගන්න. වල්පොල පැත්තට ගියාම ක්‍රිෂාන්ත කරාච්චකේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙන අනිවාර්යෙන් කටයගෙනන්ට කිව්වනම් මං එකත් කියනවා ඉතින්. සබම සුබ දවසක් වේවා චාමිනාංගී. අක්කර 45 පොතාල දෙන්න පඬුපොල් වෙහස් මහතා වසන්ත මාවත් ඉතාමත් ආදරෙන් එකතු කරගත්තට ස්තුතියි ඔයාට. සුබ දවසක් වේවා චාමිනාංගී. අහගෙන ඉන්නේ දරණීය ගල කවුද ඉතින් අංජන ජයතිලකයි නම් හෙව්වේ නැත්තේ. මගේ මැසේජ් එකයි කියන්න කියලා තිනවා කරන්ට් එක ගිහිල්ලා තිබුණේ කියලා තියෙනවා. රත්තට චානු ඇහුණද? ඔයාගේ මැසේජ් එක මම කලිනුත් කිව්වා. ලක්කන ගොවනේ පැතුණක් පුරාවට දැසවන් පෙනවන චාමී සමගින් අපි දෙන්නා කියලා සොවේකා හයි. ඔයා මට මැසේජ් එකක් කිව්වට thank you. කාලකට පස්සේ හයි යුරෙන් කොහොමද? අම්මා දැන් සනීපෙන්ද? අසනීපෙන් හිටියා කියලා කියලා තිබුණා නේද? හැමතෙම හොඳින් සිද්ධ වෙන්න කියලා අපි වට ආතරෙන් ආශිර්වාද කරනවා. අම්මව බලාගන්න හොඳ දරුවෙක් තමයි යුරෙන් නේද? හැමදේම සාර්ථක වෙන්න ඕනේ. හැමදාම වගේ අදත් ගිනගත් වෙන පෝස්ට් ඔෆිස් එකේ තැපැල් ස්ථානාධිපතිතුමා උඩදිනිය මහත්මයා සංගීතා චාන්තනී මිස් නලින් අයියා ඇතුළු ටීම් එක හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මංජුල හේමන්ත තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. අපි නාරම්මල CEC එකේ කියන්නේ මොකක්ද ඒ? ඔකලම එකතු කරගන්න ධම්මික සරත් සුනිල් අයියා ආයතනයේ හැමදෙනාම මේ වෙලාවෙ ලක්කට හගෙන ඉන්නවා කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක සුපිරියක් කියලා තියෙනවා. Thank you අනේ. මං වාගේ ආයතනයේ නම කිව්ව හරියද? ඒක කියන්නේ CEC කියලාද නාරම්මල? එකතු කරගන්න හොඳේ. ඊතුරු මැසේජස් ටික පසුවත බලාපොරොත්තු වන්න කරුණාකර. 3 වෙනිදාට 13යි.

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: කොවිසිතල තුරයි.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාවේම 50%ක පමණ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. පවතින අවදානම් තත්ත්වය සලකා ජුනි 10 වෙනිදා දක්වා විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඔබත් ඩෙංගු මර්ධනයට ක්‍රියාකාරීව සහයෝගය දක්වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දෝර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
4: හවස 3යි වෙනාඩි 25යි වෙලාව 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක අපි බලමු කවුද මැසේජස් එවලා තියෙන්නේ කියලා. කවුද මේ අපිවත් සෙන්දුවකට එකතු කරගන්න බටවන්දර අතුකූරල වත්තෙන් රූපා කුමුදුනි බන්දුල පුතාලා දෙන්නා එහමමත් එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට. පොල්ගහවල තුෂාරි සහ රංජි අයියා අපි මතක් කළා තියන්නේ එහෙම කිව්වම හරිනේ. ඊට පස්සේ මේ කවුද මේ හයි චාමිනාගේ ලස්සන සින්දුවක් ඕනේ අබමල්ලේ මාලි ෆැෂන් එකෙන් අපි වැඩ කරන කමන් කියලා තියෙනවා. චූටි රංගේ චම්මි රංගිකා චතුරිකා ගීතා ශිරෝමි මාවත එකතු කරගන්නවා කියලා තියෙනවා. සම දවසක් ඒවා චාමි බලංගොඩ ඩිපෝවේ යාළු ඔක්කොමලව මං එකතු කරගත්ත ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම මං හිතන්නේ දෙවනි හරි තුන්වෙනි මැසේජ් එක මං කියවපු මම වල්පොල කරාජකේ නිල් අයියා අපි පේට් කරන ගමන් ඉන්නේ චාමි අපි ඔකටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න දෙන්න තැන්කියු මැසේජ් එකක් එවුවට. ඊට පස්සේ හෙලෝ චාමි සුබ සන්ධ්‍යාවක් අපි තාම ඔයාව අහලා යන්න ලස්සන සින්දු ටිකක් අහුණා කියලා නිෂු මැලේසියා වලින් අපිට මැසේජ් එකක් එවලා තියෙන අද පෝස්ට් එකක් එවලා තියෙන මොකද කියන්නේ කියලා බලන්න. ගොඩක් වෙලාවට අපි අතීත මතක ගැන සිතමින් අනේ ඇයි එහෙම උනේ කියලා සිතෙන් දැවෙනවා පසුතැවෙනවා. මට හිතෙන්නේ ජීවිතේ ලැබෙන මිහිරි මතක අමිහිරි මතක කියන්නේම අපේ ජීවිතයේ එක්තරා ඉගෙන ගැනීමක් ඒ නිසා සිදු වෙච්ච දේ හා සිදුවීම් කාලයත් එක්ක ඒ මතක අතීතය කියලා හිතලා දැන් මේ මොහොත තුර ජීවත් වෙමින් තමන්ගේ මාන තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් මහන්සි වෙන එක තමයි හොඳම කියලා නිෂෝ අපිට මතක් කරලා දෙනවා. ඒ කියන්නේ අපිට සමහර වෙලාවට අමතක වෙනවානේ. අපි ගිහිල්ලා අමතක වෙච්ච මතකයයි අලුත් කරගෙන අතීතය පොඩ්ඩක් නැංගුරම් දානවානේ. නෑ නෑ ඔහෙ ඉන්න එපා මෙහෙ එන්න කියලා නිෂෝ මතක් කරලා

0: FM 93.5, FM 93.7, ලකන්න රඩියෝ ITN.
1: හවස තුනයි වෙනාට දෙයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: හවස තුනයි වෙනාට 31යි වෙලාව. WhatsApp messages වලින් මං කල්පනා කළේ මේ වෙලාවේදී text messages ටික තෝරගන්න ඕනේ කියලා කියවන්න. පළවෙනි පැයේ message එකක් දාලා පැය දෙකමාරක් බලන් ඉන්න අපි ගැන කියන්න බලන්න ජාමි වදනක් කියලා තියෙනවා. මගේ ආදරේ, මගේ ගෞරවය සාදරෙන් පිළිගන්න කියලා තමයි කියන්න වෙන්නේ. පුදුම විශ්වාසයක් ඇත්තටමනේ මතවත් නැහැ. නුවරින් සංජීව. අන්න එහෙමයිනේ, ප්‍රශ්නයක් අහනකොට එහෙම අහන්න ඕනේ. ඒක බලන කෙනාට කට උත්තර නැති වෙන්න. කමන්නයි ඉතින් මම දැන් හරි කියනවනේ. අනිත් එක මම නොකියවා යන්නේ නැහැනේ. කවද සාධාරණීකරණය කරන ලස්සන. චාමියක් කොහොමද ඔයාට මං පුංචි දෙයක් කියන්නද කියලා තියෙනවා. බලමු මොකක්ද කියන්නේ කියලා. පුංචිද? ඔබ ජීවත් විය යුත්තේ ඇසට කඳුලක් ගෙන දෙන මිනිස්සු සමග නොව මුහුණට සිනහවක් හිතට සහනයක් ගෙන දෙන මිනිසුන් සමගයි කියලා තමයි කියන්නේ. හෂිනි මනෝජ ආරාධනා මම අම්පාරේ නෙගතු කරගන්න. ඒක ඇත්ත නේද? හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. මෙහෙමයි, අපිට සාමාන්‍යයෙන් අපි ඔය නොදන්න මිනිස්සු දෙයක් කිව්වා කළා කියලා අපිට සාමාන්‍යයෙන් ඇහැට කඳුලක් උනනවා හරි අඩුයි නේද? හැබැයි අපිත් එක්කම ඉන්න මිනිස්සු අපි දිහා රවල බැලුවත් අපිට ඒක දැනෙනවානේ. ඒතකොට අපිට වඩාත්ම හිත රිදෙන්නේ අපි වඩාත් ළඟින් ආශ්‍රය කරන මිනිස්සුන් නිසා. ඒ නිසා තෝරා ගන්න මිනිස්සුන් පිළිබඳව නේද අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. කියන්නේ අපේ සමීපතම කවේ මිනිස්සු අපිව තේරුම් ගත්ත මිනිස්සු වෙන්න ඕනේ, නැත්තම් හරි අමාරුයි. අපිට නිකන් ඉන්නෝනේ සමහර අධිසංවේදී මිනිස්සු ඉන්නවනේ අපි අතර. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍ය පාරේ යනකොට බලු පැටියෙක් එයා කතා කළාම ගණන් නොගෙන අහක බලන් ගියේකත් ඇති ඇහැට කඳු දක්වන්න. hina unata ehema minissu innawa. එතකොට ඒ වගේ හිතක් තියෙන, ලාමක හිතක් තියෙන මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන් හදවතක් කෙනෙක්ට ලැබෙනවා නම් හරි වටිනවා. සේරුව විතර පැත්තට යනවා. කේටිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා කියලා තියෙනවා. ඊට පස්සේ අලවක කුණුසිරි කූල් හවුස් එකේ උපාලි වගේ මැසේජ් එක. පත්මිනී විසින් නෝදේ කුමාරස වසන්ත සමන් අතුල සමිතා නිලන්ති වැකතු කරගන්නෝ. රත්නපුරේ තමරා කුමාරී ඔයාව අහනවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ස්තුතියි. ලස්සනම ලස්සන සින්දුවක් අහමු. කැකුලාවල රත්නා කහදව සුනිලා ජයංගනී ස්වර්ණි වැකතු කරගන්නෝ. සුබ වේවා ඔබට අපි වේයන් කොටින්. හයි දීපා දුව චතෝ පුතා මදු මහත්තයා සුදත්තත් එකතු කරගන්න. හයි චාමියක්කේ, මටත් දෙන්නකෝ ලස්සන සින්දුවක් කියලා තියෙනවා. අම්මා තාත්තා නංගේ සත්සරණි යාළුවෝ රසාංජලි නෙතු හංසි පිව්මි හංසලි හිමයාංජලි දෙව්මන්ති නිල් නෙතු පූජනී කේශාවේ නතුනි එකතු කරගන්න කියලා අනුව තමයි මැසේජ් එකක් එවලා තියෙන්නේ. ගෑනු දරුවෙක් පුදුනා නම් දාන්නට ලස්සන නම් ටිකක් තිබ්බා. හිමයාංජලි හරි ලස්සනයි. 3:35 වෙලාව.

0: වේමත් කලා
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපේය.

හවස 3යි විනාඩි 39යි. හිතුවනේ මං 40යි කියලා කියයි කියලා. මං දන්න නිසා මං කිව්වා 39යි කියලා. තාම 39 නේ තියෙලා. මං ආවා ලක්කන Facebook page එක පැත්තට අපේ post එකක් තියනවා කියලා කිව්වනේ. ඒකට likes දාපුවා ಅದ ගොඩක් ඉන්නවා ස්තුතියි. comments දාපුවා තමයි කියන්න හදන්නේ. ආසිරි සුබ සන්ධ්‍යාවක් වේවා ඔයාට. හෂිනි දිලෘක්ෂි මගේ ආදරේ පිළිගන්න. අපිත් තාගෙන ඉන්නේ දහරා. thank you. මමත් ඉන්නව වෙනද වගේම සත්තට මොන වහගෙන ගියලා පන්වැල්ලේ උපුල් ඔයාවත් එකතු කරගන්න පියල්. පියල් ජේ මහත්මයා ස්තුතියි. විශ්ව විහඟ චාමි අපි අදත් තහනවා කටුනායක HF එකෙන් කියලා තියෙනවා. පොතුහැර ප්‍රේමසිරි මහත්මයා ස්තුතියි. නැනක සඳරුවන් චාමර ලියනගේ හයි. අසංග ෆනාන්ඩෝ සුබ දවසක් වේවා ඔයාටත්. නිසංසලා කුමුදුනි සුබ දවසක් ඔයාටත්. සරසඳ එක්ස්ප්‍රෙස් ආවත් ආදරේ මම දක්වන ටීම් එක හැමෝම චාමි සුමනහ ගුණතිලක කමෙන්ට් එකක් දාලා තියෙන ස්තුතියි ඒ වෙනුවෙන්. ලයික්ස් දාපු හැම කෙනෙක්ටමත් ස්තුතියි. හොඳේ නම් ටික කියන්න ගියොත් සෑහෙන වෙලාවක් යන නිසා මං හිතනවා මාත් එක තරහ වෙන්නේ නැති වෙයි කියලා. තරහ ගියොත් අය ආයි ලයික් එකක් දාන්න. අක්කේ මාත් ලක්ක දහන් ඉන්න ගමන් පාඩම් කරනවා කියලා තියෙනවා. ඉතින් පාඩම් වෙනවද? මට නම් හරි අමාරු රේඩියෝ එකක් අහගෙන පාඩම් කරන්න. හැබැයි ඉතින් ඔය පාඩම් කරනවා ඇත්තටම දක්ෂයි. අම්මයි සේලානන්ද 2025 මේ පාර ඕලවල් ලියපු ඕලවල් බැච් එකේ යාළුවෝ හැමෝමයි. දක්ෂින, උපේක්ෂා, අවිෂ්ක, නෙත්සර, ජනිදු අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ 2025-2026 ඕලවල් බැච් එකේ හැමෝටම ළඟ එන ඕලවල් රිසල්ට්ස් වලින් හොඳ රිසල්ට් එකක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා බුලත් කොහොපිටියේ අහිංසා මැසේජ් එකක් එවලා තියෙනවා. මං හිතන්නේ මගෙන් ආශිර්වාද ලබා ගන්න වෙන්න ඕනේ මේ මැසේජ් එක වන්න. ඇත්තේ හැමෝටම ජය වෙන්න ඕනේ. හරිද? චාමි හෙට ෆ්‍රයිඩේ එති සින්දුවක් කරන් ඉන්න කියලා තියෙනවා. පළමු හොඳේ අරගෙන ලොකුකම මෙයාක කියලා හිතන ඇති නේද? ඊට පස්සේ මොකද මේ කියන්නේ? චුට්ටක්ින් බලන්න. ජීවිතේ ලස්සනම දේවල් අතරින් එකක් තමයි අඳුරන්නවත් දැකලාවත් නැති මිනිස්සුන්ගෙන් ලැබෙන අවංක ආදරය සහ ආශිර්වාදය. ඒ වගේ ආදරයක් ලබන්නත් පෙර කරපු පිනක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒක මට නම් හරියටම හරි. දැන් බලන්න ඔයාලගේ ආදරේ මම දැකලා කියලාද? ඇත්තටම නේද? ස්තුතියි.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස 3:00 වෙනාඩි 45
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
3: ඉවරයි
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: හදක් නිසා රෙද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සද

0: බව තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්පනාක
1: Overtime Beats with Charmy
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හව

හවස තුනයි වෙනට හතලි සයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසජයක් කිව්වද මංගේ මැසජිකතින් කිව්වද ඔයගෙන් අහන්නුන ප්‍රශ්නයක්ද ඒක නේද මට තියෙන කියන එකන මැසජස්ට බලමු කවුද මේ මැසජ එක වෙලා තියෙන්නේ කියලා. චාමී සවතාව සක් සතුටෙන් ඉන්න කියලා තියෙනවා දුමී මල්වත්ත හා තැන්කූ ඔයත් සතුටෙන් ඉන්නනේ. දස නායක හරි ඔයාට මගේ වන්නන්ගේ සින්දුව මොකක්ද කියලා අර අප ට්‍රේල එක යන සින්දුව මොකක්ද කියලා අහලා තියෙනවා. සෑහන දෙනගින් එකට ප්‍රතිචාර තිබුණා. ස්තුතියි චාමි. රත්නපුරේ එරබ්නේ තමරා කුමාරිට සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. කල්පනා කරලා බලන්න ඕනේ පුළුවන් වුණා දෙන්න සින්දුවක් හරිද. සවදා සාක්ෂාමි මම කනපැලේ චාන්දනි දුව චමරේ දෝනි සනු බබා අපිටත් ලස්සන සිත්තුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ පිරනවා කොට තනුවද බොරලස්කමෝ පැත්තට යන්න එපැයි. එහේ ඉන්නවනේ අලුතින් කෑල්ලම් මෙත් මම වහගෙන එයාට දිකටම අහන්න බෝ කරන්න ඕනේ. සඩලි රත්නායක ඔයාව අපි සාදරෙන් පිළිගන්නවා. දිකටම මං හිතන්නේ ඔය FM 93.5 93.7 මා වහන්ගේදී කියලා. ලස්සනට පිළිවෙලට ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක් ඔයා කරන්න ඉතින් ඈ. බොස්ට සාමාන්‍ය කේන් තියනවා මං හිතන්නේ. ඔයා ඒවට සැලෙන්න එපා. ඔයා බොහොම ඉවසීමෙන් ඔයා කිව්ව කරන පින්වත් වැඩේ දිකටම කරගෙන යන්න ඕනේ. හරිද? සනලි ස්තුතියි හගෙන ඉන්නවට. යතිශවත ආදරෙන් මතක් කරනවා ශම්මි අපේ පුතාව බෙදුවන් මටයාගේ නම මතකයි බලන්න. සනේබර සන්ධ්‍යාවක් කියලා තියෙන්නේ. ඇහැලිකට විනිතයි රංගනි මහත්මි ඔයවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ මැසේජ් එක LNG එකෙන් මොහොමත් ඔ මැසේජ් එක කියලා තියෙනවා. අපි බලමු සිද්ධවහන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ. ගයාතමි මේ සින්දුව අහන්න දෙන්නද?

0: වගේමත් කලා
1: චාම්
0: සතේ දෙනවන දවල් එක එදා හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුණා තැම්බරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුණා
0: ඒක තනි කරම ඇප

හවස තුනයි වෙනාඩි 55 වෙලාව හම්බේ ගමුවෙන් සේ පාලිකා තාතා අම්මා කියලා දෙන්නයි අයිල තුන්දෙනෙක් ඉන්නවා. කතර ඇති නිකන් මොන්ටිසෝරි එකක් වගේ පොඩි කාලේ මං කිව්වේ. දැන් උගල ලොකු ඇතිනේ. දැන් මට ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ජය කලනි උපාලි චිත්‍රානි මාධව කසුනාලව එකතු කරගන්නම්. යන්න දෙහනම් මං චලන මෙන්නට සින්දුව හරිද? සුහසක් දෙනාගේ හිතසුව පිණිස සින්දුව හන්න දෙන්න. එහෙනම් අයිමත් මං එන්න. කවද්ද හෙට? වෙලාවකේද දවල් එක. පරිස්සමට ඉන්න ඕනේ. අයි නොකිව්වයි කියන්න එපා. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: එලිනෝ බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාලිකුම්භිත්තා දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය සහ විදුලි චන්න ලංකා පුදුරික සමාගම ඇතුළු ආයතනවල නියෝජිතයින් ඊට සහභාගී වුණා. එලිනෝ තත්ත්වයේ මෙරට ආහාර සුරක්ෂිතාව පානීය ජලය සහ බලශක්තියන් අංශ කෙරෙහි ඇතිකරන බලපෑම මෙන්ම එම ශේෂ්ඨ කළමනාකරණය කර ගැනීම සඳහා ගතයුතු කණ්ඩම් පීවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස අවධානයට ලක්
3: වුණා.
2: ඒකාබද්ධ සාම අරමුදලක් පිහිටුවීමට බ්‍රිතාන්‍යය ඕස්ට්‍රේලියාව සහ කැනඩාව තීරණය කළා. ඊශ්‍රායල් පලස්තීන ගැටුම් වලින් විපතටපත් පුද්ගලයන් සඳහා සහන සැසීමයි අරමුණ. බිම්බට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 4ක අරමුදලක් පිහිටවීමයි සැලැස්ම. සාමයේ සාධාරණත්වය සහ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි ඔවුන් පවසන්නේ. ලක්කඩ ප්‍රධාන පැවති ප්‍රකාශය සවස 6:30ට.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WTN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu.

0: මාක්ස්මන් සමහ ව්‍යාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී කටමියන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකයි හතයි හන්සේ හැතනමයි පන්සේ හැතනමය.
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක්. good evening.
0: good evening. good evening. එක දවසක්වත් අපිට පොඩි break එකක් නැද්ද කියලා හිතනා නේද? රෙදි ටිකක් වේලා ගන්න. එතකොට පොඩ්ඩක් හිතේ හැටියට ගමනක් බිමනක් නිදහසේ ගිහින් එන්න. එහෙම අවස්ථාවක් අපිට දෙන්නේ නැද්ද?
1: දෙන්නේ.
0: කාල ගුණෙන් අහන්නේ අපි.
1: ඔව් දෙන්නේ නැහැ.
0: වා එහෙම කරන්නේ ඇයි?
1: ඒකනේ.
0: දැන් මෙහෙම අහනකොට කෙනෙක්ට කියන්න පුළුවන් අනේ අපිට නම් එහෙම නැහැ අපිට නම් හොඳට රෙදි වේලා ගන්නවා මේ වැහි බින්දුවක් නැහැ
1: කියලා. අපිට ඒක නැහැ නේද?
0: ඔව් එහෙම කියන ප්‍රදේශයක් තියෙනවා
1: නේද? දැන්
0: පොළොන්නරුව පැත්තේ වහින්නේ
1: නැහැ.
0: ඔව් ඒ වගේ තියෙනවා.
1: හරි.
0: ඉතින් කොහොම නැත් කොළඹ ප්‍රදේශයට නම් දෙයනේ කියලා අඩුවක්
1: නැහැ ඉතින්.
0: හරිම සස්ත්‍රීකයි.
1: ඒකෙන් නම් අඩුවක් නැහැ.
0: පුදුම සතුටකින් අපි ඉන්නේ. හරියටම ඔෆ් වෙන ටයිම් එකට ඔෆිස් වලින් එළියට බහින වෙලාවට මේ කරන මෙහෙවර සම්බන්ධයෙන්
1: අපගේ ප්‍රණාමය.
0: පුදුම කෘතඥ භාවයක් අපේ තියෙන කෘතවේදී භාවයක්. කොමනත් අදත් කොළඹ පැත්තට කොළඹ අහස ටිකක් අඳුරු වෙලා තියෙන්නේ. වැස්ස වැටෙමින් තියෙන්නේ. ඉතින් මෙහෙට එහෙම වුණාට ඔහෙට එහෙම නෑ කියලා
1: අපි හිතනවා.
0: අපි හිතනවා සමහර ප්‍රදේශ වලට වැස්ස තියෙනවා. ඒ වගේම මුහුදු යන්න එපා කියලා තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මේ ප්‍රදේශ වලින් මුහුදු යන්න එපා කියලාත් විශේෂයෙන්ම කියලා තියෙනවා.
1: වැස්ස වැඩි නිසා
0: සහ සුබන්ධත්වය වැඩිමත් එක්ක. ඉතින් ඒ නිසා මේ ඔය අවදානම් කියලා කියන ප්‍රදේශවල සහ අවදානම් නිවේදන නිකුත් කරලා තියෙන අවදානෙන් ඉන්න කියලා තියෙන ප්‍රදේශවල අනේ ඔය එහෙම වෙන්නේ නැහැ කියලා
1: හිතන්න එපා.
0: හිතන්න නම් එපා. කාල ගුණය සම්බන්ධයෙන් විශ්වාස කරන්න එපා.
1: පිරිමි ළමයි වගේ.
0: ඔකේ මං අනිත් පැත්ත කියන්න දුන්නේ නැහැ කියන්නකො ඉතින්.
1: ඔයා කියන නිසා තමයි මන්ට අගාලා කිව්වේ.
0: ගෑනු ළමයි වගේ මං කියලා කියන්න හැදුවා විතරයි.
1: පිරිමි ළමයි වගේ තමයි කාල ගුණේ.
0: කමන්නේ. ඔබට සතුටුයිද?
1: මට සතුටුයි.
0: හරි එවනම් ඉවිදින් drive එක හදත් 6:00 වෙනකන් ලස්සන සින්දු ගොඩක් අහන්න වාඩි ඉඩ කඩ දීලා අපි බලාගෙන ඉන්න වගේ මැසේජ් එකක් එනකන් ලස්සන සින්දුවක් අහන්න කැමැති ඉන්නයිද? අපිට මැසේජ් එකක් එවන්න පුළුවන්කම තියෙනවා.
1: 0703 93 5 93 7 0703 93 5 93 7 කට්ටියක් එකතු කරගෙන ලස්සන සින්දු අහන්න මේ පැත්තට ඔයාගේ මැසේජ් එකක් එවන්න.
0: කූල් එකේ drive කරන්න කොහමත් අද කාලගුණේනුත් කූල් එකක් ලැබෙනවා support එකක් ලැබෙනවා.
1: එහෙනම් අපි කූල් එකේ ඉවෙන ඩ්‍රයිව් අහමු.
0: අහමු සින්දුවක් අහගෙන අපි මැසේජ් එකක් එනකම් බලාගෙන ඉන්නවා වගේ.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී ගන්න.
4: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
6: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
2: සම අනුග්‍රහය. 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අංග්‍රිතා, ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ගෙදරකට අපි යනකොට අපි හැමදාම අරන් යන දේවල් ටිකක් තියෙනවනේ. කියන්නේ සීනි පැකට් එකක්.
1: හරි.
0: එතකොට පරිප්පු ටිකක් ඔය මොන හරිම දේවල් ටිකක් ගෙනේ, වඩු මල්ලක් ගෙනියනවා.
1: ඔව්, කේක් එකක් ගෙනියනවා.
0: කේක් එකක් ගෙනියනවා, බිස්කට් එකක් ගෙනියනවා. ඔය වගේ දේවල් ටිකක් නෑ පුරුදු වෙලා තියෙන්නේ.
1: ඔව්.
0: හැබැයි දැන් අපි ඊට වැඩිය වෙනස් විදියට හිතලා අපිට පුළුවන් නම් ඒ කෙනාට වැදගත් වෙන, විශේෂයෙන්ම වැදගත් වෙන, දිනපතා වැදගත් වෙන ඕන කරන දේවල් ටිකක් පොඩි පැක් එකක් හදලා ගෙනihin දෙන්න.
1: හා
0: හා. ඒක හරි වටිනවා කියලා මට හිතෙනවා නේද? පොඩි වෙනසක්. ඉතින් ඒ නිසා වාඩි පුළුවන් විජය ප්‍රොඩක්ට්ස් වලින් තියෙන නිෂ්පාදන පෙළක් තියෙනවානේ.
1: හා.
0: නිෂ්පාදන ගණනාවක් තියෙනවා.
1: ඔව්.
0: එකින් පොඩ පොඩ පොඩ පොඩ පොඩ අරගෙන හා පොඩි පැක් එකක් හදා ගන්න.
1: හරි.
0: අරගෙන ගෙදරකට යන්න.
1: ඒක ලස්සනයි නේ.
0: ඔව්, පොඩි වෙනස් එකක් නේ.
1: හා
0: හා. හැමදාම අරන් යන වීදුරු සෙට් එක.
1: අය.
0: කේක් එක. බිස්කට් එක.
1: හා හා.
0: ඕව නැතුව
1: උඩ
0: වෙනස් විදියට හිතලා ගියොතින් කවදාවත් මේ මිනිස්සෙක් ගෙදරකට යම් මිනිස්සෙක්
1: බරින්නේ නැහැ. පරිප්පු ටිකනේ ගෙනියන්නේ, පරිප්පු ටික හදාගන්න දේවල් ටිකක් ගෙනිච්චොත්.
0: ඔව්. බනින්නේ නැහැ කීයටවත්. මොන මේකක්ද මේ ගෙනල්ලා තියෙන්නේ?
1: හැමදාම ඕවා තමයි ගේන්නේ.
0: එහෙම නැහැ මං කියන්නේ, මෙහෙම දෙයක් ගෙනිච්චට පස්සේ බනින්නේ නැහැ. මොකද්ද මේ ගෙනල්ලා තියෙන්නේ කියලා බනින්නේ නැහැ. මොකද මේ ගෙදර සමහර වෙලාවට ඒ වෙනකොට ඉවර වෙච්ච දෙයක් වෙන්න පුළුවන්.
1: ඒ ආපු අයට කන්න දීලා ඉවරද දන්නේ නැහැ නේ.
0: තුන පහ පැකට් එක ඉවර වෙලා තියෙන්න පුළුවන්.
1: හා
0: හා. අනේ දෙයියනේ, කොච්චර දෙයක්ද තුන පහ ටික ගෙනල්ලා.
1: ඉවරට පාඩු නැහැ.
0: එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා ගෙදරෙන් ගෙදරකට යනකොට
1: ඔව්.
0: වඩා වෙනස් විදිහට හිතලා දෙයක් අරන් යන්න විජේ නිෂ්පාදන ගොඩක්

0: මේ ගොඩක් නිෂ්පාදන පැත්තිනවන නෝඩල් පැකට් නෝස්මටක්
1: ඉන්දියාප පිටිය එක
0: සුදු ඉන්දියාප රතු ඉන්දියාප ඕන විදිහක තියෙනවා. යාල කන්න කැමති දේ මොකද්ද කියලා දන්නේ නැත්නම් දෙකෙන් මරයන්
1: කැමති විදියට හදා ගන්න කියලා.
0: ඊට පස්සේ ටෝස් පිටි පැකට් එක, කුරක් කම් පිටි පැකට් එක, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා.
1: ඔව්.
0: මට පැක් එක හදා ගන්න පුළුවන්
1: ලස්සන. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක මේ හැමදේම ගෙරියන්න. දැන් විජය කුළුබඩ ගැන කතා කරනකොට ඉතින් නේද? හැම ගෙදරකම තියෙන කුළුබඩු ටිකනේ විජය කියන නමින් අපිට ලැබෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ විදිහට කොයි හැරි යනකොට විජය කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන ඉන්දියාප පිටි නූඩල්ස් එතකොට ඉන්නවා. ඉතින් ගැටපසේ තෝස පිටි, ගොරක්කම් පිටි මේ වගේ අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන වලින් මිලදී ගන්න.
0: වගාබිම සරුසාරවත් වගාබිමක් කරගන්න, වගාබට ඕන කරන වතුර ටික සපය ගන්න, ඩීප් ටෙක් වඩ පම්ප් එකක් ගන්න, ඔයාලට පුළුවන් විශේෂයෙන්ම වගාබිමට ඕන කරන වතුර ටික විදුලි බිලට තිත තියලා අරගන්න, ඩීප් ටෙක් වඩ පම්ප් එකක් ගත්තොත්. ඒක තමයි ඒකේ තියෙන වැදගත්ම දේ. ඉතින් දැම්ම අරගත්තොත් වැස්ස අඩු වෙනකොට ඔයාලට මේකේ ප්‍රයෝජන ගන්න පුළුවන්.
1: ඉතින් ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී උමිල අඩු කිරීම එක තමයි ඕන අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන්න සූදානම් ඉගෙන. ඒ නිසා ඕන අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා අසන සරු කරගන්න, පිරවේ අඩු කරගන්න, ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න, ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 0711711711 ෆෝන් නම්බර එක කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: ඔය දැන් රැඩිකල් මිනිස්සු ඉන්නවනේ.
1: හා
0: කියන්නේ රැඩිකල් වෙන්න ඕන කියලා හිතාගෙන සමහර වෙලාවට සමහර ප්‍රකාශ නිකුත් කරන වෙලාවල් තියෙනවා
1: අපිට. හරි.
0: ඒ කියන්නේ මම මේ සමාජයේ තුල වෙනස් විදිය චරිතයක් වෙන්න ඕන. මම රැඩිකල් පොරක්.
1: හරි. අනිත් අයගේ වෙනස් වෙන්න ඕනේ.
0: ඔව් කියලා හිතනවා.
1: හරි.
0: හරි සරලව දෙයක් උගඩ කරන්න තියෙන්නේ.
1: මොකද්ද?
0: දැන් මොකක් හරි හිතන්නකෝ, ෆිල්ම් එකක් එනවා.
1: හා.
0: මේ ෆිල්ම් එකට හැමෝම හොඳ කියනවා.
1: හා.
0: ෂමරු ෆිල්ම් එක මේක හොමයි කියලා හොඳ කියනවා මේ ස්ටෝරි
1: එක. මමයි.
0: ඔයාලට රැඩිකල් වෙන්න ඕන නම් කරන්න තියෙන්නේ
1: මොකද්ද?
0: මේකේ තියෙන පොඩි මොකක් හරි වැරද්දක් හරි මොකක් හරි එකක් අල්ලගෙන මේකට බනින්න ඕන.
1: ඇයි අනේ?
0: මේකට බනින්න. හරිද? සින්දුවක් ආව කියන්නකෝ, ලස්සන සින්දුවක් ආව කර. හැබැයි ඔයාලට රැඩිකල් වෙන්න ඕන නම් කරන්න
1: තියෙන්නේ වක්‍ර වැරද්දක් කියන
0: එක. චුටි මොකක් හරි කොණක් අල්ලගන්නවා, ඒකට බනින්න ඕන. හරිද? ඒකට මේක බැනගෙන යනකොට
1: ඔයා රැඩිකල්
0: පොරක් වෙනවා. එනිසා මේක හරි සරල දෙයක්. ලොකුවට හිතන්න එපා, රැඩිකල් වෙනවා කියන එක අමුතු ලොකු කතාවක් නෑ.
1: පොඩි කොණක් නිකන් වැරද්දක් හොයාගත්තනම්
0: අර සමස්ත සමාජයේම හොඳයි කියන දෙයක් අතරේ පොඩි වැරදි
1: කුචිතක්
0: පොඩි වැරද්දක් වෙන්නලා ඒක ගැන වැල්වටාරන් කියන්න පුළුවන් නම්
1: ආ රැඩිකල්.

0: Lakhanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: සුබ සන්ධ්‍යාවක් හවස 4 විනාඩි 30යි වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

දින බලා රාත්‍රී හතට ලක්කනෙන් ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
6: ලකන්ඩ රේඩියෝ ITN
7: cool drive විකට
6: ලකන්ඩ evening drive

0: හතරයි විනාඩි 39යි වෙලා වෙවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ආඩ ඇහුණා නේද දැන් පොඩකට කලින් අර සමන්ද සිල්ලායි මහත්මයාගේ සින්දුවක්.
1: හා ඔව්.
0: සුදුවතින් නුයා මාමෙත ඇඹුලගෙන ඔය.
1: හම්බෝ. ඔය ලක්කඩ ස්ටා යන්න.
0: අන්න ඒකයි. හරිද? අපිටත් මේ
1: පොළව මෙහෙම හිටියට
0: සංගවුඩු දක්ෂතාවේ වුණා.
1: තීනවා.
0: හරිද? මේවා තීනවා.
1: අපි පෙන්වන්නේ නැහැ හැමතැනට.
0: පෙන්වන්නේ නැහැ සංගවුඩු දක්ෂතාව අපිට තීනවා.
1: මටත් තීනවා.
0: වඩා තීනවද? මන් දරන් ඉතේ නැහැ නේ ඔයාට තීනවා කියලා.
1: සංගවුඩු දක්ෂතාව තීනවා අහන් ඉන්න බැරේක.
0: අම්මගෙන් අහුවනම් කියා වගේ සංගවුඩු දක්ෂතාව ගොඩාක් තීනවා. එයා කියයි මෙයාට තීනවා කියලා. ගොඩාක් නිදා ගන්න පුළුවන් කියලා.
1: එහෙම ඒක නම් පළවෙනියටම කියයි අපේ අම්මා.
0: තීනවා කියලා කියයි.
1: තියෙනවා තියෙනවා. හම්බෝ ඉතින් වචනේ හරි කමන්නේ. ඉතින් තියාගෙන ආයමාර වෙනකන්.
0: එහෙම ගොඩාක් කියව තීනවා කියලා කියයි.
1: හා
0: හරි මේ දැන් මම ඒක කිව්ව මොකටද දන්නවද?
1: හරි කියන්නකෝ.
0: දැන් සුදුවතින් උයා මා වෙත ඇඹුලගෙන ඔය.
1: ඔයා. හහ.
0: මට ඔක ඉස්සර ඇහුනේ. සුදුවතින් ඔයා මා වෙත.
1: හා.
0: කියලා වගේ ඇහුනේ ඉස්සෙල්ල.
1: මේ
0: උනාට ඒක තියෙන්නේ උයා කියලා. ඉතින් සුදුවතින් උයා මා වෙත ඇඹුල අරගෙන ආවට
1: හරි.
0: විතරක් මදි.
1: ඔව්. කාටද දැන් ඔය කියන්නේ?
0: සුදුවතින් උයා විතරක් ගෙනල්ලා වැඩක් නෑ මහත්.
1: රහතී ඉන්න බෑ. නෝනේ නෝනේ නෝනේ මහත්තයා නෙවෙයි යන්නේ.
0: නෝනේ.
1: හා.
0: සුදුවතින් විතරක් උයා මා වෙත ගෙනල්ලා
1: වැඩක් නෑ. ඔයා හදන්නේ අද කෑමක් නැති කරගන්න.
0: ඔයා උකට උයනකොට
1: හා හා.
0: ඔයා උකට උයනකොට
1: හරි.
0: ජී නිෂ්පාදනය වැගදු කරගන්න.
2: අපි දන්නවා තත්ත්වයේ වගේම ගුණාත්මක බවෙන් උසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන සියල්ල අපිට ලැබෙන්නේ විජය කිරණමින්. ඒ නිසායි අපේ රසය දැන් ලෝකයේ සැමරත් බෙදන්නේ තරම් විශ්වාසයක් උන්තුල තියෙන නිසා අපිට පුළුවන්කම තියෙන ඔයගේ කෑම මේසෙත් රස කරගන්න, විජය කුළුබඩු එකතු කරගන්න, ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන වලට මෙදී ගන්න පුළුවන්.
0: ගොවිසත අමතක කරන්න බෑ අපිට වාසනාව අරගෙන එන්නේ. අපිට වාසනාව උරගා බලන්න චාන්ස් එකක් දෙන්නේ ගොවිසත ලොතරැය්ය. ට්‍රයි කරලා බලන්න. මේක නිකම්ම නිකන් ටිකට් එකක් නෙවෙයි. අවුරුදු ගානාවක් තිස්සේ අපිට විතරක් නෙවෙයි මේකෙන් රටට සේවයක් වෙනවා. ඒක ලොකු දෙයක් නේද?
1: අපේ ගොවි පරපුරට
0: අනිවාර්යයෙන්ම. ඉතින් රටට සේවයක් වෙනවා කියන්නේ ආයිමත් රවුමෙන් අපිටම සේවයක් වෙන්නේ.
1: ඔව්. ඔයාගේ වාසනාව කැරකෙන්න පුළුවන්.
0: ගන්න ගොවිසත ලොතරැය්යක්.
2: ඉතින් කෝටි 6කින් අරබෙන සුපිරි තෑග්ගක් එක්ක ඕන සතිය දින 7ෙම දිනු මදන ගොවිසත ලොතරැය්යට ගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න වටේ හරහ පුළුවන්කම තියෙනවා. ඉතින් ඕන වටත් පුළුවන්කම තියෙනවා. ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැය්ය හිතේ හැටියට මිලදීගෙන ජයග්‍රාහකෙක් වෙන්න.
0: දැන් අපි ඔය මේ ගෙදර ෆ්‍රිජ් එකේ
1: ඔව්
0: ගෙනහිලා තියෙනවනේ නානා විද ජාති
1: හා අයිස්ක්‍රීම්
0: යෝගට් අයිස්ක්‍රීම් එතකොට බට මේ වගේ දේවල් අපි දාලා තියෙනවා.
1: ඔව්
0: අපි ඒ දේවල් ඒ විදිහට දාලා තියෙනකොට අපි අපේ ගෙදර ෆ්‍රිජ් එකේ
1: හා
0: උෂ්ණත්වය නැත්තම් එකේ තියෙන කොච්චර උෂ්ණත්වයකද තියන්නේ මේක කියන එක සම්බන්ධයෙන් ලොකුවට සැලකිල්ලක් නැහැ.
1: නෑ ඔහේ දානවා ඇතුළට ගෙනාව දැම්මා.
0: ඔව් මේක ෆ්‍රිජ් එකට දාන එක විතරයි කරන්නේ. මේ කූල් එක කොච්චර තියනවද කියලා වැඩි හිතන්නේ නැහැ.
1: ඔව්
0: හැබැයි ඔය බස් ජාති එතකොට යෝගට් මේ හැම දෙයක්ම අපිට තියෙනවා ප්‍රමිතියක්.
1: මේව
0: ගබඩා කරන්න ඕන උෂ්ණත්වයක්.
1: මෙන්න මේ උෂ්ණත්වය තමයි තියෙන්න ඕනේ කියලා.
0: ඒක විශේෂයෙන්ම දැන් ඕක කඩවල් වලට ගොඩක් බලපානවා.
1: මොකද
0: අපි ගෙදරට ගේන චිකන් එකක් නම් මාළු විතර මොන හරි යෝගට් එකක් නම් ගොඩක් දවස් තියාගන්න
1: බැහැ. පහුවදාට හරි ගන්නවා.
0: පහුවදාට දවස් දෙකකින් හරි කාලා ඉවර වෙනවා.
1: හරි.
0: තියාගෙන බලන් ඉන්න බෑනේ. කොයි වෙලෙත් ෆ්‍රිජ් එක ඇර බලන එකනේ කරන්නේ අපි ගෙදර ඉන්නවනම්.
1: ඔව්.
0: ඒ නිසා අපි ඔක ඉවර කරනවා. හැබැයි කඩේකට විශේෂයෙන්ම මස් ටික එතකොට මේ මාළු තියනවා නම් ඒවා
1: මේව
0: ගබඩා කරද්දී මුදලාලි මහත්තයා දරගෙන ඉන්න ඕන. මෙන්න මේ
1: උෂ්ණත්වය තියෙනනේ මේ විදිහට.
0: ඔව් මේ උෂ්ණත්වයන් වල තියෙන්න ඕන කියලා.
1: මම
0: දන්නවද?
1: හරි.
0: මස් එහෙම ගබඩා කරනවා නම් -18 කියන උෂ්ණත්වයේ තමයි මස් ගබඩා කරන්න ඕන කියලා කියන්නේ.
1: අයිස්ක්‍රීම් එහෙමනේ.
0: අයිස්ක්‍රීම් මස් මේ වගේ දේවල්.
1: හරි හරි.
0: විශේෂයෙන්ම මේක මේ උෂ්ණත්වයේ නොතිබුණොතින් පැකට් එකේ ගහලා තියෙනවා නේද දැන් මස්. මොන හරි අපි හිතමුකෝ පැකට් එකක්
1: කියලා.
0: මේක පැකට් කරපු ඒ ආයතනින් ගහලා තියෙනවා මේක -18 ගබඩා කරන්න කියලා. ඒත් එක්කම තියෙනවා මේක කල්ලිකුත් වීමේ දිනයකුත්.
1: ඔව්.
0: හරිද? ඉතින් මේ කල්ලිකුත් වීමේ දින අපි හිතමුකෝ 2026 ජූනි මාසේ 30 වෙනිදා කියලා.
1: හරි.
0: හැබැයි මේක ගබඩා කරලා තියෙන්නේ -18 කියන උෂ්ණත්වයෙන් නෙවෙයි නේද?
1: එච්චරකල් තියාගන්නත් බෑ.
0: බෑ. මේක ඊට කලින් එක්ස්පයර් වෙන්න පුළුවන්.
1: ඔව්.
0: ඒ නිසා අපි එක්ස්පයර් ඩේට් එක බැලුවට මදි.
1: ඔව්.
0: මේක ගබඩා කරලා තියෙන්නේ මොන වගේ උෂ්ණත්වයකද කියලාත් අපිට
1: බලන්න වෙනවා.
0: කිලිමත් වෙන්න වෙනවා.
1: ඉතින්
0: කඩේ තියෙන අපේ ෆ්‍රීසරේ නැත්තම් මේ ගබඩා කරලා තියෙන මේ ශීතකරණය ගත්තට පස්සේ මේකේ උෂ්ණත්වය ප්‍රදර්ශනය කරන්න ඕන කියලා නීතියක් තියෙනවා. ඉතින් ඒක සමහර වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ ඒ පැත්තකින්. සමහර වෙලාවට තියෙන පහසුකම් එක්ක
1: නැති වෙන්න පුළුවන්.
0: කඩවල ඉන්න මුදලාලි මහතුරුන්ට
1: මේක
0: කරන්න බැරි වෙන්න පුළුවන්.
1: හරි.
0: ඒ කොහොමුණත් ඔබට ප්‍රදර්ශනය කරන්න කියන එක තියෙන කියලා තියෙන කාරණාව.
1: ඔව්. ඉතින් පුළුවන් නම් ඒක ප්‍රදර්ශනය කරන්න දැන් තවද දැනන් හිටියේ නැත්නම්?
0: ඔව් ඒක ප්‍රදර්ශනය කළ යුතුයි.
1: විශේෂයෙන්ම
0: පරීක්ෂා කරන්න එන PHA මහතුරු ඒක අනිවාර්යෙන් බලනවා. ඉතින් දැනුවත් කිරීම කරනවා.
1: ඊපස්සේ
0: නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලට උනත් යන්න පුළුවන්.
1: හරි.
0: ඒක ප්‍රදර්ශනය කිරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්.
1: ඔව්.
0: ඉතින් එහෙම හදිස්සියේ කරගන්න බැරි නම් අඩවතරමේ මේක ඒ කියන ප්‍රමිතියට
1: තියන්නනේ. ඒ උෂ්ණත්වය තියන්න.
0: උෂ්ණත්වයවත් ගබඩා කරලා තියන්න. එතකොට කරදරයක් නැහැනේ මේක ගෙනහිල්ලා පරිභෝජනය කරන පාරිභෝගිකයාට.
1: හහ්.
0: ඒ නිසා ඊගෙන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන පාරිභෝගිකයා වගේම.
1: ඔව්.
0: මේව අරගෙන විකුණන මුදලාලි මහත්තයා.
1: දැන් යෝගට් වගේ වන ධන 4නේ.
0: ඔව්. යෝගට් ධන 4 උෂ්ණත්වයේ ගබඩා කරන්න ඕන. ඒ වගේම දැන් ඔය එක් දින මස් කියලා තියෙනවා.
1: කියන්නේ
0: දිනේ දවසේ මස් කියලා. ඒ වගේ දේවලුත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. ධන 4ේ ගබඩා කරලා තිබුණා.
1: හරි හරි හරි.
0: ඔන්න වගේ කාරණා තියෙනවා.
1: අපි දන්නේ නැති දේවල්.
0: දන්නේ නැති අපි නමුත් සැලකිලිමත් විය යුතු
1: කාරණා.
0: හහ. 4 විනාඩි 45යි වෙලාව. ඊවනිං ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඔයාගේ මැසේජ් එක අපි කියවන්න තව පොඩ්ඩකින්.

0: අවස හතරයි විනාඩි 52යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: මැද තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: හතරයි විනාඩි 58යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කවුද අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන කට්ටිය නිකට
1: පන්වැලේ පැතර යන තමයි හදානේ පන්වැල්ලෙන් රශ්මි සලුනෙන් සෙරියුලා එකෙන් උපුල් තමයි මැසේජ් එක දාලා තිනේ අපිට හොඳ කමෙන්ට් එකක් එක තමයි අපිට මැසේජ් එක දාලා තිනේ ගොඩාක් ආදරෙන් ආව එකතු කරගන්න උපුල් මේ වෙලාවේ
0: මට විසිල්ලක් ගහන්න හිතෙනවා
2: විසේ ගහල බෑ
0: බෑ මට ඒක කරන්න සමා වෙන්න
2: බැරි වැඩ කරන්න එපා හරි
0: මොකද මයික් එකට එහෙම බෑ අපිට
2: විසිල් ගහන්න බෑනේ
0: ඒක හරි නෑ
2: කීංගල් රේඩියෝ එක කැඩේ
0: එතන අපි MCR හි කට්ටිය දුවගෙන එනවා ෆීඩ්බැක් කරනවා කියලා
1: ප්‍රශ්න ගොඩයි ඒ නිසා උපුල්ලාව ආදරෙන් එකතු කරගෙන ඊට පස්සේ පුස්සැල්ලා පැත්තට යන හදන අනුර ඉන්නවා ඒ පැත්තෙන් ඒ දෙකම මේ වෙලාවේ CEC එකේ කට්ටිය අනාරම්මලින් දැන් අපි වහගෙන ඉන්නවා ධම්මික සුනිල් සුපුන් රවීන්ද්‍ර පුවි එතකොට ආයතනයේ සිරු දුනා වගේම ලක්කනන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා රුවන් තමයි මැසේජ් එක දාලා තියෙනවා ආවත් එකතු කරගෙන කොටා විරකොඩි බේකරි හැමෝම මේ වෙලාව අපි සද්දට මහගන්න අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා
0: රයිට් එමගේම මීරිගමින් සම්පත් මැසේජ් කරන සින්දුවකට එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන අපිත් වැඩ කියන වගේම වාසනා මාතර සලෝනගේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා තැන්කියු හැමදාම අපි වහගෙන ඉන්නවට එමගේම සින්දුවකට එකතු කරගන්න අපිත් ඉන්නවා කියලා කුමාරතුංග මැසේජ් කරනවා දික්වැල්ලෙන් සින්දුවකට එකතු වෙනවා කියලා ෆැමිලි එක හැමෝමත් ඒ වගේම යාගේ ෂොප් එකේ වැඩ කරන යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා බිස්නස් එකක් පටන් ගන්නවා කියන එකට හීන දැක්ක කාලේ ඉවරයි දැන් ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් එක බොහොම ඉක්මනින් පටන් ගන්න ඒක ඩවුන් කරන මැෂින් දැන් හඳුන්වා දීලා තියෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගම පුංචි තරගින් පටන් ගන්න.
2: ඔව්.
0: සහල් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඩෝමා කියන නම අමතක කරලා ඔයාලට මේක පටන් ගන්න බෑ. ඒ නිසා අපි කියන්නේ රෙකෝඩ් තියලා.
2: ඔව්.
0: වාර්තා අලෙවි වාර්තා තියමින් තමයි ඩෝමා මැෂින් සලෙවි උනේ. ඒ තරමට මේ මැෂින් එක හොඳ නිසා.
2: ඔව්.
0: ඉතින් දැන් ඒකේ පුංචි මල්ලි ඇවිල්ලා තියෙනවා. ලොකු එක්කෙනාගේ මල්ලි ඇවිල්ලා තියෙනවා. එයා තමයි ස්ටීම් බට්ටා.
2: ඔව් ඔව්.
0: හරිද? එයාගෙන් මල්ලිගෙන් වැඩේ පටන් ගන්නවා.
2: ඔව්. එතකොට ගොඩ යන්න පුළුවන්.
0: පොඩි ස්ටීම් බට්ටාගෙන් වැඩේ පටන් අරගත්තොතින් සහ නිෂ්පාදන ආශිතව වාකරන බිස්නස් එක ගොඩාක් ඉහළට අරගෙන යන්න දැන් මැෂින්ස් ගණනාවක් තියෙනවා.
2: ඊට පස්සේ ඉහළට ගෙනියලා කණු දෙකේ එළිවෙට යන්ත්‍රයට යන්න පුළුවන් නිකම්ම.
0: එතනින් යන්න පුළුවන්. එතනින් ගිහලා තව මැෂින්ස් තියෙනවා.
2: ඒවා
0: ගන්න පුළුවන්. දැන්ට ඔයා පුංචි තැනින් පටන් ගන්නකො පොඩි තැනින් අඹරු යන්ත්‍ර පොල්තෙල් ඉන්ද්‍ර යන්ත්‍ර මේ වගේ ඕන දෙයක් ගන්න පුළුවන් අපිට වැඩ පහසු කරගන්න බොහොම කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයට දෙන්න
2: ඔව්
0: මේ මැෂින්ස් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් අලවීන් පස හොඳම හොඳ සේවාවක් දෙන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් නම්බර 30 කැලේන පාර මහර්ගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛා වර්ගයට උඩට පොලංකම තියෙන අවශ්‍ය කරන ධාරිතාවලින් අවශ්‍ය කරන මාදිලි වලින් මේ යන්ත්‍ර හැම එකක්ම මිලදී ගන්න. කතා කරලා විස්තර දැනගන්න තවස්සව තියෙන 01177979 ට කෝල් එකක් දීලා උඩට පොලංකම තියෙන වැඩිදුර විස්තර මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් දැන කියා ගන්න.
0: ඔයාලගේ වැඩි විදුර විස්තර අපිට මැසේජ් එකක් එවන්න පුළුවන් 07.03
2: 93 5 93 7ට.
0: කැමතිම සින්දුව ආදර කරන අයවත් එක්ක එකතු කරගන්න. තව වෙලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක්. හවස 5:01 වෙලාව.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 266 176 අංකයට

0: හවස 5:10 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැය ඉන්නේ. ඔයාලට පුළුවන් මේ පැත්ත අපිට සින්දුවක් අහන්න. ඔයා කැමැතිම ආදරේ කරනවා එකතු කරගෙන කැමැතිම සින්දුව අහන්න ඉන්න.
1: ඔව් මැසේජ් එකක් දාන්න ඔයාලට පුළුවන් කැමතිනෝ WhatsApp එකට 0705 93 5 93 7 0305 93 7 අපේ WhatsApp නම්බර් එකට ඔයාලට පුළුවන් කැමතිනෝ මැසේජ් එකක් දාලා කට්ටිය එකතු කරගෙන මේ පැත්තට එන්න.
0: දැන් අපි ආරම්භ කරන්න යන ලොකු වැඩක් තියෙනවානේ. ඔයාගේ ගායන හැකියාවට
1: හරි
0: ලොකු ඉඩක් දෙන්න අපි යන්නේ.
1: ඔව්.
0: ඉතින් හැමදාම පොඩි පොඩි පාටි වල සින්දු කියලා,
1: ඊට
0: පස්සේ ගෙදර නිකන් ඉන්න ගමන් සින්දු කියලා.
1: ඔයාගේ YouTube channel එකක් පොඩියට හදාගෙන සින්දුවක් කියලා දාලා එහෙමයි ඉන්නවා.
0: එහෙමයි ඉන්නවනේ.
1: ඔව්.
0: CD එකක් නැත්තම් සින්දුවක් කරලා CD එකක් ගහලා ඒක කොට්ටේ ඇස්සේ තියාගෙන ඉන්නා ඉන්නවා.
1: ඉන්නවා ඉන්නවා.
0: ආසාවට එහෙම වැඩක් කරා. හැබැයි ඒක එළියට දාගන්න බැරි වුණා.
1: ඔව් ඒකනේ.
0: කනක් තිබුණේ
1: නැහැ.
0: හා මං තාම එතනමයි.
1: හරි.
0: කියලා හිතාගෙන ඉන්න ආයට.
1: ඇයි එහෙම ඉන්නේ?
0: ඇයි එහෙම ඉන්නේ?
1: ඒකනේ.
0: අපි දෙන්න හදන්නේ ඔයාලට ලොකු ඉඩක්.
1: හා
0: ලොකු අවකාශයක් දෙන්න හදන්නේ.
1: ඔව්.
0: පුළුවන් නම් පීඩන්න.
1: හා හා.
0: කියලා. පුළුවන් නම් පියාඹන්න.
1: පියාඹන්න.
0: හරිද?
1: හා හා.
0: ඉතින් ඕන එකක් පියාඹලා හරි පීඩන හරි කමක් නැහැ.
1: ඔයාට පුළුවන් ස්ටාර් කෙනෙක් වෙන්න.
0: ඔයාට මේ ගෝල් එක.
1: හා හා.
0: වින් කරන්න පුළුවන් කවදියා.
1: ඔව්.
0: ඉතින් ඒකට කරන්න තියෙන පුංචි දෙයයි ඔයාගේ කටහඬින්, ඔයාගේ කටහඬින්
1: හරි
0: අස්ස සින්දුවක ආදරය කරන වාස කරන ගායකයෙක්ගේ ඔයා කැමැතිම සින්දුවක් ගායනා කරලා.
1: ඔව්. අපිට WhatsApp කරන්න ඉතින් රෙකෝඩ් කරලා.
0: රෙකෝඩ් කරලා WhatsApp කරන්න තියෙන කොටසක්.
1: ඔව්.
0: විශේෂයෙන්ම දැන් මේක මේ සමහර අය අපිට දැන් එවපු රෙකෝඩින්ග්ස් වල තියෙනවා.
1: හා
0: කැරෝකේ ට්‍රැක් එකක් ප්ලේ කරලා
1: හරි
0: ඒකට සිං කරලා ඒක රෙකෝඩ් කරලා ඔබේ වගේ තියෙනවා. එහෙමම වෙන්න ඕන කියලා එකක් නැහැ. පුළුවන් නම් එහෙම කරන්න. ඒක ලස්සනයි. එතකොට අහනකොට හරි ක්ලියර්. ඒ නිසා එහෙම කරන්න පුළුවන් අය එහෙම කරන්න.
1: හරි.
0: බැරි කෙනෙක් ඉන්නෝ නම් අපිට ඕන ඔබේ කටහඬ හඳුනගන්න විතරයි. පළමු අදියරට.
1: පළමු පියමරණේ අපේ තියෙන.
0: ඒකට ඔයාට පුළුවන් ඔයාගේ කටහඬින් ඔයා කැමැතිම සින්දුවක් ගායනා කරලා කොටසක් අපිට එවන්න.
1: ඔව්. 0705 366 166 0705 366 166 මේ කියන නම්බර් එකට ඔයාලට පුළුවන්කම තියෙනවා. IQ විදිහටම සින්දුව කොටසක් ගායනා කරලා රෙකෝඩ් කරලා මේ WhatsApp එකට අපේ පණිවිඩයක් එවන්න අපිට 0705 0706 366 166 කියන නම්බර් එකට.
0: සමාජ වගකීම ගැන ගොඩාක් අය කතා කරනවා.
1: හරි.
0: ලොකු වදන් අපිට අහන්න ලැබෙනවා. පොඩි කණ්ඩායමක් එකතුන තැනක,
1: පිරිසක්
0: එකතුන තැනක බලන්නක චුට්ටක් කතා කරලා මෙහෙම කරානම් හරි. මේක මේ මේක වෙනස් කරන්න මෙන්න මේ වගේ දේවල් කරන්න ඕන. මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන මෙතනින්.
1: හරි.
0: එහෙම කියලා ලොකු කතන්දර කියන වෙලාවල් තියෙනවා. ලොකු කතන්දර
1: මවන
0: වෙලාවල් තියෙනවා.
1: හරි.
0: හැබැයි
1: කරන්නේ නැති එකනේ ප්‍රශ්නේ.
0: හැබැයි ඒ කෙනා අතින් කරන්න තියෙන පුංචිම දෙයක්වත්
1: සමහර වෙලාවට
0: කෙරෙන්නේ
1: නැහැ.
0: ඔව්. පොඩි අවුලක් තියෙනවා.
1: හැබැයි දෙන්නේ නම් කොහමද ටෝක් එක?
0: ඒ කියන්නේ සමහර වෙලාවට ඉන්නවා සමහර අය තමන්ට අදාළම නැති ශේෂ්ත්‍රයක
1: හරි
0: නිවැරදි විය යුතු තැන් ගැන
1: කියවනවා.
0: රිටෝක් දෙනවා.
1: හරි මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම ගලලා හරියන්නේ
0: නැහැ. ඔක කොහොම ගින් හරියන්නේ නැහැ. ඔක මේ මේ මේ විදිහට යන්න ඕන.
1: එහෙම
0: කරත් තමයි ඔක හරියන්නේ
1: කියලා. හරි.
0: හැබැයි තමන්ගේ වපසරිය තුල කරන්න රාජකාරියක් හරි මොනවා හරි දෙයක් තියෙනවා කියනකො
1: ඒක කෙරිලා නැහැ.
0: ඒක කෙරිලා නැහැ.
1: ඕ.
0: ඒක කෙරිලා නැහැ.
1: හ්ම්.
0: බැයි අර යාට අදාළ නැති ශේෂ්ත්‍රයක
1: දේවල් නම් හොඳට කියලා තියෙනවා.
0: එතකොට අපිට හිතෙනවා
1: මොකද්ද?
0: බොක කරපන් අපි මේක කරන්නම් කියලා.
1: අපිට එමත් කියන්න හිතෙනවා. අපි කියන්නේ.
0: හරි. ඔයා මේක කරන්න අපි යෝග කරන්න. එහෙම කියලා කියන්න හිතන වෙලාවල්
1: තියෙනවා. ඔයා වැඩ කරන තැන එහෙම ඇති. ඔයාගේ ඔය කරන වැඩ ටිකට එහෙම කියන අය.
0: එහෙම කියන වෙලාවල් ඇති. කල්පනා කරලා බලන්න.
1: ඔව්.
0: හවස 5:14 වෙලාව.

0: Lakhanda Radio ITN කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: Lakhanda Morning News
2: Rita Why Beat It Mix Winner

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වහගෙන ඉන්න වෙලාව කැමබේල රසවත් කරන විජේ නිෂ්පාදන පිළිබඳව අපිට මතක් කරන්න ඕන. මේක අමතක කරන්න බැරි දෙයක් නේ. අපිට කොච්චර කිව්වත් කොච්චර කතා කරත්
1: හරි
0: කනවා කියන එක අපිට අමතක කළ ජීවත් වෙන්න
1: බෑනේ. බෑනේ බෑනේ.
0: සමහරු කියනවා මේ ජීවත් වෙන්න ඕන නිසා කනවා.
1: හරි.
0: සමහරු කන්න ජීවත් වෙනවා.
1: හා හා.
0: වා මොකද කරන්නේ?
1: මට හිතුණා ඔය ප්‍රශ්නේ මට යොමු වෙයි කියලා. මං කොයි දෙකම නිසාම ජීවත් වෙනවා. දෙකම නිසාම කනවා.
0: ජීවත්තේ මා ජීවත් වෙන්න කනවද? කන්න ජීවත් වෙනවා.
1: කන්න ජීවත් වෙනවා. ඒක හරිනේ. ආට ලැබුණනේ උත්තරේ.
0: නියම පිළිතුරු ලැබුණා. අපි අත්පොල් සන්නාදයක් ලබා දෙනවා.
1: ඊළඟ වටේට තෝරා ගන්නවා.
0: ඊළඟ වටේට යනවා.
1: හරි.
0: ඊළඟ ප්‍රශ්නය මම යොමු කරන්නම් පස්සේ වෙලාවක.
1: අහහ.
0: දැන් අපිට වෙන දේවල් තියෙනවා කරන්න.
1: ඔව් ඒකනේ.
0: ඒ නිසා මේ කොහොමුණත් කන්න ජීවත් වුණත් ජීවත් වෙන්න කෑවත් අපිට කන කෑම ටික රසට ගන්න ඕනේ.
1: ඔව් ඒකනේ.
0: ඒක නැත්තම් වැඩක් නැහැ. නැත්තම් ජීවත් වෙලා වැඩකුත්
1: නැහැ.
0: කෙටියෙන්ම කිව්වොත් ජීවත් වෙලා වැඩකුත්
1: නැහැ.
0: කන කෑම ටික හරියට ගහ. හැබැයි කෑම ටික කාලා රසට කනවා කියලා කාලා ලෙඩක් දාගත්තොත් ඒත් වැඩක්
1: නැහැ. ඔව් ඒකනේ. දැන් ගොඩක් අය කරන්නේ ඒකනේ.
0: මැරෙන්න වෙන්නේ අන්තිමට කාලා.
1: කාලා.
0: කාලා බරණම් කියන්නේ.
1: හා ඔයාගේ පාටය.
0: හරිද? ඒ නිසා ඉතින් කනකොට රසවත් කන වගේම පෝෂණදායී ගුණදායී විදියට කැම ටික ගන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන වගේ කැම වේලට එකතු කරගන්න කියලා.
1: ඔව් ඕනම කැමක් කට රසට හදා ගන්නකොට ඉතින් අපිට මුලින්ම ඕන වෙන්නේ නියම කුළුබඩු ටික. ඉතින් ඒ කුළුබඩු ටිකට රසකාරක වර්ණක කෘතිම දේවල් කල් තියාගන ද්‍රව්‍ය මේ දේවල් අඩංගු කරලා හැදුවොත් එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි හැමදාමත් ඔයාලට පුන පුනා කියන්නේ අවශ්‍ය කරන කුළුබඩු ටික හොඳම නිෂ්පාදන වලින් ගන්න කියලා. ඒකට තමයි විජේ කියන නම තියෙන්නේ. විජේ කියන නම දැන් අපේ රසේ රටේ සැමට විතරක් නෙවෙයි ලෝකයේ සැමටත් බෙදන්නේ විශ්වාසය අරගෙන. ඉතින් ඔයාලට පුළුවන් කම තියෙනවා විජේ කියන නමින් විශ්වාසයෙන් යුතු අවශ්‍ය කරන කුළුබඩු ටිකේ ඉඳන් ඔයාගේ උයන දේවල් වලට අවශ්‍ය කරන නිෂ්පාදන නූඩ්ස්. එතකොට විජය තෝසේ විජය ඉන්දියාපු මේ කියන හැම දෙයක්ම ඔයාලට පුළුවන් කම තියෙනවා විජය නමින් මිලදී ගන්න.
0: දැන් අපි අර මේ ඉස්සල කිව්වනේ අර කුකුල් බස් නැත්නම් යෝගට්
1: අයිස්ක්‍රීම්
0: මේ වගේ දේවල් ශීතකරණයේ තබන්නකොට නැත්නම් කඩේක ශීතකරණ එක තබලා තියෙනකොට තියෙන උෂ්ණත්වයක් පිළිබඳව
1: කතා
0: කරන්නේ. ඒ වගේම තමයි තව තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට බිත්තර ගෙදර ගෙනාවට පස්සේ මේ බිත්තර ටික හෝදන එක හොඳයිද? නැත්නම් අර කිකිලියන්ගේ කුකුලන්ගේ මලාපද්‍රව්‍ය බිත්තරවල ගෑවිලා මේවා එක්ක අපිට කෑමට එකතු වෙයිද? ඒ බිත්තරත් එක්ක බිත්තරේ තඹනකොට කියන්නකෝ. එහෙම නැත්නම් අපි හිතමුකෝ මේක අපි උල්සයි එකක් දාගන්නකොට ඔම්ලට් එකක් හදාගන්නකොට
1: සමහර හොදනවනේ.
0: අපි මේක කඩලා දානකොට බිත්තරේ හොදන්න නැති තිබුණොත්
1: ඒ
0: දේවල් අපිට කැවෙන්න පුළුවන්.
1: කැවෙන්න පුළුවන් කියලා අපි හිතනවානේ.
0: ශරීරයට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර හොදනවා.
1: හරි.
0: මේක වැරද්දක් නෑ හොදන එක.
1: ඔව්.
0: හැබැයි ගෙදර ගෙනාපු ගමන් බිත්තර ටික ඔක්කොම හොදලා තිබ්බොතින්
1: හා එතන තමයි වැරද්ද.
0: එතන තමයි වැරද්ද තියෙන්නේ.
1: ඔව් ඒක.
0: බිත්තර නරක් වෙන්න බලනවා කියලා
1: කියනවා.
0: මේක ඇත්තක් තියෙනවා.
1: මේකට
0: හේතුව තමයි අපිට මේ කිකිලි බිත්තර දාන්නේ අපිට කන්න නෙමෙයි.
1: ඒකනේ. මින් ඔයාලට කන්න තමයි මම බිත්තර දාන්නේ කියලා නෑනේ.
0: නෑනේ. කිකිලිය බිත්තර දාන්නේ අපිට මිනිස්සුන්ට කන්න කියලා අදහස නෙමෙයි.
1: අපි ගත්තට.
0: ඒක යාගේ පැවැත්මට, යාගේ පරපුර බිහි කරන්නේ.
1: හරි.
0: බිත්තරයක් දාන්නේ.
1: ඉතින්
0: ඒක අපි අරගෙන කෑවට.
1: ඔව් ඒකනේ.
0: ඉතින් මේ බිත්තරේ දාද්දී මේ බිත්තරේ වටේට පොඩි පටලයක් එක්ක තමයි බිත්තරේ එළියට එන්නේ.
1: හා.
0: කියන්නේ මේ අපි හිතමුකෝ ප්ලාස්ටික් කවරයක්.
1: හරි හරි.
0: පිටි කොලයක් දැම්ම කියනකෝ බිත්තරේට. අන්නේ වගේ කවර එකක් එක්ක තමයි මේ බිත්තරේ දානවා කියලා කියන්නේ.
1: හරි.
0: හරිද? එතකොට දැන් අපි ගෙදර ගේන බිත්තරේ හේදුවට පස්සේ මේ පටලේ අයින් වෙනවා.
1: ඔව්.
0: ඊට පස්සේ මේ බිත්තර කටුවත් එක්ක ඇතුළට පුංචි පුංචි සිදුරු තියෙනවා අපිට හැඩ පේන්නේ නැති.
1: මේවා
0: හරහා එම අපි ජලය ගිහිල්ලා නැත්නම් වාතයට විවර වෙලා මේ බිත්තරේ නරක් වෙන්න ඉක්මනින්ම හැකියාව තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ පටල හේදල යන එක වළක්වන්න
1: ගෙනාපු ගාම ඔක්කොම හොදන්න එපා කියලා.
0: ඔක්කොම හොදන්න එපා කියලා.
1: හරි.
0: ඔයාට මේ බිත්තර ටික ගෙනාවට පස්සේ දවසකට ඕන බිත්තර තුනක් කියමුකෝ අපි හිතරමු ගෙදරට. ඒ බිත්තර තුන විතරක් හොදන්න.
1: ඔව් අවශ්‍ය කරන වෙලාවට.
0: ඔව් අවශ්‍ය කරන උදේ බිත්තර තුනක් තම්බනවා නම් ඒ තුන විතරක් හොදලා ගන්න.
1: ඔව්.
0: අරගෙන තම්බන එකට පාවිච්චි කරන්න.
1: නැත්නම්
0: ඕන දෙයකට කැමකට ගන්නකොට ඒක පාවිච්චි කරන්න. හැබැයි අර බිත්තර 10ක් 15ක් ගෙනාවා කියලා ගෙදරට
1: එකපාර හොදන්න එපා.
0: 10 පාලම හොදලා ෆ්‍රිජ් එකට දාන්න නැතුව ඒ ටික තියෙන්න ඇරලා අවශ්‍ය ප්‍රමාණය විතරක් අරගෙන ඒ වෙලාවට හොදලා අරගෙන පරිභෝජනය කරෝදින්
1: ඒකේ වැරද්දක් නැහැ.
0: ඒකේ වැරද්දක් නැහැ. විතර නරක් වෙන්නේත් නැහැ.
1: හා හා.
0: ඒ නිසා ඔන්න ඔය කියන කතාව ගොඩක් පටල ගන්න එක වරද්ද ගන්න එකක්
1: දන්නේ නැහැ නේද සමහරු ගෙනාවහම ඔක්කොම හොදලා තියාගන්න වෙන්න පුළුවන් ඉතින් නේ
0: ඔක්කොම හොදලා තියාගන්න
1: පුළුවන් වැඩි හොදට කියලා
0: ඒක මෙහෙම කරන්න එපා
1: හා අය කරන්න එපා
0: එතකොට තමයි බිත්තර නරක් වෙන්නේ
1: ඔව් ඒකනේ
0: මේ කලින්
1: මේ හොඳට තිබිච්ච බිත්තරයයි නරක්ුනේ කියලා හිතනවා නම් අන්න ඒක තමයි හේතුව
0: ඔන්න ඔකයි ප්‍රශ්නේ
1: හා
0: හවස 5:28 වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්නේ

ලකඩ රේඩියෝ ITN දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන් මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: හවස පහයි විනාඩි 36යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: Lakhanda Radio ITN සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
2: ඇත්තටම අයියෝ මාව මේ වගේ තැනකට එක්කන් ආවේ.
3: මම මෙතෙන්ට ටික කාසි. හරි නිෂ්කලංකයි.
2: ඇත්තටම මෙතෙන් නිෂ්කලංකයි තමයි. හැබැයි අපිට ඇවිදින්න යනවා නම් මීට වැඩිය ලස්සන තැන් ගොඩාක් තියෙනවා.
3: ඒ වුණාට මම මෙතෙන්ට හරි ආසයි. මෙතන තමයි මගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් මට ආදරේ කියපු තැන.
1: තිමිර උඩුමත් අධ්‍යක්ෂණයක්.
2: ඒ වුණාට මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. මට එයාට බොරු කරන්න බෑ නේද?
3: මං කියන්නේ එයාට බොරු කරන්න. මං කියන්නේ මට ආදරේ කරන්න කියලා විතරයි.
2: අපි බලමු කොෂනා.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.
4: සීනෙක තනි වෙලා.
5: Cool drive එකට.
0: ලක්කාඩ. Evening drive.
6: Hey guys, this is Robbie Trey.
7: අවස පහයි විනාඩි 41යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ සුමිත් මැසේජ් කරන සිද්දු ගණකතු කරගන්න තංගල් ඉන්නවා කියලා කිව්වේ දිනුකේ වගේම සම්පත් අතුරු කට්ටියම කුරුවිටින් මැසේජ් කළා තියෙනවා සිද්දු අහනකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එකට මේ වෙලාවෙ ඉන්නවා කියලා අපි අහගෙන ඒ වගේම සම්පත් සමන් අතුරු යාළු කට්ටියමත් මැසේජ් කරනවා මේ වෙලාවේ කෑගල්ලෙන්
8: සේෂල්ස් ඉඳන් බණ්ඩාරගම් ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ සින්දුකට එකතු කරගන්න කියලා. ඒ දෙකම ගෝනපොල කුමකෙන් ගීතානි මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් මෙන්ඩිස් ස්තුව රේඛා දිනීෂා පුතා රුචිර රුවන් සුරාජ් මනුගුරන් රිවිෂා රිෂිනී මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන
3: සම

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය සාමදර්ශකයන් ඉදිරියට ආ ලංකාව. කටුවාපටියේ සහ කොටුවේ විරෝධතා. ඉරානයේ ප්‍රහාරාත්මක ප්‍රතිචාර.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

0: හවස 5:52 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක එන්න රෑ වෙලා හැන්ද වෙලා හවස වෙලා
1: හයටත් ලං වෙලා
0: ඉර බැහැගෙන ගිහිල්ලා
1: කොළඹට
0: නම් වැස්සක් එක අඳුරු වෙලා
1: ඔව් හුලං එනවා තමුණාද
0: තව ගොඩක් දේවල් තියෙනවා
1: ඔක්කොම කියන්න බෑනේ
0: අපිට ගෙදර යන්න විදියක් නැති වෙලා තියෙනවා
1: ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්
0: ඔයගේ ප්‍රශ්න ගොඩක් එක්ක අපි ඉන්නේ
1: හා
0: හරි කොහොමද ඔයා දැනගන්න
1: ඔව්
0: ඔයා ගෙදර යනකොට කීයට හරි කමක් නැහැ
1: හරි
0: ගෙදරට ගේන්න කියපු දේවල් අරගෙන යන්න
1: ඒකනේ
0: නැත්තම් ඔය
1: මගදී දැස් එළියට තමයි
0: නැත්තම් එළියේ නිදා ගන්න වෙන්නේ
1: ඒකනේ
0: හරිද ඒ නිසා එළියේ ඉන්න කැමති නම් මේ වැස්සේ සීතලේ
1: ඔව් යන්න එපා
0: පේමන්ට් එක වගේ නාසන ඔයා ගෙදර ගෙනියන්න එපා කියන උදේ ගේන්න කියලා ලියපු දේවල්
1: හා
0: හා අනයන් නොගියට කමක් නැහැ
1: ලේසියට වහින හිඳ නූඩ්ල්ස් එකක් වගේ හදන්න ඕනි කියලා හිතනවා වෙන්න පුළුවන් කට්ටියට
0: හිතලා ඉන්නවා වෙන්න පුළුවන්
1: ගේන්න කියන වෙන්න පුළුවන්
0: ඔව් එන්නේ නැහැ මල වදේ කියාගෙන ඇත්තේ තවම නැහැ කියලා මග බලාගෙන ඇති එමය කියලා කලබලෙන් කඩාගෙන බිඳගෙන යන්න එපා අද බැනුමක් ඇහුවට කමක් නැහැ නූල් එක හදාගෙන කන්න පරක් වුණාට කමක් නැහැ
1: ඔක හැමදාම අහන බැනුමනේ
0: හෙටත් වැඩට එන්න ඕන
1: හරි
0: ජීවත් වෙන්න ඕන
1: ඔව්
0: ඒ නිසා පරිස්සමට යන්න
1: හහා
0: ගෙදරින් බැන්න කියලා කලවලේ කඩාගෙන බිඳගෙන යන්න ලෑස් වෙන්න එපා රයිට්
1: වහිනව පාරත් ලිස්සනවා ට්‍රැෆික් වැඩි මේ හැමදේම තියනවලනේ
0: ඒ නිසා විශේෂයෙන්ම දැන් එහෙම යනකොට පරිස්සමෙන් යනවා වගේම
1: හහා
0: පරිස්සමෙන් ওই දේවල් ටික අරගෙන යන්න කඩේට ගිහිල්ලා
1: මම කල්පනාවෙන් හරි මේක ගෙනියන්න.
0: ඔව් මිරිස් කුඩු 3-5 කාකුඩු ඔය හැමදේම තියෙනවා විජේ ලුණු නූඩ්ල් සිදියාප පිටි තෝසෙ පිටි මේ වගේ ඔගොඩක් දේවල් තියෙනවා. ඔයාගේ ලිස්ට් එකේ තියෙන දේ බලලා
1: හරි
0: මේ නිකන් ගිහිලා කඩේ මුදලාලට මේ මඩ
1: මිරිස් කුඩු ගත්තද?
0: එහෙම කියන්නේ නැතුව
1: විජේ මිරිස් කුඩු ගත්තද?
0: නම කියලා මිල්ලන්න. එතකොට හරි ප්‍රොඩක්ට් එක ඔයාලට ලැබෙයි.
1: ඔව් ඉතින් විජේ කියන නිෂ්පාදන ඔයාලට පුළුවන් කව තියනවා ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් වෙලා තියෙකත් අපි දන්නවා ඉතින් හැමදාම කියනවා ඔයාට තත්වයෙන් වගේම ගුණාත්මක භවෙන් උසස් නියම ප්‍රමිතියට හැමදේම හොයන ගෘහණියන්ට වගේම ගෙදර හැමෝටම අපි කියන්නේ විජේ කියන නමින් ඔයාලට විශ්වාසයෙන් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් කම තියෙනවා.
0: ඒ වගේම තමයි ලෝමා මැෂින්ස් කිව්වමට අපි දන්නවා තාක්ෂණයෙන් ඉතාම උසස් නිෂ්පාදන මැෂින්ස් තමයි අපිට හඳුන්වා දීලා තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස්ලා.
1: හරි.
0: ඉතින් මේවා මේ එයාලා අපිට බාර දීලා වැඩ කරන්න කියලා අතහැරලා දාන්නේ
1: නැහැ.
0: අලවෙන් පසු හොඳ සර්විස් එකක් දෙන මැෂින්ස් හඳුන්වා දෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස්ලා. එයාලා අවුරුදු ගාණක් තිස්සේ මේ විශ්වාසය රැකගෙන පාරිභෝගිකයාට තමන්ගේ නිෂ්පාදන හඳුන්වා දෙනවා වගේ මේ සේවාව ලබා දෙමින්
1: හරි.
0: දැන් නවතම සේවාවන් නවතම මැෂින්ස් ගණනාවක් රටට හඳුන්වා දීලා තියෙනවා. ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන මේ මැෂින්ස් හඳුන්වා දෙන්නේ. ඉතින් කණු දෙකේ ලිවෙට යන්ත්‍රයට එහා ගිහිල්ලා එතනින් පස්සේ කළු ඇටිවත් ක්‍රීම යන්ත්‍ර කැඩුසහල්
1: කරගැනීමේ යන්ත්‍ර ඊට පස්සේ ඇඹරුම් යන්ත්‍ර ඒ වගේම පොතල් හිඳන යන්ත්‍ර මේකේද හැම යන්ත්‍රයක්ම වාඩි පුළුවන්කම තියෙන අවශ්‍ය කරන මාදලෙන් අවශ්‍ය කරන ධාරිතාවෙන් ගන්න එකට යන්න ඕන තියෙන හොඳම තැන තමයි නොම්බර 30 කැල්හෙන පාර මහරගම තියෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්නත් වාර අවස්ථාව
2: 1 විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම.

0: අලුත තිල්න කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: ආයේ මේ තෙරපිනක් තියෙන්න ඕන. ආයලන් මහත්තයා.
1: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ. ඒකයි. දැන් එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
2: අධ්‍යක්ෂණය ප්‍රගීත් සිල්වා.
3: ලොකුකෝ ලොකු මහත්තයා. වල් පොඩි එකා. ඒක හදලා ගන්න පුළුවන් ලොකු මහත්තයා.
1: දෙවන් සරණයි.
2: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
4: Cool drive එකට.
5: ලක්කන. Evening drive.

හවස 6යි විනාඩි 12යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එකකින් අතරතුර ඔන ගොවිසත ලොතරැය ගැන තමයි ඔයාට මේ මතක් කරන්න ආවේ. ඉතින් ඔයා දන්නවා අය කෝටිපති හීනය හැබෑ කරන්න දැන් ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඒකට පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරගන්න, ලක්ෂපතියෙක් වෙන්න, කෝටිපතියෙක් වෙන්න. ඒකට කරන්න තියෙන්නේ කෝටි 6කින් ලැබෙන සුපිරි තෑග්ගක් එක්ක සතිය දින 7ම දිනුම දින ගොවිසත ලොතරැය ගන්න එක විතරයි. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ අපේ ජීවනාලිය, කියන්නේ අපේ රටේ ජීවනාලිය බඳ ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දෙන වගේම ගොවින්ගේ බාරපාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වරෙත් ගොවිසත ලොතරැයි. ඉතින් ඔන්න ආටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරන ගමන් ගොවි ජනතාවට සත සලසන තෑගි වැඩිම ගොවිසත ලොතරැය හිතේ හැටියට මිලදී ගන්න. ඒ මතක් කිරීමත් එක්ක වට්ස්ඇප් එක පැතින කට්ටියක් ඉක්මනට එකතු කරගෙන තමයි හදාදේ. සුනන්යා මේ පැතර මැසේජ් එකක් දාලා තියෙනවා මහේෂිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ අම්බම් පිටිය පැත්තට. අම්බම් පිටියේ රේණුකා මේවලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාවත් එකතු කරගෙන කළුතරින් පැතුම් මැසේජ් එකක් දාලා තියෙනවා මේ වෙලාවේ කට්ටියක් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. බුලත් ගොහු පිටිය අහිංසා ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුකට ගොඩාක් අය එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. ඊට පස්සේ විනීතා අයරංගෙනි එයාවත් එකතු කරගන්න, පානුදුරින් පුතාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඒත් එක්කම මතුගම පැත්තට යන්න හදනේ. මතුගමෙන් ඉන්නේ දෙව්මිනි. ඊට පස්සේ මහරගම පැත්තට නුවන්කොට, නුවන් ඉන්න ඔය පැත්තේ වැඩ කරන තැන හැමෝමයි, ඊට පස්සේ අපේ වැඩ කරන තැනට එන හැමෝමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි නුවන්ගේ මැසේජ් එකේ තියෙන්නේ. නුගාර ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ ඉවෙනින් ඩ්‍රයිව් එකේ ඉන්න අතරමඟදී.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 6යි විනාඩි 17යි දැන් වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයින් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වාදීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 779 579.
2: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේ.

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමර හඳුගුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩස් නැද්ද.
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩස් වලට හදර නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිලගයට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට

0: චරු හොඳටම හැඳ වෙලා තියෙන්නේ. අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. රසවත් කෑම වේලක් හදාගන්න වගේම තේකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට කම්මැලිකම නැතුව ඉන්න ඔයාට ගන්න තියෙන්නේ විජය නමින් විජය කෝපි විජය තේ. ඒ වගේම ඔයාට රසට කෑම වේලක් හදාගන්නකොට විශේෂයෙන්ම නූඩල් එකක්, එහෙම නැත්නම් ඉඳියාප ටිකක් මේ වගේ දේවල් හදාගන්නකොට විජය ඉඳියාප පිටි, ඒ වගේම රතු ඉඳියාප පිටි, සුදු ඉඳියාප පිටි මේ වගේ ගන්න පුළුවන් විජය නූඩල්ස් වගේම. ඒ වගේම තෝසෙ පිටි මිශ්‍රණය, ඒ වගේම කුරක්කම් පිටි ඇතුළු නිෂ්පාදන ගණනාවක් විජය නමත් එක්ක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් විජය ආන නිෂ්පාදන මතක් කරන ගමන් අපි අදට ගෙහින් එන්න යන්නේ. හෙටත් හවස 4 ට ඔයාව හම්බ වෙන බලාපොරොත්තු වෙයි. ඊවරින් ඩ්‍රයිව් වලින් අපි අදට ගෙහින් එන්න.

0: තම අනුග්‍රහය.
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ, විජය තෝස්සේ මිශ්‍රණය.
3: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: настало.
1: දිටුවා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කළ බව ජග සංවිධානය කියයි. ලෝක සාමදර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට. ආසියාවේ දෙක. එල්නියෝට මුහුණ දෙන්න ජනපති උපදෙසින් කඩිනම් සැලසුම්. පාස්කු විමර්ශනවලට එරෙහිවන්නන්ට කටුවාපිටියේ සහ කොටුවේ විරෝධතා. සිරතනුවමට එරෙහි විමල්ගේ බිරිඳ ශශීගේ අභියාචනය ඉවතට. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැරියුම් ලක්ෂ්‍ය. ඉරානයේ ප්‍රහාරාත්මක ප්‍රතිචාර. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගිනලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. මෑත ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට මුහුණ දුන් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථකව අවසන් කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා. දිට්වා ආපදාවෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා රජයේ සිදු කළ කාර්යභාරයේ ඔවුන්ගේ පැසසුමට ලක් වුණා. තවදුරටත් එම ජනතාව වෙනුවෙන් රජයේ ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට සහයෝගය ලබා දෙන බවයි සංවිධානය පවසන්නේ. දිස්ත්‍රික් 25 පුරාම අතිශය අවධානයට ලක් වූ පුද්ගලයින් 575,000කට අත්‍යවශ්‍ය සහන සහ ආධාර ලබා දී තිබෙනවා. ප්‍රතිචාර වැඩසටහන සඳහා දායකයන්ගෙන් ඇමරිකා ඩොලර් මිලියන 28.5ක් රැස් කර ගැනීමට හැකි වුණා. ඒ ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව තබා ඇති විශ්වාසය සහ සහගීතාවේ ප්‍රබල සාක්ෂියක් බවයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. මේ අතර ශ්‍රී ලංකාවේ ශක්තිමත් දේශපාලන නායකත්වය සහ ව්‍යසන තත්ත්වය කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් දැක් වූ කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් දිට්වා මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම සාර්ථක කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්චි මහතා සඳහන් කළා. දකුණු ආසියාවේ වඩාත්ම සාමකාමී රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානට පත්ව සිටිනවා. එම කලාපයේ පළමු ස්ථානයේ හිමිව තිබෙන්නේ භූතානයට. ශ්‍රී ලංකාව ගෝලීය සාමදර්ශකයේ සාමකාමී රටවල් අතර 67 වන ස්ථානට පත් වුණා. ආර්ථිකයේ සහ සාමයේ සඳහා වන ආයතනය 2026 වසරට නිකුත් කර 20 වන වාර්ෂික ගෝලීය සාමදර්ශක වාර්තාවට අනුව දකුණු ආසියා කලාපයේ සාමකාමී බව වැඩි දියුණු වූ රටවල් අතරින් වැඩිම ප්‍රතිශත වර්ධකයක් හිමි කරගෙන තිබෙන්නේ ශ්‍රී ලංකාවයි. 2025 වසරේ ගෝලීය සාමදර්ශක වාර්තාවේ රටවල් 163ක් අතරින් ශ්‍රී ලංකාව 97 වන ස්ථානයේ පසු වුණා. පසුගිය වසර තුල මෙරට සමස්ත ලකුණු ප්‍රමාණය 0.1කින් වැඩි දියුණු වී තිබෙනවා. පසුගිය වසර තුල පමණක් රටවල් 99ක් සාමකාමීත්වයේ පසුබෑමක් වාර්තා කළා. වැඩි දියුණු වීමක් වාර්තා කර තිබෙන්නේ රටවල් 62ක් පමණයි. එල්නියෝ බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ විදුලිචන්න ලංකා පුද්‍රික සමාගම ඇතුළු ආයතනවල නියෝජිතයින් ඊට සහභාගී වුණා. එල්නියෝ තත්ත්වයේ මෙරට ආහාර සුරක්ෂිතතාවය, පානීය ජලය සහ බලශක්ති යන අංශ කෙරෙහි ඇතිකරන බලපෑමෙන් එම ක්ෂේත්‍ර කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස අවධානයට ලක්ුණා. ජල කළමනාකරණ සැලසුම ආධාර දත්තවලට අනුව සකසා ඇති බව නිලධාරීන් සඳහන් කළා. ඉදිරි මාස කිහිපය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්ම කටයුතු මෙන්ම ආහාර සුරක්ෂිතතාව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටින සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔහුගේ බිරිඳ සහ නීතිඥවරයා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙන විමර්ශනවලට අදාළව රැඳියුම් නියෝග මත අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව භාරයේ ඔහු රඳවාගෙන සිටිනවා. ඔහුව දිනපතා බැලීමට අවස්ථාව ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රාකාරව සිටින බැවින් එවන් නියෝගයන් නිකුත් කිරීමට බලයක් නොමැති බවයි මහේස්ත්‍රාත් අධිකරණයේ දැනුම් දුන්නේ. විමර්ශනවලට බාධා නොකරන ලෙස ඉල්ලමින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ජාතීන් ඇතුළු පිරිසක් මේකම ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක් පැවැත්තුවා.
0: කවුරු හට ගහලා උද්ඝෝෂණ කරාට වැඩක් නැහැ. ආණ්ඩුව හරියට මේක යුක්තිය ඉෂ්ටකරන දේශපාලන ඌමනාවට තමයි බෝම්බ ප්‍රහාර කරලා මුස්ලිම් ජනතාවයි කිතුන් ජනතාවයි වෙන් කරේ.
2: බෝම්බ ප්‍රහාරයට අපි තුවාල ලැබපු අය මේ කරපු මේ අපරාධෙට විසි දඬුවම් ලබා දෙන්න කියලා තමයි ඉන්නේ අපි හැමදාම.
3: මේ හිරේ ඉන්න මිනිහව නම් නිදහස් කරන්න මේපා. මේ මිනිහා තමයි මේ ඔක්කොම දේවල් කරලා අපි ආයෙ උනේ තිරුවේ.
4: මේ කුටි දරුවෝ 3 දෙනෙක් එක්ක මම මේ ලෝකේ තනි වුණා. මේ හැමෝටම සාධාරණත්වයේ ඉෂ්ට කරන්න කියලා තමයි පිල්ලන්නේ.
5: මම ආරාධනා කරනවා මේකම මේ උදේ ගම්මන්පිල ඇමතිතුමාටත් වීරවන්ත ඇමතිතුමාට පුළුවන් නම් මේ වගේ සත්‍යග්‍රහණයක් මේගොම තුල කරන්න කියලා. පුළුවන් නම් ඇවිල්ලා. එහෙම ආවොත් ඓතිහාසික අර තමයි හැමිල්ටන් ඇල කියන්නේ හරා මූතර නැකම නාගෙන යන්න පුළුවන් කියලා මම මේ අවස්ථාවේ ඒ සියලු දෙනාට කියා සිටිනවා.
6: ඔය ඉතින් විමල් වීරවංශලාට ගම්මන්පිල්ලට වෙන දෙයක් නැහැ එළියට එන්නේ. ඒ නිසා සිංහල ජාතිවාදී අවශ්‍ය ගන්න පුළුවන් නම් විතරයි යාලට පවත්මක් තියෙන්නේ.
7: තාමත් විඳවන මිනිස්සු ඉන්නවා. තාමත් මේ ප්‍රැක්ටිස් වල වීල් චෙයාර් වල යන මිනිස්සු ඉන්නවා. මෙතෙන්ට අද ඒ ගණ්ඩුවත් බැරුණු මිනිස්සු ඉන්නවා. ඉතින් අපිත් බලාගෙන හිටියා මෙහෙම බෝඩ් එකක් අල්ලන් මෙතෙන්ට අපේ වැඩ දාලා නිකන් එන්නේ නැහැ. ඇත්තම සාධාරණයක් කරන්නේ දැන් සාධාරණයක් නොවේ කියලා හිතලා බෑ. දැන් ඇදගෙන යන පරීක්ෂණ වලට බාධා කරලා ඒගොල්ලන්ට බය වෙලා එයාලා කියන දේවල් වලට ඇහුම් කන් නොදී මේ මිනිසුන්ට අසාධාරණයක් කරන්න එපා.
1: කොටුව දුම්රි ස්ථානයේ අසලටද පාස්කු ප්‍රහාරයේ බින්දිතින් සහ සිවිල් ක්‍රියාකාරීන් රැසක් පැමිණියා.
8: රාජපක්ෂල කවදාවත් හිතුවේ නෑ ඔවුන්ගේ සිංහාසනය මේ ආකාරයෙන් කඩා වැටෙයි කියලා. සුරේස්සරල කවදාවත් හිතුවේ නෑ මේ ආකාරයෙන් හිරබත් කන්න වෙයි කියලා. අපිට ඕනුනේ යුක්තිය කවදා හරි මේ රටේ දිනනවා කියන එක පෙන්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය කවදා හරි මේ රටේ දිනනවා කියන එක පෙන්වන්න. ලේ පිපාසිත මේ රාජ්‍ය ත්‍රස්තවාදය මේ ඊරායකෙන් හරි නතර කරන්න ඕනේ මේ අපේ යුගය. ගෙනා සුරේස්සලේට මොන මයින් ගේම් එක කරත් උඹ පිටිපස්සේ මේ වින්දිතයන්ගේ මේ ආත්ම පන්නගෙන එනවා එනවාමයි.
9: ඔය රඟන හැම කෙනාම උත්සාහ කරන්නේ මේ රටේ නීතියයි මේ රටේ මිනිස්සුන්ගේ අර සංවේදී බවයි අතර ගේම් එකක් ප්ලේ කරන්න. PTA එක හරහා මේ රටේ මිනිස්සුන්ව බන්ධනාගාරගත කරන්න, මේ රටේ මිනිස්සුන්ව මර්ධනය කරන්න වර්තමානයේ මේ වැඩපිළිවෙල පිළිබඳව මේ රටේ ජනතාවගේ ප්‍රසාදයක් තියෙනවා. නැත්තම් මෙච්චර සංදර්ශන දාගෙන ඇවිල්ලා මෙතෙන්ට මිනිස්සු 100ක් පුරෝගන්න ඔය එක අපතේකටවත් හැකියාවක් නැහැ. මේ මෙතන අට්ටාල ගහගෙන හිටියානම් අද මේ මෙතන හැඩය මීට වඩා ගොඩක් වෙනස්. මීගමුවෙන් බස් පිටින් ඇවිල්ලා මේගොල්ලන්ට ඇත්ත කියලා දෙන්නයි හිටියේ. ඒකින්ද අකුලන් ගියේ එක මං හිතන්නේ ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයට කොහොමත් හොඳයි. විමර්ශන සමග නිරන්තරයෙන් ඉදමින් මේ විමර්ශකයින්ට අපි ශක්තිය ධෛර්යය ලබා දෙන්න තමයි අද දවසේ මේ කොටුවට ඉග්‍රැස් වුනේ.
1: පවතින වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාද අදහස් පළ කළා.
10: අපි කියන්නේ මේක වැරදිකාරෝ හොයන්න එපා කියලා. අපි කියන්නේ වැරදිකාරෝ හොයන්න රටට එලි කරන්න. හැම මිනිස්යාටම තියෙනවා මානුෂික අයිතිවාසිකම්. ඔය CID එකේ ඉන්නේ සානි, අබේසේකරයි, සවි සෙනවිරත්න ඒ ආණ්ඩුවේ හිටියනේ. ඒ වෙලාවේ පොලිසිය රාජකාරී කරපු අයනේ.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩවත්ත මහතාද අදහස් පළ කළා.
11: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අධිකරණයට දැනුම් දීලා තිබෙනවා මේ සැකකරු විසින් මේහු රඳවාගෙන සිටින සමස්ත කාලය ඇතුළෙදී මේ විමර්ශනයට අවශ්‍ය සහාය ලබා දීලා නැහැ කියලා. මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අහනවා අපි බෝධි පූජා තියනවා තමයි අයි මොකද බෝධි පූජා නෙමේ කිරිකොරහ නැටුවත් අපිට කමන්නේ නැහැ. හැබැයි ගිහිල්ලා උපදෙස් දෙන්න පුළුවන් අර තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ලැප්ටොප් එකේ තමන්ගෙන් අත්අඩංගුවට ගත්ත ජංගම දුරකථනේ මුරපද ටික ගිහිල්ලා දුන්නා නම් මෙතන කිරිකොරහ නටන්න වෙන්නේ නැහැ. එක්කෝ මේ සැකකාරයා තමන් වැරදි බව දන්න නිසා මේක සංගවනවා. එහෙම නැත්නම් යම් කිසි පාර්ශවයක් ඔහුට තර්ජනය කරලා මේ තොරතුරු ලබා දෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ තැන් තැන් වල අටාල ගහගෙන නාඩගම් නටනවා වෙනුවට මේ විමර්ශනයට සහය දුන්නා නම් මේ නිසි විමර්ශන අවසන් කරලා අධිකරණයට කරුණු වාර්තා කරන්න.
1: නියෝජ්‍ය මාතේ මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ පුරවැසියන්ගේ සහභාගීත්වය ගැනයි.
12: අර අට්ටාලයක් අටවගෙන දවස් දෙක තුනක් හිටියා. හැබැයි අට්ටාලේ ගහනකොට කිව්වේ නම් සලේ නැවත අර හිටපු තැනට නොයවනවා කියන සහතිකය ලැබෙනතුරු අට්ටාලේ ගලවන්න අකණ්ඩව යනවා කියලා කිව්වේ. කෙසේ වෙතත් ඊ අපි දැක්කා අකුලගෙන යනවා. අකුලගෙන යන තැනට සිද්ධ වුණා. ඇයි මේ රටේ නිර්භීත පුරවැසියන් කීප දෙනෙක් අභියෝග කරා. කොළ දන තව ටික දවසක් හිටියනම් එන තනියම නෙවෙයි තව පිරිසෙනවා. මීගමුවේකට රහිව මේ පාස්කු විමර්ශනයන්ට බාධා කරනකට රහිව මීගමුව අද උද්ඝෝෂණ පැවැත්වෙනවා. ඒගොල්ලෝ අට්ටාලේ ගහගෙන හිටපු තැන අද මා දැක්ක අද උදෑසන පිරිසක් ඇවිල්ලා විරෝධතා පළ කරනවා. ගහන්නකෝ අද ඉඳලා අට්ටාලයා. තමන්ගේ බිරිඳ වසර දෙකක සිරදරුමට රහිව කරපු අභියාචනය මහාධිකරණ ප්‍රතික්ෂේපලා තිනවා. තමන්ගේ බිරිඳ වෙනුවෙන් අට්ටාල ගහගෙන මාරාන්තික උපවාසයක් කරන්න එපැයි. මාධ්‍යලේකම් රිමාන්ඩ් වෙලා ඉන්නවා. මේ සියල්ල මැද අද නිහඬ වෙන්නවානේ.
1: මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතාද පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
13: මේ පරීක්ෂණ ඉදිරියට ගිහිල්ලා මේ කුමන්ත්‍රණය කරපු උදවිය කවුද කියන එක ගැන රටට හෙලිදරව් කරලා ඒගොල්ලන්ව නීති ඉදිරියට ගේන්න ඕනේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ සුරේෂ් ශාලේ මහත්මයා නිර්දෝෂ නම් ඔහු බය වෙන්න දෙයක් නැහැ. ඌට තියෙන්නේ කුසාවියට ගිහිල්ලා ඌගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න. ඒක තමයි ඌ කළ යුතු දේ. එහෙම නැත්නම් ඌ කෑම කන්න නැතුව ඉඳලා උපවාස කරලා කරන එකේ තේරුමක් නැහැ. එයා උද්‍යාංශ ප්‍රධානියා හැටියට ඉන්න කාලේ මේ පාස්කෝ බෝම්බ මහමුළු කරු කියලා එයා කීප දිනේ කඩදරංගුවට ගත්තා. එයා රිෂාඩ් බදුර දීන් මත්තරංගුවට ගත්තා. ඊජාදිස් බුල්ලා වත්තරංගුවට ගත්තා. එතකොට දැන් මේ මිනිස්සු කවුරුවත් මේ ඇතුලේ උපවාස කරේ නැහැ. මේ මිනිස්සු ඒගොල්ලන් නිර්දෝෂභාවය ඔප්පු කරන්න උසාවි ඉස්සරහට ගිහිල්ලා ඒගොල්ලෝ නීතිඥ මාර්ගෙන් ඒගොල්ලෝ සටන් කරලා ඒක ජයග්‍රහණය කළා.
14: ඔබේ වෘත්තපක්ෂ මේ ගෙන යන මේ උපවාසය ඒවත් එක්ක මොකද
13: මේ මමයි දැන් මේක මම නම් මේක එකඟ වෙන්නේ නැහැ. මේක දේශපාලනය කරන්නේ කිරීම. මොකද මේක දේශපාලනයට එහා ගිය ප්‍රශ්නයක් මේක. මේක මේ අපි බලයට එන්න පාවිච්චි කරන්නවත් නැත්නම් කාවත් බලයෙන් පහ කරන්න පාවිච්චි කරන්නවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ රටේ ජාතික ආරක්ෂාව හා ජාතීන් අතර එකමුතුභාවයට තිබෙන ප්‍රශ්නයක් මේක. ඉතින් මේ සාරාංගේ කණ්ඩායමට කවුරු හෝ උදව් කරලා ඔහු නිදාසී සිටීම මම හිතනවා මේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
1: ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් යෝගී බල රහිත කිරීමේ රිට් ආඥාවන් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලී මහතා ඉදිරිපත් කළ පෙස්සම වැඩිදුර සලකා බැලීම ජූලි 10 වෙනිදා දක්වා කාල තිබීමට අභියාචනාධිකරණයේ නියෝග කළා. සුරේෂ් සලී මහතා වෙනුවෙන් පිණිතිරි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ ISIS ට්‍රස්ට් සංවිධානයේ දෘෂ්ටිවාදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළා. අභිතිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවමට සහ දඩියට එරෙහිව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශශි වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කර තිබෙන්නේ අභියාචක විත්තිකාරට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් තීන්දුව ස්ථිර කරන බවයි. අදාළ චෝදනාවට වරදකරු කෙනු ශශි වීරවංශට පසුගිය 2022 වසරේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 100ක දඩයක් නියම කර තිබුණා. එම දඬුවම් වලින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා එමෙම අභියාචනය කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. එය ප්‍රතික්ෂේප කිරීමත් සමග අපමත් සිටි ඇයට කලින් නියම කර තිබූ වසර දෙකක සිරදඬුවම් අද සිට විඳීමට සිදුවනවා. කොළඹ මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වලට නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන රැසක පුරප්පාඩු පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සනතුරු සඳහාද පත්වීම් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පුරප්පාඩු පිරවීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරියුම් ලක්ෂයක් බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමනයේ වෙනුවෙන් ගෙවුණු කෙටි කාලය තුළ කාර්යයන් රැසක් ඉටු කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
15: 9 දෙනෙක් DDGලා කරනවට වඩා මේක මම දකින්නේ ටර්නින් පොයින්ට් එකක් සෞඛ්‍ය අමාත්‍යංශය. අපි ගොඩක් වැඩ කරලා තියෙනවා, අපි බිලියන ගණන් වියදම් කරපු වැඩ කරලා තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා මට නම් වැදගත්ම අවස්ථාව මේක. මේක නිකන් අර යුද්ධයක් ජයග්‍රහණය කරා වගේ වැඩක් ඇත්තට. ඒ තරම් වැදගත්. මොකද මේ DDG පත් කිරීම ටික නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. අපි හිර වෙලා හිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රටේ ගුණාත්මක පිම්මක් පැනපු එපන්නන්න නායකත්වය දීපු කණ්ඩායම් බවට අපි පත් වෙන්නට ඕන. මම හිතුවා අපි කාටවත් පුජ්‍යලික ක්‍රෙඩිට් එකක් අවශ්‍ය නැති වුණාට සමූහයක් හැටියට මේකට ආවට පස්සේ ඒ සතුට අපිට ඉතුරුයි. නේද? මේක රිලේ එකක්. අපි මේ වෙලාවට බැටින් කරන යන කණ්ඩායම අපි. ඒ නිසා අපි ඒ ටාගට් එකට හොඳම හැටියට ගමන් කරන්නට ඕන. කිසිම දේශපාලන බලපෑමක් නැහැ. කිසිම පුජ්‍යලිකව කරගන්න කියලා දෙයක් නැහැ. තියෙන්නේ මේ මොහොතේදී රටට අවශ්‍ය ඉදිරි ගමන යන්නට අපි හැමදාම එකතු වෙලා වැඩ කරමු.
1: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යචනාධිකරණ විනිසුරු වරුන්ගේ විශ්‍රාම යාමේ වයස ඉහළ නැංවීම පිළිබඳ මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය හර්ෂණ ඩානකාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම පිළිබඳවද ඔහු අදහස් පළ කළා.
16: අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රයක් ලෙස අධිකරණ පද්ධතියට වඩා නඩුවක් ගොනු කිරීමේ දැතින ප්‍රමාදයන් තාක්ෂණික හේතු වැළැක්වීමේ යාන්ත්‍රයක් ලෙස ප්‍රධාන වශයෙන් අපි රජයේ ප්‍රධාන අභිෂෝධ කාර්යාලයක් ස්ථාපිත කර ගැනීම තමයි සහ ඒ හා සමගාමීව උපකාර්යාල පිහිටවීම තමයි සාකච්ඡාව තිබෙන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධව පෝසත් රටක් ලස්සන ජීවිත ප්‍රතිපත් ප්‍රකාශය මගින් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවත් අභිෂෝධ කාර්යාලයත් වෙන්වන් වශයෙන් ස්ථාපිත කිරීමෙන් පසුව තමයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයෙක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ පළාත්බද කාර්යාලය ස්ථාපිත කිරීමට ප්‍රතිපත්තිමය දැක්ම සකස් කොට තිබෙන්නේ. ඒ අනුව මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලියලා තියෙන දේවල් ඒවා මූලික අත්තාවෙන් හඳුනාගෙන ප්‍රයෝරිටයිස් කරමින් තමයි යන්නේ. මේ වන විටත් කමිටුවක් මගින් අභිචෝද කාර්යාලය පිහිටවීම සහ එම අභිචෝදකවරයෙක්ට ලැබෙන්නා වූ බලතල මොනවාද, නීතිපතිවරයා ළඟ තබා ගන්නා බලතල මොනවාද යන කමිටුව මේ අවසර සාකච්ඡා කරමින් ඉන්නවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පීපිරේරා මහතා එහිදී ප්‍රශ්නයක් යොමු කළා.
17: නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවල ප්‍රමාදය පිළිබඳව විශාල මැසිවිල්ලක් තිබෙනවා. ළමා අපචාර නඩු, ඒ වගේම මද්‍රව්‍ය නඩු පිළිබඳව ඉතාම බරපතල ප්‍රමාදයක් තිබෙනවා. රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ලැබීම වසරකට වඩා ප්‍රමාද වීම නිසා මේ තත්ත්වය තවත් ඉතාම බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
1: ඒ සම්බන්ධයෙන්ද හර්ෂණ ඩානකාර මහතා පිළිතුරු ලබා දුන්නා.
16: නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රභාවීන් ඒක නීතිපතිවරයාගේ වරද නිසා වෙන එකක් නෙමෙයි. ඔහුගේ සම්පත්වල තියෙන මානව සහ තාක්ෂණික සම්පත්වල තියෙන අවම්භාවය. ඒ වගේම රසපරීක්ෂක වාර්තා ප්‍රභාවීම සම්බන්ධයෙන් මේ වන විට රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම වැඩසටහනක් හදලා තිබෙනවා. ඉතා ඉක්මනින් මාස 3ක් ඇතුළත වගේ කෙටි කාලයකදී මේ රසපරීක්ෂක වාර්තා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළක් හදමින් යනවා. එහි ප්‍රතිඵල එන්න කොහොමත් තව මාස කිහිපයක් අපිට යාවි. නීති නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා පවත්වනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය සියලුම සම්පත් අපි ලබා දෙන්න කටයුතු කරමු.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍යවරයා අදහස් පළ කළා.
18: ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සඳහා රජය විසින් යෝජනාවක් හෝ නීති සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරමින් සිටින්නේද? එසේනම් එයට පදනම් වූ නිල අවශ්‍යතා තක්සේරුවක්, ප්‍රතිපත්ති වාර්තාවක් හෝ දත්තමය අධ්‍යයනයන් මොනවාද?
16: මේ වන විට නොයෙකුත් වෘත්තිකයන්, නීති සංගමය, වෙනත් වෘත්තිකයන් කරුණු ආණ්ඩුව වෙත සැලකරමින් ඉන්නවා. ඒ ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමා වැඩි කිරීම පමණක් නොව වෙනත් වෘත්තීන්ට අදාළවද එවැනි ඉල්ලීම් රාශියක් තිබිලා තියෙනවා. ඒ ඉල්ලීම් එන හේතු විවිධාකාරයි. කොහෙන් ඉල්ලීම් ආවත් ඒවා සාධනීයව සලකා බලන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය වගකීම වෙන්නේ. අපි මේ වන විටත් තියෙන යෝජනා අනුව නොයෙකුත් හේතු මත ඔවුන් ඉල්ලීම් කරනවා. විශ්‍රාමන වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් එය තහවුරු කරමින් ඒ හොඳ පියවරක් බවටත් කරුණු ආණ්ඩුව වෙත ඉදිරිපත් වීම පවතිනවා. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමා කියපු ආකාරයට මේ හරහා යම් අයුක්තියක්, අසාධාරණයක්, යුක්තිශීලී කිරීමේ බාධාවක්, අධිකරණයේ ස්වාධීනතාවට බාධාවක් වෙයි කියලත් කරුණු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සියලුම කරුණු අපි සලකා බලනවා. නමුත් මේ දක්වා නිල වශයෙන් මෙලෙස විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා කැබිනට් තීන්දුවක් අරගෙන නැහැ. එහෙම දීර්ඝ කරනවා නම් කොහොමද කරන්නේ? මොන ක්‍රමයක් කරද? ඒ කිසිවක් තීන්දුව කළා නැහැ.
1: සසකවා නව අනුසවන ශ්‍රී ලංකා ජපාන සංස්කෘතික මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකාව සහ ජපාන අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් බවයි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ. සමරු පලකේ නිරාවරණය කරමින් මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශයේ සහ සසකාවා සම්පදන අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් කර තිබෙනවා. ජපන් භාෂා අධ්‍යාපන ප්‍රවර්ධන සහ දෙරටේ ජනතාව අතර මිත්‍රත්වයේ ශක්තිමත් කිරීමට මෙම මධ්‍යස්ථානයේ අමිල මෙහෙවරක් සිදු කරනු ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරීත්වයේ පාලනයකට ලක් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති චන්දන කුඩිතොක්ක මහතා සඳහන් කළා. මේට ක්‍රියාත්මක බවට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම 46න් 24ක්ම මෙහෙයවූ පුද්ගලින් අත්අඩංගුවකින් ඇති බවයි නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා පවසන්නේ.
15: 25 වසරේදී මිනී මැරුම් 11ක් වාර්තා වෙලා 26 වසරට ඉතාම හොඳ ප්‍රගතියක් අරන් තියෙනවා. 26 වසර වෙද්දී අපි සංවිධානාත්මක අපරාධ නැත්නම් මිනී මැරුම් 20ට අඩු කරලා තියෙනවා. අපි අඩු කරපු හේතුව තමයි මිනී මැරුම් කරන්න මේගොල්ලන්ට අවි තියෙන්න ඕන. මැෂින් ගන් කිව්වම් T56 AK-47 9mm Browning pistol revolvers and machine gun තමයි මේගොල්ලෝ පාවිච්චි කරන්නේ. මේ මැෂින් ගන් 2020 වසරේදී 1459ක් අත්අඩංගුවට අරන් තියෙනවා. 21 වසරේදී අපි අත්අඩංගුවට ගන්නවා 2225. 22 වසරේදී 1684. ඒ වගේම 23 වසරේදී වැඩිම අත්අඩංගුවට අරගෙන 3022ක්. 24 වසරේදී 2414ක්. මේ ආකාරයට අත්අඩංගුවට අරගෙන තමයි අවිහිග කරේ සංවිධානාත්මක අපරාධ කාර්යාලයට. දැන් මේ පහුගිය දවස්වල අපිට කොළඹ කරපු මිනි මැරුමක් අපි රජයේ රස පරීක්ෂකට ඒ අවිය අත්අඩංගුවට ගත්තාට පස්සේ යවලා බලපුවම ඊට දවස් දෙකකට කලින් මාතර කරපු මිනි මැරුමකට ඒ T56 තරම් සම්බන්ධ කරගෙන තිබුණේ. ඒතකොට බලන්න මාතර කරලා ඒක කොළඹට ගෙනාවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ලොකු අවිහිගයක් තියෙනවා. අනික තමයි විදේශීය රටවල ඉන්න සංවිධානාත්මක අපරාධ නායකයින් එක එක රටවල දේශපාලන රැකවරණ විවිධ මාතෘකා ඔස්සේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම ලංකාවේ 46ක් තියෙනවා. 46න් මේ වෙද්දී 24ක් අත්තරුන්ට අරගෙන තියෙන විදේශීය රටවල ඉඳන් මෙහෙට ගෙනාවා.
1: ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් අවධානය යොමු කළ ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුඩ්ලේ මහතා ඉල්ලීමක් කළා.
19: දැන් ඉදිරියේදී උත්සව සමයක් වෙනවා, පොසොන් සමයක් වෙනවා, ව්‍යාජ නෝට්ටු මේ සම්බන්ධයෙන් මහජනතාවට අපි විටින් විට දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන් ලංකා දඬුවම් නීති සංග්‍රහයේ යම් කිසි කෙනෙකු ව්‍යාජ නෝට්ටුවක් සන්තකයේ තබා ගන්නේ නම් ඔහුට හෝ ඇයව විශේෂයෙන් වරෙන්තුවක් නොමැතිව අත්තරුන ගන්න පුළුවන්. ඒ වගේම මුද්‍රණ කටයුතු සඳහා යම් කිසි කෙනෙකු ප්‍රවේශයක් ගන්නේ නම් ඔහු හෝ ඇය විශේෂයෙන් මහාධිකරණ නඩු කටයුත්තකදී ඒ ව්‍යාජ මුදල් සන්තකය විකිණීම අලෙවිය එහෙම නැත්නම් මුද්‍රණය මේ සියලු කරුණු කාරණා වලදී එම සැකකරුවන් හා සැකකරියන්ට මහාධිකරණ නඩු කටයුත්තකින් පස්සේ වසර 20ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියමනවා. යම්කිසි නෝට්ටුවක් ඔබ දුටු පමණින් එහි පැහැය ඔබ දුටු පමණින් ඔබ දන්නවා එහි ආරක්ෂිත ධාරයක් තියෙනවා. අපි කියනවා වෝටර් මාක් එකක් එහෙම නැත්නම් ජල මුද්‍රාවක් තියෙනවා. මේ සියලු කරුණු කාරණා කෙරෙහි ඔබ අවධානය යොමු කරලා ඔබ ව්‍යාජ මුදල්වල වින්දිතේකු නොවිය යුතු බව අපි ඉතාමත්ම ගෞරවයෙන් අවධාරණය කරනවා. 2025 වසරේදී දේශීය ව්‍යාජ මුදල් නෝට්ටු 1061ක් ඒ වගේම විදේශීය නෝට්ටු 132ක් සැකකරුවන් 11 දෙනෙක් හරහා අත්අඩංගුවට ගෙන තියෙනවා. 2026 වසරේදී මේ වන තෙක් ඊයේ වන තෙක් දේශීය නෝට්ටු 251ක් ඒ වගේම විදේශීය නෝට්ටු 6924ක් පොලිස් භාරයට අරගෙන අත්අඩංගුවට අරගෙන මේ වන විට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.
1: යාවත් කාලින කළ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මක බව අමාත්‍ය සුනිල් හඳුනිති මහතා සඳහන් කළා. මේ ප්‍රතිපත්තිය යාවත් කාලින කර තිබෙන්නේ වසර 27කට පසුවයි.
20: අපේ රටේ ඛනිජ සම්පත්වල මූලික ගැටලුවක් හැටියට තිබුණ දිගටම ස්වභාව ධර්මයෙන් අපට ලැබුණත් මේ ඛනිජ සම්පත් නිසි ආකාරයෙන් පහුගිය දශක ගණනාවක් තිස්සේ රටේ ජාතික ආර්ථිකයේ වර්ධනයට අපනයන ආදායම් වැඩි කරන්න යොදා නොගැනීම පිළිබඳව. මොකද අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ අපනයන වෙළඳපොළට ගිහිලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. අපි ටොන් එකක් ඩොලර් 2000ට අපනයන කරොත් ඛනිජ වර්ගයක් උදාහරණයකට එක කිලෝ එකක් ඩොලර් 20000කට අගේ වර්ධනය කරන්න පුළුවන් මට්ටමේවා තමයි අපි ඩොලර් 2000ක් ආදායම ලැබලා තියෙන්නේ. ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, ගානට්, සිලිකන්, ක්වාට්ස්, ටයිටේනියම් මේ ඕන දෙයක් එහෙම තමයි වෙලා තියෙන්නේ. දශක ගණනාවක් තිස්සේ යාවත් කාලීන නොවිච්ච ප්‍රතිපත්ති තත්ත්වයන් නිසා හුඟක් වෙලාවට ගවේෂණ බලපත්‍ර වලට විතරක් මේ ඛනිජ සම්පත් සීමා වෙලා තිබුණා. ඒ පෞද්ගලිකංශයේ ගවේෂණ බලපත්‍ර ලබා ගත්තම ගවේෂණ බලපත්‍ර පාවිච්චි කරලා කොටස් වෙළඳපොලේ ඔවුන් රජය සමග ඒකාබද්ධ ගනුදෙනු කරන බව පෙන්වමින් තමන්ගේ කොටස් මිල වැඩි කරගත්තා. එහෙම නැත්නම් මේ ගවේෂණ වලින් අඳුරගත්ත ප්‍රදේශ ඔවුන් අත්පත් කරගෙන ඉදිරි කාලයේදී මිල වැඩි කර ගැනීම සඳහා ඒවා පවත්වාගෙන යෑම. ඇත්තරම රජයේ සමහර ඉඩම් පවා විවිධ ව්‍යාපෘති වල මුවාවෙන් පෞද්ගලිකාංශේ ඒ වගේ ලබාගෙනත් තියෙනවා. ඒ නිසා තමයි අපි දැන් මේ අලුත් ප්‍රතිපත්තිය තුළ මූලික අවධානය යොමු කරලා තියෙන්නේ ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගය එකතු කිරීම කියන මේ ක්‍රියාවලියම නියාමනය කරන්න. මේ ජුනි මාසේ 11 වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා.
1: මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානය සන්ධහන් කරමින් අංගුඩ බෝවන රෝග විද්‍යායතනයට ලෝක සෞඛ්‍ය සංවිධානය සුවිශේෂී පිළිගැනීමක් ලබා දී තිබෙනවා. ඒ අනුව මායතන ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ පුහුණු සහ පර්යේෂණ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ මෙම ගෞරවය හිමි වූ පළමු රෝහල වන්නේද ජාතික බෝවන් රෝග විද්‍යායතනයයි. පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථාන මගින් බංගලාදේශයේ නේපාලයේ සහ භූතානයේ ආදී රටවලට ඩෙංගු රෝග කළමනාකරණය පිළිබඳ සායනික දැනුම ලබා දීම මෙවැනි පිටස් සිදු කෙරෙනවා. ජාතික බෝවන් රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඒ.බී. සඳනායක මහතා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළා.
0: ශ්‍රී ලංකාවේ රෝහලකට මෙම තත්ත්වය ලබා දුන්න පළවෙනි අවස්ථාව විශාල ආඩම්බරයක්. මෙම තත්ත්වය අපිට ලබලා දීලා තියෙන අවුරුදු 4කට ඒ අවුරුදු 4 ඇතුළත අපි හරිම අභියෝග ගණනාවකට මුල. ඒ අභියෝග අපි නියමාකාරයෙන් ජයගත්තොත් තමයි අපිට නැවතත් තවත් අවුරුදු 4කට මෙම තත්ත්වය ලැබෙන්නේ. මෙතෙක් කාලයක් අපේ රටෙන් හැම වෙලේම වෙනත් රටවලට ගිහිල්ලා පුහුණුව ලැබීම තමයි සිදු. නමුත් මින් ඉදිරියට ජාතික බෝවන රෝග විද්‍යායතනයට හැකියාව ලැබෙනවා වෙනත් රටවල, විශේෂයෙන්ම සියාරෝ කණ්ඩයට අයිති රටවල සෞඛ්‍ය සේවක කණ්ඩායම් අපේ ආයතනයට ගෙන්නගෙන ඩෙංගු කළමනාකරණය සහ පර්යේෂණ පිළිබඳ පුහුණු කිරීමට සහ අපේ පර්යේෂණවලට සහභාගී කරගන්න.
1: මැද ප්‍රතික කලාපයේ ඉලක්ක රැසකට ඉරානයේ ප්‍රහාර එල්ල කළා. කුවේට්, බහරින් සහ ජෝර්දානයේ පිහිටි අමෙරිකා ආරක්ෂක මධ්‍යස්ථාන ඒ අතර වෙනවා. අමෙරිකාව ඊට පෙර ඉරානයේ බණ්ඩාර අබ්බාස් ඇතුළු ප්‍රදේශ රැසකට ප්‍රහාර එල්ල කළා. ඊට ප්‍රතිචාර ලෙස බිහිවීම සිදු කළ බවයි ඉරාන ආරක්ෂකංශ පවසන්නේ. හෝමුස් සමුද්‍ර සන්ධිය සියලු නෞකා සඳහා සම්පූර්ණයෙන්ම වසා දැමීමටත් ඉරානයේ කටයුතු කළා. ඉන්ධන ප්‍රවාහ නෞකා සහ වාණිජ නෞකා ඒ අතර වෙනවා. අමෙරිකාව සටන් විරාමයේ අර්ථ විරිත කර ඇති බවයි ඉරාන විදේශ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. කලාපයේ සාමය ස්ථාවර කිරීමට යුද කිටුම් නතර කරන ලෙස චීනය ඉල්ලීමක් කළා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පළමු පන්දාර විස තරගය හෙට පැවැත්වෙනවා. කොදෙව් කණ්ඩායමේ ප්‍රතිකරුවන් පාලනය කිරීම සඳහා පන්දු වන්නන් නිසි පරිදි යෙදවීම අරමුණ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය පෙන්වා දුන්නේ. දෙරට අතර තරගාවලියට පන්දු වාර 20 තරඟ තුනක් ඇතුළත් වෙනවා. පැවති තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වූ අතර අනෙක් තරඟ දෙක පැවැත්වීමට හැකි වූයේ නැහැ. දිට්ව මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කළ බව ජගත් සංවිධානය කියයි. ලෝක සාමදර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ආසියාවේ දෙක. එල්නෝට මුහුණ දෙන්න ජනපති උපදෙසින් කඩිනම් සැලසුම්. ඉරානයේ ප්‍රහාරාත්මක ප්‍රතිචාර. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
21: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
22: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
23: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
24: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරමහරගම.

0: සංසදයේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40,00,000 හොඳටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011,67,679,579
4: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර
5: සුන්දර ආදරණීය දේවල් අපි අපේ ඉදිරියෙන් තියාගෙන ඉන්නවා. ඒ සුන්දර ආදරණීය දේවල් ගොඩනගන්න උදව් කරගන්න උපයෝගී කරගන්න දේවල් අපි බැහැර කරනවා. නිකං උදාහරණයකට කිව්වොත් පහුගිය සති 2-3 තොරණ ඉදිකලා, දන්සැල් දුන්නා, පහන් කූඩු, වෙසක් කූඩු මේ දේවල් නිර්මාණය කළා. වෙසක් කලාප සංවිධානය වෙලා තිබුණා, බැතිගි පූජාවන් පැවැත්වුණා. මෙයදී බොහෝ දේවල් කළා. ඉතින් ওই සියල්ලෙහිම වේදිකාවේ ඉදිරිපස දකින්න ලැබුණ බොහොම සුන්දර දේවල්, අලංකාර දේවල්. ඔබ වේදිකාවෙන් එහා දුටුවාද? ඒ හැම තැනකම ඔහම අපවිත්‍රණු දේවල්, අපිළිවෙල දේවල්, බැහැර කරන ලද දේවල් තිබුණා. ඉතින් අපි හරියටම තේරුම් ගන්න උත්සාහ කළොත් අපේ හිතෙත් මේ වගේ අපි ලෝකයට පෙන්වන්න හදන මුහුණ ඇතුලේ අර විදිහට සංගවාගෙන තියාගෙන ඉන්න දේවල් බහුතරයක් අපි තාමත් අපේ ළඟ රැස් කරගෙන තියාගෙන ඉන්නවා කියලා හිතලා බැලුවොත් සමහර විට අපි 100%ක් අවංකවම අපෙන් අහලා බැලුවොත් අපිට හරියටම තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි ඉතින් හරියටම බැලුවොත්ින් අපි අපිට තවංක නැහැ නිසා අපි හිතන අපි තමයි මේ ලෝකේ හොඳම කෙනා කියලා. එහෙම හිතලා අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපිට වැඩිය එළියෙන් ඉඳන් බලන අයට ඒ ලස්සනද අවලස්සනද හරියටම පැහැදිලිව පේනවා.
6: ඔමනිකා, හොඳ වුණත් ලස්සන වුණත් සාපේක්ෂ දෙයක්නේ. අපි ඒක තීරණය කරන්නේ සංසන්දනය කරලා. ඉතින් තව කාට හරි හොඳයි ලස්සනයි කියලා හිතන දෙයම තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ ඒ හොඳ ලස්සන කියන එක පවත්වාගෙන යන තමන් තුළයි. අපි තමයි මේව නඩත්තු කරන්නේ. අපි සමහරලාට හොඳ හා ලස්සන කියන එක නඩත්තු කරන්න අපේ තියෙන ඇත්තටම අපි ඇතුළේ තියෙන නරක සහ කැත කියන එක ඇත්තටම නැති කරගන්නව නම් හොඳයි. හැබැයි ඒ ඇත්තටම ඒක නරකද කැතද කියලා තීරණය කරලා තියෙන්නේ අපේ දෘෂ්ටි කෝණයෙන්නේ. සමහර ලාවට හොඳ දෙයක් වෙන්නත් පුළුවන් අපි හැම කියලා තියෙන්නේ. ඒ නිසා ඔබටත් මටත් මේ ලෝකේ තියෙන සුඟක් දේවල් සාපේක්ෂ වටිනාකම් තියෙන නිසා හැමතිස්සෙම අපි ඇතුලේ ඉන්න අනේකාව තේරුම් ගනිමින් ඒ අරගලය තමන් එක තියෙනවා කියන එක මතක් කරගෙන ජීවත් වෙන්න. අපිට අරගලයක් තියෙන්න ඕනේ අපිත් එක්කමයි. අපි ඇතුලේ ඉන්න අර කැත අවලස්සන නරක තියෙන පුද්ගලයාගෙන් ඈත් වෙලා හොඳ මිනිසාට අනාගතයක් හදන්න.

0: දහර සමක ලකන හගෙන උප අද සඳේ දහරමනවල අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජවිතේ සිහිනේත වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකලෝතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
0: අපි අදත් ආදරෙන් හමු වෙනවා ලකන සඳ දිය දහර සමක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකාපලදත් ගෞරවනීය සහභාගීත්වය. අපි රෑ හඳේ හීනකින් සීපද ඇහෙනවද කියලා බලාගෙනම සඳදිය දහර ආරම්භ කරමු. අචරපණිත අමරදේවයන් සමග නිරංජලා සරෝජනී ගායනා කරන ගීතයක්.
2: ඔබනිකා මේ අපි අද වෙනකොට වර්තමානයේ වෙද්දී අපෙන් ඈත් වෙච්ච සංස්කෘතික වටපිටාවක අපේ ජීවිතය තමයි මේ මතක් කරන්නේ. කෘෂිකාර්මික ජීවිතය. අදටත් සමහර පළාත්වල මේ ජීවිතේ මේ විදිහට දකින්න හම්බුණත් මේ විදිහට සීපද ගායනා කරන ඒ යුගය දැන් අපි පහු කරලා ඇවිල්ලා තියෙන්නේ. එදා අපි සීපද වලින් අපේ තනිකම පාළුව මකාගත්තා. ඒ වෙනුවට ඒ තැනට දැන් ආදේශ වෙලා තියෙනවා ගුවන්විදුලි යන්ත්‍රය. FM නාලිකාවල ඉන්න නිවේදක නිවේදිකාවෝ, ඒ වගේ විවිධ ගායක ගායිකාවෝ තමයි ඒ හිස්සරට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ සිතුවිලි සීපදයකින් කියාගත්ත ඒ සීපදේ හරහා ඈත තැනක ඉන්න කෙනෙකුට සන්නිවේදනය කරපු හැඟීම් සමුදායම දැන් නැවතිලා තියෙනවා. ඉතින් අපිත් යන්ත්‍ර බවට පත් වෙලා තියෙන එකේ එක කතාවක් තමයි මේ ගීතෙත් කියන්නේ. මේ තරුණයා හේනක් කරන, දැන් හේනක් කියන එකක් ගත්තොත් හේනක් කුමරක් කියවම් මොනික අපිට අදට නිකන් අයියෝ නිකන් ගමේ ගොඩේ රස්සාවක් වගේ අපි කියන්නේ එක. නමුත් ඒ හේන හරි කුඹුර හරි ඒ අයකේ අයිතියක් නේ. ඒ අයට අයිති කර්මාන්ත ශාලාවක් වගේ දෙයක්. ඒ අයගේ නිෂ්පාදිතය අවසානයේ රැගෙන එන තැන. ඒ නිෂ්පාදිතය ඔවුන්ට අයිති. දැන් අපි රැකියාවල් කරන තැන්වල නිෂ්පාදිතයක් අපිට අයිති නෑ. අපි ඒකේ කවුරුවත් නෙවෙයි. අපි ඒකේ භාණ්ඩයක් වගේනේ. අපි ඒකෙන් අයින් වුණා කියලා ඒ ආයතනෙට කිසි අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි අර ඒ අස්වද්දපු මිනිසා නැති වුණොත් ඒ හේනටයි කුඹරටයි වෙන්නේ ලොකු පාඩුවක්. ඉතින් ඒ නිසා ඒ බඳු අර තමාගේම කියලා දෙයක් නඩත්තු කරමින් තමන්ගේම ව්‍යාපෘතියක් කරගෙන ඉන්න ඒ අයිතිවාසිකම අභිමානයෙන් තියාගත්ත එදා සමාජීයපු තරුණියගේ හඬ තමයි අපිට මේ ඇහෙන්නේ. ඒ හඬ හරහා ගෙන ආදරේ ආරාධනාව ඇගේ හිතේ. ඉකන ඒකිනුත් කියවෙන්නේ එදා අද වගේ කෙලින්ම ආදරේ කියලා කිව්වම හා මම කැමතියි කියනට වඩා එහා ගිය ඒ සංස්කෘතික වටපිටාවේ ඉන්න ගැහණු ළමයෙක්ගේ හිතක්. ඉතින් මේ හිත දෙකම අපිට අද වර්තමානයේත් එක්ක සංසන්දනය කරනකොට අපේ තාරුණ්‍යයේ ඉන්න තැනත් පැහැදිලි කරනවා කියන එක අපිට මේ ගීතයෙන් හොඳටම දැනෙනවා.

0: සඳදය දහරිස්සමක ලකඳහගෙන ඔබ අපි තව ගීතයකට යනවා. දෙකර කලින් ගීතයේදී අපිට ඇහුණා ගංගොඩින් කවුරුන් හෝ කැන්දන් ඉන්නේ කියලා. කැන්දගෙන එනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මනමාලයා මනමාලියගේ ගෙදරට ගිහිල්ලා මනමාලිව අරගෙන එන එක කැන්දන් එනවා කියලා. කැන්දන් යන්න එහෙම ආවට ගියාට බෑ. සාමාන්‍යයෙන් අපි කියනවා හද්දොහක් මගුල් කාලා තැලිපිලි සලු අන්දල පළඳල තමයි මේ පෝරුව උඩ නංගල තමයි මේ සාමාන්‍යයෙන් කැන්දගෙන එන්නේ කියලා. ඉතින් එහෙම පොරොන්දුවක් ප්‍රේම කරන කාලේදී පෙම්වතා පෙම්වතියට ලබා දෙනවා. සම්ප්‍රදාය විදිහට ගත්තම අපේ රට ඇතුළ මෙහෙම වගේම තව විවිධ ආගම් ජාති වල සංස්කෘතීන් වල හැටියට ඔවුන්ට අනන්‍ය වුණු විවිධ පොරොන්දු තියෙනවා. ඒ තමයි හැම කෙනෙකුටම හැම පෙම්වතෙක්ම උත්සාහ කරන තමන්ගේ පෙම්වතිය මනාලියක් විදිහට තමන්ට කැන්දගෙන එන්න. කැන්දම් යන්නම් රන්මල් මාලා දාලා පායනා තරුවේ.
1: මෛත්‍රී මණික, මේක චිත්‍රපටි ගීතයක්. ඈතින් ඈතට කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අපට හමු වෙන්නේ. ඒ චිත්‍රපටියේ ඉතා ජනප්‍රිය වෙච්ච ගීත ගරගාවක් තිබුණා.
0: ඔව්, සරත් දසනායකයන්ගේ මේ සංගීත අධ්‍යක්ෂණය අහන්න විඳින ලැබුණු චිත්‍රපටයක් වගේම මේ අදටත් අතිශය ජනප්‍රිය බාලිකාවන් ගැන ගායනා කරන බෝධිය විහාරයේ ගීතයත් ඇතුළත් වුණේ ඇතින ඇතර චිත්‍රපටයට.
1: ඔව් මොනිකා, දැන් අර අපි ඔබ කතා කරපු ඔබ මුලපිරුව කැන්දම් එන්නම් සහ කැන්දම් යන්න කියන වචන දෙකම තියෙන මේ කිව්වොත් ආවාහය විවාහය දීඝ විවාහය බින්න විවාහය මේ ඔක්කොගෙම කියවෙන්නේ මේ අතර තියෙන වෙනස. ගැහණු ළමයෙක් නම් දීඝ දෙනවා අරගෙන යනවා පිරිමියාගේ ගෙදරට තමයි යන්නේ. එතකොට පිරිමියෙක් නම් ගෙදරට කැන්දවගෙන එනවා. ගෑනු ළමයි හැමතිස්සෙම පිටට දෙන්නේ. ඒ අතර බින්න විවාහයක් තියෙනවා. බින්න විවාහයට යන්නේ අර වතු පිටි ගොඩ ඉඩකඩම් ගොඩාක් තියෙනකොට පිරිමියා ඇවිල්ලා බින්න බහිනවා. ඒ ගෙදර නවතිනවා
0: කියන්නේ. අපි සාමාන්‍යයෙන් කතාවට කියන්නේ බින්න බහිනකොට මේ තල්ලත්තයි හුළුවත්තයි දෙක ලෑස්ති කරලා තියාගෙන තමයිලු බින්න බහින්න කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඒ ඉන්නේ තමන්ගේ බෙරිඳගේ ගෙදරනේ. ඒ කාලේ නම් ඇතින් තිබුණු විවිධාකාර මතිමතාන්තර සහ කියවිලි තමයි. මොකද යන්න කියලා කිව්වොත් ඒ වෙලාව රෑනම් හුළුවත්ත දල්වගෙන යන්න ඕනි. ඒ වැස්ස වෙලාවක් නම් තල්ලත්ත ඉහට ආවරණයක් විදිහට යොදාගෙන යන්න ඕනේ. ඔන්න ඔහොම තමයිලු බින්න විවාහය කියලා කියන්නේ.
1: ඕකනිකයි කියන අතීතයේ ඉඳන්ම මේ පුරුෂයා සුරක්ෂිත කරන්න ක්‍රම හදලා තිබිලා තියෙනවා. ඒ අය වෙනුවෙන් දැන් මේ එතකොට දීඝ විවාහයේදී ඉන්න ගැහණියට යන්න කිව්වොත් මොකක්ද ගෙනියන්න ඕනි කියන එක.
0: එතකොට ඉතින් ගෙනියන්න තියන්නේ අර දෙන්නම එකතුල බොහොම ආදරෙන් හදාගත්ත දරු පැටව තමයි නේද?
1: ඔව්, ඒක තමයි මේ මේ මේ ජන විශ්වාස සහ මේ සංස්කෘතිය ඇතුලේ පිරිමියාට එළියට බහලා යන්න කිව්වොත් එළියට බහින්න අවශ්‍ය කාරණා කටයුතු සම්පාදනය කරලා තිබුණත් එහෙම කිව්වත් ගැහැණියට එළියට බහලා යන්න බෑ කියන එක තමයි කියවිලා තියෙන්නේ. මොකද ඒකට අදාලා ආම්පණ්ඩ කිසි දෙයක් අපිට කියලා නැහැ. ඒ කියන්නේ එළෙව්වත් කොහොම හරි ගෙදර ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මොකද ගැහැණියට ඒ නිදහස හිමි වෙලා තියෙන්නේ මේ ජන විශ්වාස සහ මේ ජන කියවීම ඇතුළේ. ඉතින් ඒ නිසාම මේ විවාහයට මේ ප්‍රතිඥාවක් දෙනවා. මම එක්කගෙන යන්නේ රන්මල් මාලා දාලා. ඇය නිකම්ම කෙනෙක් නෙමෙයි, පායනා තරුවා. දිල්ස්නේ වැඩි. ඒ කියන්නේ ඇගේ සුන්දරත්වය වෙන ගුණය හෝ රූපය කිසියම් ආකාරයකින් තාරකාවක් වෙන තත්ත්වයකට ඇය ඉන්නවා. ඒ නිසා ප්‍රතිඥාව දෙන තරු පළඳා මුතු පළඳා තරු මුතු වැල් පළඳලා නිකම්ම ගෙදර එක්කන් යන්නේ නැහැ. ඒ කියන්නේ ඇයගේ ඇයට ඔහු වසඟ වෙන්න හේතු වෙච්ච සියල්ලටම ගරු බුහුමන් දක්වනවා. කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර හාමුදුරුව කාන්තාව හා සමාජය කියන කෘතියේ මෙන්න මෙහෙම භාර්යාව නම් කරලා තියෙනවා.
0: ස්වාමියා විසින් පෝෂණය කටයුතු හේයින් භාර්යායයි කියනු ලැබේ. නිත්‍යනුකූලව විවාහ ජීවිතයට පත්වන තැනැත්තිය භාර්යා නමින් පිළිගනු ලැබේ. ස්වාමි පුරුෂයා සමක දැහැමිව විසීම, ස්වාමියා විපතෙහි වැටෙන්නට ඉඩ නොදී රැක බලා ගැනීම, වැටුණු විපතකින් බේරා ගැනීම, විලි බිය දෙක ඇතිව හැසිරීම, ධර්මාචාරිණියක වීම හොඳ භාර්යාවක් වෙත පිහිටිය යුතු ගුණාංගයෝය.
1: අන්නේ නිසා තමයි අර කියන භාර්යාවට එළියට බහලා යන්න කිසිම දෙයක් මේ ගැමි විඤ්ඤාණය ආසාවකටවත් පහළ වෙලා නැත්තේ. නිසා භාර්යාවක් වෙනවා කියන්නේ නිකම් මේ ප්‍රී ෂූට් එකක් කරලා ලස්සන වෙඩින් එකක් ගන්නවට වඩා එහා ගිය ඊට වැඩිය මේක කියනවා වගේම සෙනෙහපායේ මාලිගාවේ මුතු සිනහා රාවයක් ගේන්න ඒ මාල් ගෙයක් මාලිගාවක් කරන්න පුළුවන් වගේම ඒ මාලිගාව සම්පූර්ණ අපායක් කරන්නත් පුළුවන් වෙනවා භාර්යාවකට. එනිසා භාර්යාවක් වීම හිතන තරම් පහසු දෙයක් නෙමේ. ඇය මත තමයි ගෙදර කියන සම්පූර්ණ භෞතික වස්තු විතරක් නෙමේ ඇතුලේ තියෙන හැඟීම් සහිත සමස්ත පවුලම රැඳී තියෙන්නේ මේ කෙන භාර්යාව මතයි.

0: කවදා හෝ කියලා කිව්වහම ඒ කියන්නේ කවද හරි දවසක වෙන්න පුළුවන් කියන එක නේ කියවෙන්නේ. හැබැයි මේ කවදා හෝ කියන දේ අපි මේ ජීවත්වන මේ භවයේ අපි මේ ගත කරන අපේ මේ ජීවිත කාලය ඇතුළේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි විශ්වාස කරන ආකාරයට බෞද්ධ දර්ශනය පදනම් කරගෙන අපි විශ්වාස කරන ආකාරයට සංසාර ගමන ඇතුළේ කවදාක හෝ වෙන්නත් පුළුවන්. ඉතින් කලින් ගේතේ අපිට ඇහුණා හිමි වේවා කවදා හෝ පුතු සිනහාරාවේ කියලා. ඇන්ජලින් ගුණතිලක කියනවා කවදා හෝ සසර කතර අතර මගකදී දුටුවා ඔබ මට අමතක නොවන තැනකින්.
1: මොනිකා මේ ගීතයේ ස්ථායි කොටස නිකන් හරියට අර බඩක් වගේ කෙලින්ම කියලා තියෙන ඒ කතාව තමයි.

0: හෝ සසර කතර අතරමගකදී දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී කියලා කියනවා. එතැන් පටන් මම එමිසෙව නැල්ල නියාවේ, කියන්න බෑ මහිමේ මා බැන්ද දයාවේ කියලා. එතකොට මේ අපේ බුදු දහම ඇතුළෙත් මේ කියන්නේ අපිට සංසාරේ හම්බ වෙන අය එක්කෝ රාගය හින්ද පස්සේ එනවා, නැත්තම් මෝහය හින්ද එනවා, එහෙම නැත්තම් ද්වේෂය හින්ද එනවා. ඉතින් මේ කුමන ආකාරයේ හෝ දැන් මෙතන අමතක නොවන තැනකදී කියපු තැන අපි ප්‍රේමය කියලා ගත්තා වුණාට ද්වේෂයක් වෙන්නත් පුළුවන් අවස්ථා තියෙන්නේ. ජීවිතයකට ඉන්නකොට තමයි ඒක තේරුම් ගන්න වෙන්නේ. මේ ඇවිල්ලා තින්නේ ආදරයෙන්
1: හින්දාද, නැත්තම් මේ ඇවිල්ලා ඉන්නේ වෛරයක් පරිමහා ගන්නද කියලා.
0: ඒක හඳුනා ගන්න ගොඩාක් කල් යනවා. ඒ වෙනකොට විවාහ වෙලා දරු මල්ලොත් හදාගෙන ජීවිතේ භාගයක් දුරට ගියාට පස්සේ තමයි මේක තේරෙන්නේ.
1: මේ ගියාම තමයි අර අපිට ගෙවල් වලින් ඇහෙන්නේ විවිධාකාර දෙබස්. මොන කරුමකට ඔයාව හමු වුණාද? ඇයි මෙහෙම වුනේ? ඇයි අපි හම්බ වුනේ කියලා අහන්න නේද?
0: ඔව්, එහෙනම් මේ ගීතයේ පද රචනයේ පළවෙනි ස්ථාය කොටස ඒ කාරණේ හොඳින්ම කියලා තිනවා අපිට. මීට කලින් එක පැහැදිලි නොවුණත් මොකද ඊට පස්සේ කියනවා, මිදුලි හේති ආලෝකයේ නිවසට එන්න, සුදු ඔබගේ දෑතට මගේ දෑතම මෙන්න. එතම ආරම්භයේ කියන දේ, මෙදී දුකින් රස බලන්න සිතමි මේ විතේ රිදී ඉරකේ ඔබ මාගේ අඳුරු ජීවිතේ. අපි හිතන්නේ අපේ අන්ධකාර ජීවිතයට එන පහන්තරු තමයි මේවා කියලා. ඒ නිසා අපිට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ බලාපොරොත්තු තමයි මේ කියන්නේ, ආලෝකයක් ලැබේවි, සුදු ඔබේ දෑත මගේ දෑතට දෙන්න, දුකින් රස බලන්න හිතනවා, මේ දුකත් පැනිරහයි කියලා හිතලා නෙන්නේ. හැබැයි ඒව තවත් අමාරු කාරණා වෙනවා. ඉතින් මේ සිහින ලෝකය ඇතුලේ මේ බැඳීම් හොයාගෙන යන ගමනේදී අපි දන්නේ නැහැ මොනිකා, ඒ බැඳීම් අපි මෙච්චර තොරන් ගහලා 10 දවසක් මකුල් කහලා අරගන්නේ අපේ සංසාරේ මොන විදිහ දෙයක් කරගන්නද කියලා. හින්දා ඉතින් එහෙම වුණාට පස්සේ මේ කියනවා වගේම, මිදී දුකින් රස බලන්න හැමදේම දුකත් පැනිරහයි කියලා බැඳගත්ත බෙරේ ගහන්න වෙනවා කියලත් ජන විඥාණය කියන්නේ. මේ කතාව හොඳින්ම දැනගෙන ඉන්න නිසා.

ලාකාන්ඩ රඩියෝ ITN මෝටසයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙති නවීන තාක්ෂණය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපද වන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටසයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටසයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටසයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6679 579.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දළ වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දළ වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
5: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
6: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
5: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
7: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
3: සම අනුග්‍රහය 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අහගෙන ඉන්න ඔබට මතක් කරන්නේ අනුග්‍රහක දායකත්වය ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වියලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බර එකට.

0: සංසතිය දහර සමග අදරෙන් ලක්හඩ හගෙන ඔබ අද සදිය දහර අපේ සඳුරු හමුවීම ශ්‍රජාවර්තන ප්‍රවිශ්වවිද්‍යාලයේ සිංහල සජන සන්නවිතන අධ්‍යනාංශ ජේෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හංසමාලා විටිකහපල සමග අපි යනව තවත් ගීතයකට. එචා ජෝතිපාලයන් ගයන ගීතයක් තමයි ඊළඟට සදිය දහරතුලින් ඔන්න ඔබට ඇහෙන්නේ. එන පිරමිඩ කලින් අහුව ඇන්ජලින් ගුණතිලක ගායනා කළ ගීතයේදී ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ගොඩාක් ගැන අපිට අහුණානේ. කියන්නේ අපි හැමෝම හිතනනේ දුක්, සැප, ජය, පරාජය හැම එකක්ම ඉතින් අපිට උරුමයි කියලා අපි කියනවා. ඒක දැන්නකොට අපි අතිශය කම්පාවට පත් වෙනවා හෝ අතිශය සතුටට පත් වෙනවා. නමුත් ඉතින් අපි ඒක දන්නවා නේද? එතකොට අපිට අහුණයි ගීතයේදී මෙන්න මෙහෙම. ඔබේ මගේ අඳුරු ලොවට සඳ පායන් දෙන්න කියලා. ජෝතිපාලයන් ගායනා කරන ගීතයේදී අපිට මෙහෙම ඇහෙනවා. අඳුරු වලා අතරින් පුන් සඳ පායන් දෙන්න.
1: ඔ මොනික දැන් කලින් ගීතයේදීත් කිව්වනේ දුකයි සැපයි ජයයි පරාජයයි සෑම මැද්දෙන් කියලා. ඒ කියන්නේ විවාහ ජීවිතය තුළ මේ දේවල් එන්න පුළුවන් කියන එක ඇයි පිළිඅරන් තියෙනවා. ඒ අතර තමයි ඔබයි මගේ අඳුරු ලොවට සඳ පායන් දෙන්න කියලා. ඒ කියන්නේ දැනටමත් අන්ධකාරයි. ඒ හින්දා මේ ඔවුන් දෙදෙනා එක්කුණාම වත් හඳ පායාවි කියන හැඟීම තියෙනවා. හැබැයි මේ ගීතයේදී කෙලින්ම ඒ වචනම කියනවා. මේකේ අඳුරු ලොවට සඳ පායක් දෙන් කියද්දි මේකේ කියන අඳුරු වලා අතරින් පුන් සඳ පායක් දෙන්. ඒ කියන්නේ දැන් කොහොමත් ඉතින් හඳ පායන්නේ අඳුරු වලා කුළු මැද්දේනේ, ඊට පස්සේ ආලෝකයේනේ. ඉතින් ඒක නිසාම අපි මේක ගලප ගන්නවා අපේ ජීවිතේට යහපතක් වෙයි කියන සුබ ලකුණක් විදිහට. දැන් මේ ගීතයේදී සම්පූර්ණයෙන්ම ඇයට වසඟ වෙච්ච පෙම්වතෙක් තමයි හම්බ වෙන්නේ. මොකද ඒ පුළු ගීතේ පුරාම මේ ඔහුගේ ජීවිතයේ ඉන්න ඇය කියන චරිතය වර්ණාත්මක ස්වරූපයෙන් තමයි මේ අපිට දකින්න හම්බ වෙන්නේ. මොනරිය රඟ දෙනවා මෙන් සිකිපිල් විහිදා, ඔබ රැගුවන්දම සිහිවේ මට හමු වුණ ද. ඉතින් ඒ කියන්නේ නර්තන ශාලාවකදී වෙන්න පුළුවන්. ඊළඟට මලට සුවඳ මෙන් සොඳුරිය ඔබට මා කැපේ. ඒ වසඟ වීමෙන් පස්සේ අපිට ලෝකයේ වටා අප වටා තියෙන අනිත් දේවල් අපිට පේන්නේ නැති වෙනවනේ. එතකොට අපිට හිතෙන අපි දෙන්න තරම් ගැළපෙන දෙන්නේ කැපෙන දෙන්නේ මේ මුළු මිහිතලෙම නෑ. ඒක කියනොත් සඳයි ලපේ වාගේ පෙම් බැඳුම මේ අපේ. මොකද හඳෙන් ලපේ වෙන් කරලා ගන්න බැරි වුණාට ඒක අපිට පේන විදිහට විද්‍යාත්මක බලපුවම ලපේ නෑ. අපි වෙලා තින්න රැවටීම. ඉතින් ජීවිතේ අපි සමහර දේවල් අපි විශ්වාස කරන අපේ ඒවට දෙන අර්ථකතන සමහර වෙලාවට අපිට පස්සේදී වෙනස් වෙනවා කියන එක තේරෙන්නේ නෑ ඒ මොහොතේදී. ඔබේ මගේ ජීවිතයට කිරීතිරෙද්දෙන් කියන ප්‍රාර්ථනාවන් තමයි අපිට සබඳතාවන් ආරම්භ කරනකොට තියෙන්නේ. නමුත් පසු කාලේදී ඒවා වෙනස් වෙනවා. අන්නේ දේවල් දැනගෙන සබඳතාවක් ඇති කර ගන්නවා නම් අර ඉස්සෙල්ලා ගීතේ කිව්වා වගේ දුකයි සැපයි ජයයි පරාජය එනවා කියලා දැනගත්තා නම් ඒ දේවල් දිහා අර බලාපොරොත්තුවක් ඇතුව අරමුණක් ඇතුව මුහුණ දෙන්න අපිට හැකියාව තියෙනවා.

0: අපිට මේ මුල් කාලේදී අහුන සිංහල සිනමා පටවල වචන කිහිපයක් තමයි මේ මතක් වෙන්නේ. ඒ ගායනා කළ ඉෂා ජෝතිබලන් ගායනා කළ ගීතයේ ආරම්භයේදී කියන මේ ප්‍රිය දේහිනි ජීවන මග මේදුරාවේ රුචිරානන මනමෝහන බැල්ම නිසාවේ කියලා. ප්‍රිය දේහිනි ප්‍රියදර්ශනී කියලා දැන් කියනවා, ප්‍රිය දේහිනී කියලා සාමාන්‍යයෙන් දැන් කියවෙනවා. හරි මඩොයිනේ නේද?
1: ඒ කාලේ චිත්තපටවල මෝහණය වීමෙන්මයි පැවතිලා
0: තියෙන්නේ. ඉතින් කලින් ගීතේදී අපිට අහුණා ඒ විදිහට ප්‍රිය දේහිනී ජීවන මග මේ දුර ආවේ කියලා. චන්දන ලියන රචි ගායනා කරන ගීතයක් අපි ළඟට අහන්නේ. තව සහස් කලක් මේ දුර යන්න සිතහස් කැපේ තරවක් වෙන්න.
1: සඳ යාත්‍රා කළා වගේ මතකයි කියලා තමයි කියන්නේ. يعني සිහියෙන් මේ වගේ ඉඳ ඇති යාත්‍රා කරනවා දැක්කේ නෑ වගේ මතකයි කියන්නේ ඒකයි. ඒ කියන්නේ මොහොතේ ආනන්දය නිසා වෙච්ච අතරමං වීමක මේ පෙම්වතා ඉඳලා තියෙන එකයි මතකයි කියන්නේ. ගෙවුණා කියලා දන්නේ. අපිත් කියන්නේ එහෙම දෙයක් වුණා වගේ මතකයි කියලා කියන්නේ අපිට හරියටම ෂුවර් නෑ. කියන්නේ අපි ඒ වෙලාවේ සිහියෙන් නෙමෙයි හිටියේ කියලා. අද නිකන් මේ ගීතේ පෙළම අපිට මේ වෙසක් සතිය පහු වෙලා යනකොට නිකන් සිත සමාධිය ගැන කියවෙනවා වගේද කියලා හිතෙනවා. ඒ ගීතේ හැබැයි උත්සාහ කරලා තියෙනවා මොනික වචනවල සමාන බව රැකගෙන ස්ථායි කොටස ලියන්න. යාත්‍රා, නේත්‍රා, මාත්‍රා, ආශ්‍රය කියලා වචන එකතු කරගෙන තියෙනවා. හැබැයි ගැළපෙන විදිහට ඔබ නේත්‍රා වලින් මට පවසනවා දැන් හඳ ගියා කියලා. හැම මාත්‍රාවකටම සිත සැනසෙන්න තරම් මේ සබඳතාව හිත නිවන එක. හැබැයි තාම දවස්
0: 7යි.
1: ඔව් දවස් 7 ඉතින් නිවෙනවා තමයි. අවුරුදු වලින් මේක කල්පිරනකොට තමයි නිවීම නැති වෙලා යන්න ගන්නෙ. ඒකට හේතුව තමයි මොනිකා මේ කල්පිරනකොට තමයි අපි ඇත්තටම අපි වඳුන ගන්නෙ. අපේ නොගැලපීම් අපි වල දැන් අපි මුල් කාලේදී අපි ඔක වහගෙන වැඩ කරන්නේ. නොගැලපීම් අපි අපේ රූපයවත් අපිට හරියට පෙන්වන්නේ නැහෙනේ. ඉතින් ඒ හිතේ තියෙන අකමැති දේවල් මේ සියල්ල වහගෙන අපි අපිව නෙවෙයි වෙන කෙනෙක්ව තමයි අපි ඒගොල්ලෝ ඉස්සරහට අපි කියන අපේ ප්‍රේමයේ ඉස්සරහට රැගෙන ඉන්නේ. දෙදෙනාම එහෙම තමයි. ඉතින් ඊට පස්සේ ඇත්ත දෙදෙනාම හමු වෙනකොට සෑහෙන කාලයක් යනවා. එතකොට තමයි ජීවිතේ එපා වෙන්න පටන් අරගන්නේ. මේ සත්වෙනි දවස නිසාම ඔහුගේ ජීවිතේ ප්‍රාර්ථනාතාව වැඩි. භවයෙන් භවයට ආමග සඳ වී ඔබ ඉන්නේ ඇති කියන එක තැනක කියද්දි ඊළඟ තැනදි කියනවා සිත්තහස් කෙබේ තරුවක් වෙන්න කියලා. හඳත් වෙන්න කියන තරුවක් වෙන්නත් කියලා. ඊළඟට අන්තිමෙදි කියන ඔබ මාලද පින් ඇතිය හිතන්න අපේ සෙනෙහස පරමලක් නොවේන්න. ඉතින් මේ සෙනෙහස කියන මල අමරණීය මලක් වෙලා පිපිලා තියෙන්නමයි මැරෙන්නේ නැතිව තියෙන්න කියන ප්‍රාර්ථනාව තමයි ඔහුට තියෙන්නේ. මොකද ඔහු මේ ආදරයට ඉතාම ලෝභයි කියලා මේ ගීතේ හැම වචනයකින්ම අපිට පැහැදිලි වෙනවා.

0: සඳදිය දහරතුරින් අප ඊළඟ ගීතය අහනව කවිශෝක විරාජ් සමග ශානිකා වනිගසේකරමින් ගීතය ගායනා කරන්නේ. දෙන චන්දල ලීනාරච්චි ගායනා කළ ගීතයේදී අපිට ඇහුණානේ දස දහස් වරක් ඔබට සිත බැඳී සපුරන්නට ඇති පැතුම් මල් මිටි කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා දහස් වරක් සිතින් හදා රැයක් පුරා සුසුම් හෙලා බෝමා
1: කඳුලෙල් බෝමා. මොනිකා, මේ ගීතේ ටිකක් වර්තමාන ජනප්‍රිය වෙච්ච ගීතයක්. සිඳී බිඳී ආදරේ සිතේ පැතුම් පා කෙරි සුරංගනය කෙරේ. දැන් අර මං කිව්වා වගේම අර සත්වෙනි දවසේ අර විදිහේ ප්‍රේමයක් ජනිත වෙලා ගෙනාපු බලාපොරොත්තු රාශිය කාලයක් යද්දි බිඳෙන්න ගන්නවා. අර අපිව නෙමේනේ, අපි ඇත්තටම අපිව නෙමේ, මේ සබඳතාව කැඩේ කියලා අපි පෙන්වන රූපයක් ගොඩනගනවා. ඒ රූපය ඇතුලේ හරියට අපි කැරින් කියලා පෙන්වනවා. අපි අනිත් කායකවත් කතා බහ කරන්නේ ඔබ වෙනුමෙන්ම පවතින්නේ. ඔය වගේ අපට දරන්න බැරි අපි නොවන දේවල් අපි ගොඩාක් මේ ප්‍රේමය දිනා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ කාලයක් එක්ක යනකොට එක පාර්ශවයක් හරි ඒකේ බිඳෙන්න ගත්තම ඇතිවෙන දේ තමයි මේ ගීතේ පුරාම කියන්නේ. නැත මගේ ආලේ දෑත විදා මා කෙරේ දුන්නු ඔබේ ආදරේ සිහිනෙන්වත් නෑ ආය දකින්නේ. දැන් දෑත විදාලා තමයි දුන්නේ, හැබැයි දැන් ආයමත් දකින්න නෑ. ආදර කතා බොරු ගොඩක් වෙලා දැන් කලාත්මක ප්‍රකාශනයක් විදිහට පහුගිය ගීත වලින් අපිට හම්බ වෙනාට වැඩිය මේ ඔබ මට කරපු ආදරේ බොරුවක් කියන එක ඍජුවම කියනවා. ඉතින් මේ ගීතේ පුරාම ඔහු කියන්න උත්සාහ කරනවා මේ ප්‍රේමය බිඳ වැටුණට පස්සේ ඔහුගේ ජීවිතය ඇති වෙච්ච වෙනස. මට කියන් ලඳේ කාරණේ දුරස් වුණේ ආදරේ. ඉතින් ඔහුට හිතාගන්න බෑ මෙහෙම මහා බලාපොරොත්තු ගොඩක් දීලා තමන්ගේ ජීවිතයට ආව කෙනාම මේ විදියට වෙනස් වෙලා ගියේ ඇයි කියලා. මේ ගීතෙත් අර අපි හැමදාම දකිනවා වගේ මේ ආත්මෙහිම වෙච්ච නැති කෙනෙක් ඊළඟ ආත්මේ හරි හම්බ වෙනවා කියලා ප්‍රාර්ථනාව ඔහුට තියෙනවා.

0: මයාගමින්ති ගායනා කරන ගීතයක් අපි අහන්නේ. මේ ගීතය පසු කාලෙක කුෂානිත් ගායනා කළා. අපි බලමු කොයි ගීතද අපිට අහන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. දැන් කවිෂක ශානිකා ගායනා කළ ගීතයේදී කවිෂ නිරන්තරයෙන් ඇහුව ප්‍රශ්නයක් වුණේ, මට කියන්න ලදේ කාරණේ දුරස් වුණේ ආදරේ නලලත තිලකේ නැතිද තියන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නලලත තිලකේ තියන්න යම් කිසි දවසක් යම් කිසි මොහොතක් එනවනේ නිශ්චිත විදිහටම, එහෙම දවසක් එන්නේ නැද්ද කියලා. දැන් මායා දභයන්තිගෙන් අපිට මෙහෙම ඇහෙනවා ඇගේ හඳින්, පොර හඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ පෙර ලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ.
1: මොනිකම ගීත දෙකේ සන්දර්භ දෙකක් වෙනස් විදිහට තමයි මේ නලලේ තිලකේ පාවිච්චි කරලා තියෙන්නේ. අතන කියන්නේ නලලත තිලකේ තියන්න දවසක් එනවා කියන එකද බලන්නේ. ඉවසන්න සොඳුර ජීවිතය ආත්මයෙන් ආත්මය උපදින භවයේ ලම් වෙමුවයි කියලා.
0: මතු බලාපොරොත්තුවක් ඉටු කරගන්න පුළුවන් වේද බැරි වේද කියන ප්‍රශ්නාර්ථයක්.
1: ඔව්. එතකොට මේ නලලත තිලකේ කියන එකත් එක්කල ඉන්දියානු සංස්කෘතියේ තියෙන ලක්ෂණ අපේ ජන ජීවිතයට ආව බව අපිට පේනවා. එහි ඔවුන්ගේ හින්දු සංස්කෘතිය ඇතුලේ ඉන්දියානු සංස්කෘතිය ඇතුලේ මේ නලලත තිලකෙන් තමයි පැහැදිලි කරවන්නේ, අවාචිකව සන්නිවේදනය කරන්නේ ඇය විවාහකද අවිවාහකද කියලා. නමුත් ඊළඟ ගීතයේදී අපිට එහෙම නෙමේ, ඊට වැඩිය වෙනසක් තියෙන්නේ. ඉස්සෙල්ලා ඔබට මාව සුන්දරව පෙවුණ නලල තිලක තියෙනකොට දැන් ඒකවත් පැහැබර නැද්ද, කියන්නේ ඒකවත් වටින්නේ නැද්ද කියලා. ඔබ මගේ මුහුණ පුරහඳකට හා සමාන කරලා ඒ හඳේ ඒ මුහුණ ලස්සනට ඔබට පෙවුණයි කිව්වේ අර කුංකුම තිලකේ හින්දා. එතකොට ඒ කාලෙත් මේ ඉන්දියානු සංස්කෘතිය විදිහට නැත්නම් අහිඳු සංස්කෘතිය ආකාරයට අපි හැඩගැන්වුණු ආකාරය කියවෙනවා. මේ ගීත දෙකේම ඒ කියන අර මේ හින්දු සංස්කෘතිය අනුකූලව ගැහැණුන් හැඩ වැඩ වෙන ආකාරය වෙනත් ආකාරයේ මේ ගීත දෙකේම මූර්තිමත් වෙන අවස්ථාවක්. එතකොට ඇයට තියෙන ප්‍රශ්නේ තමයි ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යාද, ඇයට සැකයක් තියෙනවා දැන් ඔබ යයිද කියලා. එහෙම වුණොත් මගේ මේ මිහිරෙන් පිරීලා තියෙන ලෝකය දැන් අමිහිරි වෙනවා. ඉන්න මේ අර එක කාලයක් තේනවනේ මොනිකා, අර පොඩි පොඩි දැන් යන්න වගේ හදන්නේ වගේ දැනෙන කාලයක්.
0: අර පලනෝ කියා පලා බෙදනවා කියලා එහෙම කියන්නේ.
1: මේ කාලේ ගැන තමයි මේ කියන්නේ. ඔබ ඊට පස්සේ ඇයට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ මට පිටු පහලා වෙන කෙනෙක්ගේ අත නැත ගනීද කියලා. ඒ ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඔබගෙන් වියෝ වී ලොව මා තනිව හෙද, සිත මා විකල් වී අසරණ වේද, මේ මොහොතේ ඔබ නිසා මවාගත්ත සිහින අනාගතයත් එක්ක බැඳුන සිහින මන්දිරයම නැතුණාට පස්සේ ඔබ නැතුව මම කොහොමද මගේ ජීවිතේ ගොඩනගා ගන්නේ කියන ගැටලුව මේ පෙම්වතිය තුළ තියෙන. ඇය මේ සමස්ත ගීතේ පුරාම කියන්නේ අන්න ඒ මානසිකව ඇය පෙළෙන විඩාබර තත්ත්වයේ වේදනාව, මේ අනාගතයේ අවිනිශ්චිතතාවය ඔහු නැතුව කොහොමද මේ ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක් ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහරහගෙනින් ඔබට මේ මතක් කරන්නේ NLP මේකප් අප කැන යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයියකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLB මෙගා පවර් ලොතරැයිය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන සඳදිය දහරාදරේ නහගිරිනේ ඔබ අපේ දෙවෙනි පැයටම ඇවිල්ලා ඉන්නේ. අදත් ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සම්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටි කහපල ගෞරවණීය සහභාගීත්ව ලබා දෙනවා මේ වෙනුවෙන්. අපි ටීම් ජයරත්නන් ගායනා කරන ගීතයකින් දෙවෙනි පැය ආරම්භ කරන්නේ. දැන් කර පළමු පැය අවසානයේ අපිට ඇහුණු ගීතයේදී මායා දමති පෙරරාගේ හඬින් ඇහුණා ඔබ සිටු කුමරියකට බහ දුන්නාදෝ මට පිටුපයගේ අති නැත ගන්නේ දෝ කියලා. ඉතින් මේ ගීතයේදී ටීම් ජයරත්නන් අහනවා. ඉතින් මේ ගීතයේදී ටීම් ජයරත්නන් මතක් කරනවා ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති.
1: මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමු වෙන්න ඇති. ඉතින් මේ ආත්මෙ වගේම අපි සංසාරේ පුරා හම්බ වෙන්න ඇති. අර කලින් ගීතයක කිව්වා වගේ කවදා හෝ සසර කතර අතර මගකදී හම්බ වෙච්ච කතාවක් තමයි මේ කියන්නේ. හැබැයි මේ විදිහටම සංසාරේ හම්බ වෙලා මේ විදිහටම වෙන් වෙලා තිනවා. ඒ වගේම සසර මගදී මේ විදිහටම වෙන් වෙන්නේ නැති. ඒ කොහොමද වෙන් වෙන්නේ ඇත්තේ කියන එක ඔහු උපකල්පනය කරනවා මේ විදිහට. අපි සාලිය මාලා ප්‍රේම කතාව දකිනවා. අපි අහලා තියෙනවා. ඒත් ඔහු කියනවා ඒ ප්‍රේම කතාවේ මම සිටු කුමාරයෙක් වෙලා ඉන්නේ නැති. එහෙමයින් ඒ වගේ කියන්නේ නොගැලපෙන දෙදෙනෙක් එකතු වෙන්නේ සාලිය අශෝක මාලා. සාලිය අශෝක මාලා කියන්නේ ගැලපෙන දෙන්නෙක් නෙමෙයි. කෙනෙක් කුලයෙන් පහත් අනිත් කෙනා කුලයෙන් උසස්. ඒ බඳු තත්වයක ඒ වගේ ප්‍රේම කතාවක් වුණත් අර තමන්ට හිමිවෙච්ච සියල්ල අතහැරලා දාලා ඇවිල්ලා ඒ ප්‍රේම කතාව යථාර්ථයක් කරගත්ත කාලෙකදී මම සිටු කුමාරයෙක් වෙලා ඉඳලා ඔබ ඉන්නේ ඊට වැඩිය පහසුයි. එච්චර අමාරු නෑ.
0: මොකද ඒ සිටු කුලේම කුමරියක් වෙලා ඉඳලා
1: එහෙම ඉඳලා ඔබ මාව අතහැරලා යන්නේ. එතකොට මේ කතාව ඇතුළෙම තියෙනවා මේ හම්බ වෙච්ච දෙදෙනාට ඒ වගේ බලපෑමක් තිබිලා නේ. කෙනෙක් නොගැලපීමක් නැහැ. ඕන් සම තත්වයේ ඉන්න අය. ඒ කියන්නේ දැන් මේ වෙන ප්‍රේමයේ බාධා වලට හේතු වෙන්නේ අපි හැමතිස්සෙම කතා කරන්නේ ආර්ථික හෝ දේශපාලනික සංස්කෘතික එහෙම නොවි වුණත් ප්‍රේම සම්බන්ධතා බිඳෙනවා. සමාන අය වුණත් කියලා. තේින්ද කිනෝ අපරාජිතයයි ඔබ පිදු ප්‍රේමයේ පුදුසුන මත පර වෙන්නේ නැති. අපි සමකුල සමාදහස් සමධනයේ සමනිලතලයේ සමබලයෙන් යුක්ත වුණත් එහෙම ඉඳගෙන ඔබ ප්‍රේමයේ පිදුපු ප්‍රේමය මේ විදිහටම පර වෙන්නේ නැති. එතකොට ඒ වගේ සමාන අයගේ උනත් මොනික කිසියම් හේතුවක් හින්දා අදහස් සමාන නැත්තම් කුලය සමාන වුණත් ධනය සමාන වුණත් නිලය තත්ත්වය සමාන වුණත් ඒගොල්ලන්ගේ ඒ වගේ නොගැලපීමක් වෙනවා නම් ඒත් යන්න වෙනවා. හැබැයි එහෙම වුණත් අර මොන තත්වයකටද හරි අපි විඳින වේදනාව ප්‍රේමයේ විරහව සමානයි. ඒකත් නෑ ඔහු කියන්නේ සාගර ජලයත් මදි හැඬුවා මම ඔබ හින්දා ඔබ දන්නේ නැති. මං ඒ තරම් අඬලා තියෙනවා. ඒ අඬන්නේ දැන් විතරක් නෙමෙයි මොනිකා. අර බුදුදහමේ කියවෙන කතාවල කියනවනේ ඔබ මේ බැඳීම් නිසා අඬන කඳුළු බැලුම සාගරේ ජලයටත් වඩා වැඩි කියලා. ඒකම කියනවා මෙතන. ඉතින් අපි මේ බැඳීම් වල වියෝව නිසා අත්විඳින වේදනාව අපි මේ මොහොතේ විතරක් නෙමෙයි මේ කොච්චර විඳත් අපිට මේ ඇත්ත තේරෙන්නේ. අපි නැවත නැවතත් බැඳෙමින් බිඳෙමින් මේ අඬනා ඉන්න එක විතරයි වෙන්නේ. ආත්ම ගණනේ ඔබේ පය පාමුල මගේ කඳුලින් සේදෙන්නේ නැති. උහුට දැන් පොඩි ජීවිත යථාපිලිබඳ අවබෝධයක් ලැබෙනවා. එදත් මගේ දුක් ආයචනයට අද මෙන්න ඔබ හිනහෙන්නේ නැති. මේ විදිහටම ආදරයේ වෙනුවෙන් පස්සෙන් ගිය අර රාගයේ කියන බැඳීම් කරා බැඳීම් වලට අපේ තියෙන ආශක්ත භාවය කී කාලය කොච්චරද කියලා අපිට ගණන් කරලා කියන්න බෑ. අපි තවමත් කරන්නේ එක බැඳීමක් බිඳෙනකොට තව බැඳීමක් වෙනුවෙන් පස්සෙන් ගිහිල්ලා ඒ බැඳීමෙන් බැඳීමින් වේදනාවෙන් විඳවන එකම විතරයි.

0: දහන සමග අපි තම ගීතයකට යනවා. මහචරම රණතුංග ගායනා කරන්නේ මේ ගීතය. රාධා ක්‍රිෂ්ණ පෙම්පූත රාමා සීතා, මේ සියලු දේවල් වගේම ලංකාවේ අපි බලුවොත් සාලිය මාලා ගාමිණී චිත්‍ර, අර අපි සාමාන්‍යයෙන් මතකයේ තියාගෙන ඉන්න උදාහරණ කොට ගන්න පෙම්පුවත් තමයි මේ ගීතයට එකතු වෙලා තියෙන්නේ. හැබැයි ඒ කිසිම කෙනෙකුට වැඩිය වෙනස් වෙන දෙන්නෙක් වෙමු කියලා තමයි කියන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණා සාලිය මාලා පෙම්බැඳිදා මම සිටු කුමරෙකු වී නැති කියලා. මේ ගීතයේදී කියනවා රාධා ක්‍රිෂ්ණ රාමා සීතා කෙසලසකින් හෝ නොවෙමු අපි, සාලිය මාලා ගාමිණී චිත්‍ර කෙසලසකින් හෝ නොවෙමු අපි.
1: ඒ කියන්නේ ප්‍රේමයේ පරමාදර්ශී චරිත විදියට අපි සලකන යුගල තමයි මේ කියලා තියෙන්නේ. හැබැයි මේ යුගලවල ප්‍රශ්න තියෙනවා. සාලිය මාලා ප්‍රේමය අපි දන්නවා නොගැලපෙන තත්ත්ව දෙකක්. ඒ දෙන්න උන ගාමිණී චිත්‍රත් ගැලපුණා උනත් අනාගත වක්තෘන් වල කියපු වචනයක් හින්දා දරුවා පිළිබඳ සම්බන්ධයෙන්ද ඔවුන්ගේ ප්‍රේමයත් ඔවුන්ට අර සාමාන්‍ය කුලගයකට ගිල යථාර්ථයක් කරගන්න ඉඩ දුන්නේ නැහැ. රාමාසීතට ඒ ප්‍රශ්නේ නොවුන උනත් රාවණා මැද්දට පැනපු හින්දා පස්සේ ඒ ජීවිතේම ඛේදවාචක කරන පස්සේ කතාවකදී කියනවා රාමාසීතව සැක කරලා මරලා දාන්න කියලා කැලෑවට අතහැරපු දවස් අවස්ථාත් තියෙනවා කියලා. රාධා ක්‍රිෂ්ණ ප්‍රේමයේ යථාර්ථයක් උනේම නැහැ මොනිකා. එතකොට ඔවුන් දැන් මේ ගීතේ කියනවා දෙවෙනි පළවෙනි අන්තරා කොටසදී පියවිලොවේදී ඇති වෙනතුරු අපි සිනාසෙමු කියලා, ගතින් නොබඳුනා දිව්‍ය පුරා අපි සිනාසෙමු. ඒ කියන්නේ ඔවුන් දෙදෙනා අර කියමු පරමාදර්ශ චරිත ඉක්මවන්නේ ඔවුන් එක්ුණේ නැති වුණත් ඒ ප්‍රේමය වෙනුවෙන් ඔවුන් සතුටින් ඉන්නේ කියලා. නේ දෙදෙනාගේ ප්‍රේමය මේ විවාහයකින් හෝ එක කෙදරක ඉඳීමෙන් හැමෝම බලාපොරොත්තු වෙන යථාර්ථයක් බවට පත් කරගන්න ප්‍රේමයක් නෙමෙයි. ඔවුන්ගේ නොවුන වුණත් ඔවුන් ඒ ප්‍රේමය ප්‍රේමයක් විදිහට දකින විඳින සතුටු වින් සතුටෙන් ඒ දිහා බලන ඉවලා. හැබැයි රාධා ක්‍රිෂ්ණත් එහෙමයි මොනිකා. මොකද ක්‍රිෂ්ණ විවාහ වෙන්නේ රුක්මණී එක්කනේ. රුක්මණිත් එක්කලා ක්‍රිෂ්ණාට 16,000 කාන්තා බලහැනියම්ම හම්බ වෙනවා තමන්ගේ අන්තපුරේ විදිහට. මොකද ඒකට හේතුව තමයි රුක්මණිට ස්වයංවරයක් ලෑස්ති කරන ඔයාගේ අයියා. ඒකට දිනන්න ලෑස්ති වෙලා තිබුණේ කුරු රටේ කුමාරයා. අන්න ඒ වෙලාවේ රුක්මණී ක්‍රිෂ්ණාට ලියුමක් යවනවා. එයාව නොබැන්දොත් මාලිගාවේ තියෙන ලිඳට පැනලා යන්න දරනවා කියලා. මේ ලිඳට පැනලා තියෙන කතාව පද්මාවති චිත්‍රපටයේ තිබෙන පද්මාවත් කියන ඓතිහාසික කතන්දරේ ලංකාවේ ගැහැණියක් නේ. ඒකෙදිත් අපිට හම්බ වෙනවා. එතකොට ක්‍රිෂ්ණ දැන් ඒ වෙනකොට ක්‍රිෂ්ණට සම්බන්ධ තිබ්බේ රාධා එක්ක. නමුත් එක ගැහැණියක් ඇගේ ජීවිතේ මිය යන්න තීරණය කරන නිසා ක්‍රිෂ්ණ අර සාංසාරික ප්‍රේමය අතහැරලා රුක්මණීව බේරගන්නව සටනක් කළා. අන්න ඊට පස්සේ තමයි ක්‍රිෂ්ණ රුක්මණීව විවාහ කරගන්නේ ද්වාරකාවට ගිහිල්ලා. දැන් එතකොට සාංසාරික භවය තුලදී රාධා කියන්නේ විෂ්ණුගේ අවතාරයක් නේ ක්‍රිෂ්ණ. විෂ්ණුගේ භාර්යාවනේ ලක්ෂ්මි තමයි රාධා වෙන්නේ, රුක්මණී නෙමෙයි. ඒ වුණාට ඒ සාංසාරික ප්‍රේමය වුණත් ක්‍රිෂ්ණට අතහරින්න වෙනව අර වෙන පරමාදර්ශී පරාර්ථකාමී චරිතයක් වෙච්ච හින්දා. එතකොට එහෙම වුණා කියලත් ක්‍රිෂ්ණ රාධාට ආදරය කරන එක නැවැත්තුවෙත් නැහැ, රාධා ක්‍රිෂ්ණට ආදරය කරන එක නැවැත්තුවෙත් නැහැ. එක බැතිමතෙක් ඇවිල්ලා කියනවා මම ක්‍රිෂ්ණව කොච්චර ක්‍රිෂ්ණට ආමන්ත්‍රණය කරත් මං ඔහු වෙනුවෙන් සීල වෘත සමාදන් වෙලා කතා කරත් ඔහු එන්නේ නැහැ මල් ළඟට කියලා. එතකොට තවත් කෙනෙක්ගෙන ඔබ ඇයි මේක රාධාට කියන්නේ නැත්තේ? රාධාට කිව්වොත් රාධාගේ නම රාධා කතා කර පමණින් කොහේ හිටියත් ක්‍රිෂ්ණ එනවා කියලා. එතකොට මේ බැතිමත ඇත්තද කියලා බලන්න කියලා රාධා හම් වෙන්න වෘන්දාවනයට ගිහිල්ලා කියද්දි රාධා ක්‍රිෂ්ණ කියලා ආමන්ත්‍රණය කරන සැනින් ක්‍රිෂ්ණ එතනට එනවා. ඉතින් ප්‍රේමය කියන්නේ ඒකයි. මේ ගේ පද රචකයා අභියෝග කරන්නේ එවන් පෙම්වතුන්ටත් එහා ගිය පෙම්වතුන් දෙදෙනෙක් ගැන කියලා.

0: අපි සඳගේ දහරතුර ඉන්න විශරද ටුච්චය කුඩි ගයන ගීතයක් අහන්නේ ඊළඟට. දැන් අපිට කලින් ගීතයේදී ඇහුණා සිහින ලොවේදී රෑ තුන්යමා පිස්සිනාසෙමු කියලා. කරඹ කැලෑවට වවුලු ඇවිදින් රෑ තුන්යම රජ මගුල් කති.
1: මොනිකා මේ ගීතයේදී කතා කරන්නේ පොඩි හාමුදුරු කෙනෙක් ගැන. මොකද මේ හාමුදුරු මහන වෙලා තියෙන්නේ පුංචි කාලෙදිමයි. ඉතින් මේ මහන වීම ඇතුලේදී ළමෙක්නේ, ඒ ළමයාට අයිති වෙන ජීවිතයක් තියෙනවා. අන්නේ ළමා කාලයේ තමයි ගීයපද රචකයා මේ කතා කරන්නේ. ඉස්සර වගේ දුවපණ ඇවිදින්න බෑ. ඒක දැන් තහනම් වෙනවා. මොකද අපි මෙතනදි කියන මේ සමාජානුයෝජනේ වෙනස් වෙච්ච අවස්ථාව. වෙනම තත්වයක් ඇතුලේ තමයි මේ සමාජානුයෝජනේ වෙන්නේ. ඒ තත්වයට අනුකූල වෙන්න ඕන. ඉතින් පොඩි කාලේ ඉඳන් ඇඳගෙන හිටපු ඇඳුම වෙනස් කරන්න වෙනවා. ඇවිදින කතා බහ කරන විදිහ වෙනස් වෙනවා. ආහාර පාන ගන්න විදිහ වෙනස් වෙනවා. ඊළඟට සෙල්ලම් කරන එක, ඒ තව දේවල් තියෙනවනේ ජීවිතේ. සමාජ සබඳතා ජාලයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේක පහසු දෙයක් නෙමෙයි මහාන වෙනවා කියන එක. ඉතින් මහාන වෙනවා කියන එකත් මහාන කරනවා කියන එක ඇතුළෙත් හිතන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක මතක් කරන ගීතයක්. දැන් මේකට පදනම් වෙන කාලය ගොඩක් ඈත කාලයක්. ඒකින තමයි කලඹ කැලෑවට වවුලෝ ඇවිදි රෑ තුන්යම රජ මගුල් කති කියන්නේ මේ ගැමි දරුවෙක් ගැන කියන්නේ. අද ඉන්න ළමයි නම් මේවා කරන්නේ නැහැ. නමුත් ඇත්තම කියනවා නම් ලංකාවේ හුඟක් වෙලාවට දරිද්‍රතාවය කියන සංකල්පේ තමයි හේතු වෙලා තියෙන හුඟක් වෙලාවට මේ පුංචි ළමයිව මහන කරන්න. අම්මලා තාත්තලා අර හතර වර්ගයේම නිවන් දකින්නවා වෙනුවට කරන්නේ අර ඒ වගේ තත්ත්වවලදී. අයිග ඉස්සරහ හුඟක් වෙලාවට ඒ දේ වුණා කියන්නේ අධ්‍යාපනයේ කියන වටිනාකමට. මොකද පන්සල කේන්ද්‍ර කරගත්ත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසා උගන්වන්න ඕනෙ හින්ද මහන වෙච්ච අවස්ථා තියෙනවා. එහෙම නැත්තේ නෑ. ඉතින් නමුත් ඒ මොන කුමන කාරණයක් උදෙසා වුණත් මහන වෙලා ඉන්නවා කියන එක නිකම්ම පන්සලේ ඉන්නවට වඩා අමාරු දෙයක්. සීලයක් රකින්නවා කියන එක අපිට මේ කටින් කතා කරන විවේචනය කරනවට වැඩිය අමාරුයි කියන එක තේරුම් ගන්න වෙනවා. මොකද මේ සියල්ල අතහැරලයි ඔවුන් එන්නේ. ඉතා කුඩා කාලයේදී ඒකට හිත හදාගන්න ශක්හිත ශක්තිමත් කරගන්න ලැබෙනවා කියන්නේ අනිත් පොඩි කුල දරුවන්ට වඩා මේ පුංචි හාමුදුරුවන්ගේ හිත ගොඩාක් ශක්තිමත්.

0: විශාරද එඩ්වඩ් ජයපුරි ගානා කළේ ගීතයද අපිට හොදා රෑකල තනියහනේ සතපෙන විට දැනුනිද මවකගේ සෙනෙහෙගුණේ කියලා. මේ තනියහන කියන වචනේ ගොඩක් කලාවට යොදාගන්නේ මේ විවාහ ජීවිතය ඇතුලේ තනිවීම ගැන කතා කරද්දී, නැත්නම් විවාහ වෙන්න ඕන කාලය උදා වෙලත් කෙනෙක් තනිවම ජීවත් වෙද්දී මෙන්න මේ වගේ කාරණා වලදී. හැබැයි එතනදී අම්මගේ සෙනෙහස උණුසුම නැති දරුවෙකුට නිදන්න වෙන යහනක් ගැන තමයි කියවුනේ. ඊළඟ ගීතේ නම් අජිත් බණ්ඩාරගේ හඬින් අපිට ඇහෙන්නේ මද සීත මාරුතේ තනියහන පාදවෙන් කරකාර ලම් නැත්නම් මගේ හීන රාජේ.
1: ඔය තනියහන නිර්මාණය වෙන එක ඇතුළේම ධ්වනි තාත්තවත් වෙන සෙනෙහසක් අහිමි කියන එක. තනියෙන් නිදා ගන්න වෙනවා කියන්නේ සයනය බෙදා ගන්න කෙනෙක් නෑ. ඉතින් කුඩා කාලේ ඉඳන් අපි සයනය බෙදාගන්නේ අම්මා එක්ක, අම්මා තාත්තා එක්කනේ දරුවෝ. දරුවන්ට තියෙන එකම සම්පත අම්මයි තාත්තගේ ආදරේනේ. එතකොට කලින් ගීතයේදී දරුවට අහිමි වෙන්නේ ඒක. ඔහුට වැඩිය වෙනස් සමාජ පරිසරයකට අනුගත වෙච්ච ඉඳලා. මෙතනදී එහෙම නොවුනත් ඒ අවස්ථාවේදී මොකද මම හැමතිස්සෙම කියන්නේ ළමයෙකුට ළමා කාලය තියෙන්න ඕනේ. ඒ ළමයාට එක උරුමය ළමා කාලය. තරුණයෙකුට තරුණියකට තරුණ කාලයත් උරුමයි. හැමෝටම උරුම වෙච්ච කාලය ඒ කාලේ කළ යුතු දේවල් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඒ කාලේදී පාසල් වියේ ඉගෙන ගන්න එක ඇතුළේදී පාසල් ප්‍රේමයේ රසයත් චුට්ටක් හරි විඳ ගන්න වෙනවනේ මොනිකයි, හැඟීම තේරුම් ගන්න. ඉතින් ඒ හැඟීම් නැති වෙන එක නවත්තන්න බැහැනේ අපිට. මොකද ඒ කාලේට ශරීරය විසින් ඉල්ලා තින අපේ හෝමෝනත් එක්ක ඇති වෙන දෙයක්. ඉතින් ඒ වගේ මෙතනදී මේ කියන්නේ කඳු යාය පීරමින් මදහස පාසෙමින් මට පේන හින්දා ඈතින් සඳ පාන හැංගුණාදෙන් කියලා ඔහු කියන්නේ මේ හීන රාජිනිය තමයි සඳ පානක් වගේ. මොකද ඇය එන්නේ කොහෙන්ද? පූර්ණ චන්ද්‍රාද ඒ ඈත ලයිමේ තනෝ හීන ප්‍රාසාදේ චාරු දේවීද මේ. ඉතින් පොඩ්ඩක් හිතෙනවා මේ ඉන්න කාන්තාව කොහෙද ඉන්නේ කියන එක. ඔහු හීන ප්‍රාසාදයක් හදන්න හදන තැනත් එක්කලා අපිට තේරෙනවා මේ ඇය ඔහු හොයාගෙන තියෙන්නේ අර ඉස්සර කිව්ව සිටු කුලේම කුමරියක් විදිහට නෙමෙයි කියලා. ඒ නිසාම ඔහුට බාධා වැඩි. ඒ බාධා වැඩි හින්දම තමයි අපිට අයිති කරගන්න බැරි දෙයක් තිබුත් තමයි අපිට ඒක ඕනෙම වෙන්නේ. අයිති කරගන්න පුළුවන් ඒවා සමහරලාට ඕනේ නැහනේ. ඒ වගේ ඔහු ඒ හැඟීම හින්දම කරකාර ලන්න ඇත්නම් කියලා කියන අර කැන්දන් යන්න කියන එකේ දෙවෙනි වචනය. සදා මා පැතූ සිනාවේ ඔබේ දෑස වාසනාවේ කියන්නේ ඔහු හිතනවා මේ ප්‍රේමය ඇය තමා සන්තක කරගත්තොත් විතරයි ඔහු වාසනාවන්ත වෙන්නේ කියලා. ඒ වාසනාවන්ත වීම ගැන ඔහුට තියෙන්නේ ෆැන්ටසියා. ඒ ෆැන්ටසිය තමයි ගීතේ පද පෙළ පුරාම තියෙන්නේ. සඳරේනු හාදුවේ හිත මාගෙනාවමින් මට හාද ඕසනින් මං සඳ තාරකා ගෙනින්නම්. දැන් මේ දෙදෙනාගේ තියෙන ප්‍රේමය පිළිබඳ බාධා ඇතුලේ මෙහෙම අහස හඳ ඉර හඳ තාරකා පොරොන්දු වෙලාගෙන ප්‍රේමය පොඩ්ඩක් එහා මෙහා වුණත් තනි වෙන්න වෙන්නේ ඇයටම තමයි. ඒ නිසාම ඔහු කියන දේවල් ඇතුළේ කියන කඳු පාමුලේ තනු හීන මාලිගාව තියෙන ඈත ලයිමේ තනලා තියෙන හීන ප්‍රාසාදයක්. හැබැයි ඔහු හදන්න හදන්නේ කඳු පාමුලේ තමයි මේ රන් රෝස මාලිගාව හදලා ඇය වෙනුවෙන් පූජා කරන්න ලෑස්ති වෙන්නේ. හැබැයි මේ හීන පවතින යථාර්ථය අනුව සැබෑ කරගන්න පහසු ඒවා නෙවෙයි.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න්න ගයන්න බිඳුවයි හත්සිය හයයි.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සදිය දහර
3: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සදිය දහර සමගයි ඔබ ඉන්නේ එනබ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණය හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සඳදිය දහර සමගලා කඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් උසස්ම තත්ත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

0: සඳදිය දහර සමක ලක්කඳහගෙන ආදරෙන ඔබ අද සඳදිය දහර තුළින් මේ ගෙටවතාවත් කතා බහට අප සමගෙක් වනව ශ්‍රජාවර්තන ප්‍රවේශ වෙතඇලි සිංහල සහජන සංයුත රතිතාංශ ජෂ්ඨ කතිකචාර්ය අචාර්යහන් සමාලා රෙටික හපද සඳදිය දහර අද අවසන් අර්ධයට අපි ඇවිල්ල දෙන්නේ ආත්මාලියනගේ ගායනකන ගීතක්කම අපි අහන්නේ. විරාමයට කලින් අපි ඇහුව අජිත් පණ්ඩාර ගායනා කළ ගීතයේදී අපිට ඇහුණා නෙමේ කන්ද මුදුනින් හොරෙන් කවුද එබිකම් කළේ කියලා. මේ ගීතේ කඳු පාමුල ඉඳන් දැහැනට සමවිදලා ගායන ගීතයක් ඒ ගීත ඇතුළේ කියනවා. ඔහු කඳු මුදුනේ සිට දිවස් එළනු මැන අහල වඩන සඳ කිඳුරුලිය.
1: අපි සඳ කිඳුරු කිඳුරන් ගැන සඳ කිඳුරු ජාතකය පදනම් කරපු ගීතාවලියක් ගැනම දැන් සති දෙකකට කලින් කතා කරා.
0: වෙසක් සතිය වෙනුවෙන්.
1: වෙසක් සතිය වෙනුවෙන්. දැන් මේත් කතා කරද්දී සඳ කිඳුරුලිය මේකත් හරියට අර මේ අයුරින් අපි සංසාරයේ ගීතේ වගේ අර එක යුගයක තවත් කෙනෙක් වෙලා හිටියා කියන පරිකල්පනය වගේම එකක්ද කියලා හිතනවා මොනිකා. මොකද මේකෙත් කියනන ඔබ අන්සතු බව මම දැන සිටීම් හරියට නිකන් සඳකිඳුරයි සඳකිඳුරගේ ප්‍රේම වෘතාන්තයේ දිහා බලාගෙන ඔවුන්ව වෙන් කරන බ්‍රහ්මදත්ත රජුරුවත් ආවහම ඇයට ප්‍රේම කරපු තවත් කෙනෙක් වෙන්න ඇති කියලා හිතෙනවා. මොකද කඳු පාමුල ඉඳලා දැහැනට සමවැදිලා නේ ඔහු ගයන්නේ ගීත. අර දෙදෙනත් ප්‍රේම ගීත ගයමින් තමයි ඉන්නේ. ඉතින් කඳු මුදුනේ සිට දිවස් හෙලනු මන. මොකද දිවස් හෙලනවා කියන වචනේ වැටෙන්නෙම දෙවියන්ට. මොකද දිව්‍ය අක්ෂියක් මෙහෙලන්න කියන්නේ. ඉතින් සඳකිඳුරුවන් කියන්නේ මේ අපි කියන සාමාන්‍ය මනුෂ්‍ය සත්වයන්ට හෝ තිරිසන් සත්වයන්ට අයත් නැති වෙන සම්බන්ධතාවයක් ඇති එක්කෙනෙක්නේ. වර්ග දෙකම එකතු වෙච්ච කොටසක්නේ. ඒ නිසා මොකද අපි සාමාන්‍යයෙන් කිව්වා කියලා ශක්‍රයා ගේ පඩ පුල්ලස්න උණු වෙලා ඉන්නේ නැහෙනේ. අඳ කිඳුරිම කිව්වොත් මිස ඒ වගේ දත් කිතර හිතෙනවා. මොකද මිටියාවත් කඳු ශිකර සිසාරා සඳ බැස යනතුරු අවර වන පෙති. එතකනොත් ඔහු බලන් ඉඳලා තියෙනවා. ඔබ කිව් රහසින් මාසලුනේ නැත.
0: දැයි කියන්නේ මට මේ දේ කරන්න බෑ. ඔබ කොච්චර හොඳ කෙනෙක් වුණත් ඔබ මාගේ ප්‍රේමය වෙනුවෙන් බලා සිටියත් කියලා. එතකොට ඒ අර්ථකථන යටතේම අපිට තේරෙනවා අපේ ජීවිතවල අපිට අන්සතු වෙන්න වෙනවා මොනිකා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ. නමුත් ඒ අන්සතු වුණාට පස්සේ සමාජයේ අපිව දකින්නේ ඒ ඇහෙන් තමයි. එතකොට අපිට වෙලා තියෙන ගැටලු අපි කැමතිද අකමැතිද කියන එක සමාජයට අයිති වෙන්නේ නැහැ. ඒ අතරතුරේදී අන්සතු වීම නිසා ඊළඟ පරම්පරාවක් අපි බිහි කරලා තියෙනවා නම් ඒ දරුවන්ගේ නාමිනුත් ලෝකේ අපිව අර්ථ ගන්නන විදි වෙනස් වෙනවා. ඒ නිසා අන්සතු වුණාට පස්සේ තව ප්‍රේමයක් හොයාගෙන අනෙක් වෙන දෙසරයක් හිතන්න වෙනවා. මොකද ගිනි ගන්නකොට හැම ගයක්ම ගිනි ගන්න හින්දා කරලා තියෙන්නේ ප්‍රේම කිරීම. ඒ ප්‍රේම කිරීම වරදක් නෙමෙයි. හැබැයි ඒ ප්‍රේමේ නිසා අත්පත් කර ගැනීම සිද්ධ කරගන්න අපි උත්සාහ කරද්දී බිඳෙන හිත් වගේම බිඳෙන ජීවිත කුලකෙවල් ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔහු ඒක තේරුම් අරගෙන කියනවා ඔබන් සතු බව මන් දන්නවා මම සැලෙන්නේ නැහැ. ඔහු ඒක දැනගෙන ඔහු ප්‍රේම කරන්න යනවා කියන එක කියනවා. බෑගේ පාර්ශවයෙන් ඇය මොකද්ද කරන්න කියන එක අපිට මෙතනදී පැහැදිලි නැහැ.

0: ඔය නෙතු කැල්මෙන් මා සැලනේ නැත කියලයි ආත්මකෙවේ ශකුමාරතුංග කියන ඔබ නෙතු මාහාරන්දා මා සෙතු ඔබහා බන්දා.
1: ඔමනික ආත්ම කියපු ගීතේදී අවර වඩ පෙතේ සඳ බැසයන තුරුත් ඔගේ ප්‍රාර්ථනාව වෙනස් කරගෙන ඒවගේ මීර නැගගෙන පෙරඹ රහසයනකුණු ඔහු ඒ හැඟීමෙන්ම හිටිය ඇය කිව්ව කියල එක වෙනස් කරගෙන නෑ. අන්න සතු වනත් මට ඔබ ඕනේ කියන එකම මත දැහැනකට සමවැදිල තමයි ඔහු ඉන්න හොය ප්‍රේමය පතාම ඉන්න. ඒ අතර මේ කියන පෙම්වතා අහන්න ප්‍රශ්නයක් ආදර හැඟුමන් මාහද ආදර හැඟුමන් හද තුළ අතුරා ඒදෙන් සඟවන්නේ මාසිතරිද වන්නේ. එතකොට ඇයගේ බැල්ම ඇයගේ ඇය බලාහිටපු ඇගේ කතාබහ ඉන්ද ඔහුගේ හිතේ හැඟීමක් ඇති කර දැන් ඇය හැංගිලා නොද මෙහෙම උනහම අපිට කතාබහ කරන්න ටික බය හිතෙනවන සමහල අඩිගෙන ඇයෝමට බලාපොරොත්තු දුන්න කියලා තුර අපි කල්පනා කරනවා අපි හැම එකක් දුන්නද කියල. නමුත් මේ වටහා ගැනීමට මට වග කියන්න පුළුවන් වෙනමනික මං කතා කරන දෙයට විතරින් ඔබ වටහා ගන්න දෙයට නෙමෙයි. ඒ නිසාම මේ පෙම්වතත් ආදර සිත කැළඹිලා තියෙනවා හදවත කැළඹිලා තියෙනවා. නමුත් ඇය දැන් ගිහිල්ලා තියෙනවා කියන එක කියවෙනවා කාටත් දෙන ඔබ නෙති කැළුම් සැමට පිදෙන ඔය නුරා බැලු. ඉතින් ඇය හැමෝටම දීලා තියෙන එකම දේ ඔහු හිතලා තියෙනවා ඒක ඔහුටම දෙන හැඟීමක් කියලා. එතනදිත් කියනවා සසර සැරිසරා සෙව් සිහිනේ. එතන මේ හැමෝම සංසාරගතවකින් ප්‍රේමය හොයාගෙන යන අය.

0: ඍතු අතරින් එන්න මුකුළු සිනාවෝ කොහොමද මේ ආදර සිත කලඹන්නේ කියලා අහුණා. මුතු අතරින් එන මුකුළු සිනාව. ඊළඟ ගීතය දාරත්නනතුන්ගේ ගායනා කරන්නේ සරස්වතී විදිහට විතරයි හම්මවන්නේ. කොමල පපා මුකුළු සිනා පෑ දෙතොලේ මතකද මහවැලි දෑලේ සපුකසුමේ.
1: මිනිකා කලින් ගීතේ කිව්වෙම තලන්න එපා අතාරින්න එපා ආදර සිත ඇත්තයි කියලනේ. මා ආදර හද සත්තයි කියලා දිවුරට ඔබට අප වෙච්ච අනිත් ඇස් වලට වඩා මම වෙනස් කියලා. හැබැයි දැන් අහන ගීතේදී මේ සරසවියේදී හම්බ වෙලා යන දෙදෙනේ අද වගේ නෙමේ මොනිකා, එදා මේ අය විවිධ පළාත් වලින් හම්බ වෙලා වෙන්ුණාම ආයි හම්බ වෙන්නවත් හම්බෙන්නේ නැමු සංනිවේදනයේ දුරස්නේ. අද නම් ඉතින් තාක්ෂණය අපව ලං කරලා තියෙන්නේ. පෙරදින සරසවිය කුරුටු ගීයක් මට උපුට ගන්න හිතුණා මොනිකා, මේක කියන්නේ මහවැලි දෑල එක එකතු වෙලා තියෙන මේ පෙරදින විශ්වවිද්‍යාලයමයි මේ ගීයටත් පසුබිම් වෙලා තියෙන. හන්තානේ කුමරිය නාඩන් ලසඳේ කියලා නෙහන්නේ. ඉතින් එහි තියෙනවා, මැලවුණු මල් බිම පතිත කරන්නට සුළඟට ඉඩ දෙන ගහට දුකක් නෑ.
0: හදවත සැනසූ එකම මලක් ගැන මට ඇති කැක්කොම ලොවට දැනෙන්නේ.
1: අන්නේ හින්දම තමයි ඔහු අහන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ කියලා. දැන් සම්බන්ධතාව බිඳෙනවා. දැන් මේ දවස්වල අපේ එක අර්ධවාර්ෂිකයක් ඉවර වෙනවා. අවසාන වසරේ ළමයින්ගේ ඊළඟ අර්ධවාර්ෂිකේ ඒගොල්ලෝ පුහුණුවට යන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ නිල වශයෙන් ඉගෙන ගන්න කාලේ මේ කාලෙන් ඉවරයි. තින් ළමයින්ගේ දුක ශෝක පෝස්ට් තමයි FB එකේ දකින්නේ, හතා තමයි දකින්න හම්බ වෙන්නේ. ඒ වගේ අතර පෙම්වතුන්ටත් තියෙනවා මොර සූරණ මහවැස්සේ තනි කුටේ මේ ප්‍රේමය හා ප්‍රේම උත්කර්ෂණ නංවන හැඟීම් අතර වැස්ස එක කුඩේ යාම වගේ ශෘංගාරාත්මක හැඟීම් පළවෙන අවස්ථා අපේ ජීවිතවලට එනවා. වැස්ස කියන්නේ පෙම්වතුන්ට ශෘංගාරාත්මක කලාපයක්. තනියෙන් හිටියොත් වේදනාව වැඩි. ඒ අතරෙදි මහවැලි දෑලේ හිටපු සපු කුසුම මතක් වෙනවා ඔහුට. ඒ හැම දෙයක්ම ඒ අතීතයේ මතක තියාගෙන අද මොකද වෙන්නේ, ඒ සීත සිනා පිරුණු රජදහන වෙච්ච හන්තානේ ඉඳන් ඔවුන්ට වෙන් වෙලා යන්න වෙනවා. එහින්දයි හීනෙන් දැකුමට විතරයි උරුම වුණේ කියලා ඔහු හන්තාන කුමරිය කියන්නේ මේ පෙරදිනේ සරසවියටම කියනවා. අඬන්න එපා, මේ විදිහටම අපිට වෙන් වෙන්න වෙනවා. ඉතින් සරසවියේ බැඳිච්ච ප්‍රේම කතා විතරක් නෙමේ ජීවිත ගමනේ අපිට හම්බ වෙන සමහර ප්‍රේම කතා අතරමගදී නතර කරලා සමුදේලා යන්න අපට සිද්ධ වෙනවා. ගොඩාක් කාලයකට පස්සේ අතරමගදී හම්බ වුණත් ඒ ප්‍රේමය අතහැරුණු ප්‍රේම, ඒ ප්‍රේම කතාත් එක්කලා නැවත අනාගතයක් ගොඩනගන්නේ ගැන දෙසරයක් හිතන්න තමන්ගේ ජීවිතේට තවත් කෙනෙක් ලං වෙලා ඉන්නවනම්.
0: අපි සමුගැනීම සටහන් කරනවා. එනම් අදට නැවත සඳදිය දහරතුන සොඳුරේ සමගදී ඔබව හමුවන බලාපොරොත්තු ඇතිව රංජන් පුෂ්පකුමාර සමග මම මොනිකා සිරසිංහ ප්‍රාර්ථනා ඔබට සුබ

0: සන්තතිය දහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011176679
4: ක්‍රෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ප්‍රති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වටේක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: පන සිතලිමන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 එන්තික ධර්මතිලක නිර්මාණයක්.
3: අකිගේ ප්‍රෝග්‍රෑම් සරිම ලස්සනයි, මං ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වලට නම් මං ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න නැති හින්දා අකිගේ පොඩ්ඩක් විතර මං තරහයි. මං කවි පොතක් කරන්න ඉන්නේ. ඒකයි
1: මගේ ඉපැරණ පින්වති.
3: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂු අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බසිරේ තල්ලු කරගෙන කාලේ ඉඳන්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ විලේෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි තාවේ ලෝකෙට පෙන්වන්න හදන ජාතියේ සුදනෙක් නම් නෙමෙයි.
1: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30 ITN බලන්න.

0: පාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොවනින් දේසල්
2: පාට පොතක් පිල කලා කලල් කලාවේ
1: ආදරී උණුසුම විරහවේ වේදනාව
2: මගේ නොව දිනී සුරු කරුපත් සහන උබයමියන සුරු
0: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
1: ආදරණීය ජාතිරණීය ජෝති
2: රසෝදයේ බැල්වීනු රහයි ජීවිතේ
0: අහිමි ආදරේ ජීවමාන හඬ
1: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
0: ජෝතිරාදාරය
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
5: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 266 176 අංකයට

0: ලකාඩ රඩියෝ ITN.
1: යිබෝන් ජග්‍රහහි වසනාවන්තු සුපරාත්‍රයක් දැන් වෙලාවර දහය විනාඩියකයි අද දවසබ මිලදි ගත්තල තොරපත් අතට ගන්න මේ ඔබේ ජැග්‍රහහි ප්‍රතිඵලය ඔබට හෙන වෙලාව.
2: අයිබෝවන් රැයක් දවාලක් නැතුව ඔබ දකින සිහින පුංචි ලොතරැයියක් නිසා සැබෑ වෙයි කියලා ඔබේ හිතේ තියෙන විශ්වාසයේ ඒ විදිහටම රකින්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. අදත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව උදා කරන්න සූදානම් මේ NLB ජාතික ජයවරණය. 2026 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලය බිහි කළ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙකුට සහ ප්‍රථම ත්‍යාගලාභීන් වෙත රුපියල් 4,77,00,000කට අධික වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් පිරිනැමීම අද දින මහනුවර ඩෙවෝන් උත්සවශාලා පරිශ්‍රයේදී සිදු වුණා. මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, මහනුවර සහකාර ප්‍රාදේශීය ලේකම් කෞශල්‍ය ජයරත් මහත්මිය, කටුගස්තොට පොලිස් ස්ථානාධිපති, මහනුවර මහනගර සභාවේ සහ නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. අද පරිගණක නිල වාර්තාව ඔබට ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හරා අමරසේකර මහත්මිය. දැන් හඳුනාගනිමු අද අධීක්ෂණ මණ්ඩලය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ TMS තෙන්කෝන් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MASH පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකාරාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති නිරෝෂණී පීරිස් මහත්මිය. එහෙනම් අපි යමු දැන් දිනුම් බැදීමට. හිතේ හැටියට වියදම් කරන්න අත්තට සල්ලි වෙනුවෙන් NLB ජය 483 වන දිනුම් වාරයයි මේ. අපි යමු දැන් NLB ජය වාසනාව හොයාගෙන. NLB ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ සමගින් ජය අංක 4 මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වයි ජය අංක 2529. රටි සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගන්න රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ලොතරැය NLP ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභීන් 206 දෙනෙක් බිහි කළා. මේ කියන්න හදන්නේ අද වාසනාව ගැන. අද NLP ජය රුපියල් 105 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයි පත් ඔබට අලෙවි කරා දිනේෂ් ලියනගේ බෙලිය කන්ද, ඒ වගේම LK කුසුමාවති මහරගම. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 39 දෙනෙක් බිහි වෙනවා. වාසනාවන්තින් 75,807 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්නා රුපියල් 71,38,121 මුදලක්. තවත් තෑගි වැඩි වුණ නියත ධන යොග හඳහන අද දිනුම් වාරයේ 1524. අපි යමු දැන් හඳහන දිනුම් මැදීමට. හඳහන වාසනාව වෙනුවෙන් මේ තෝරන්නේ ලග්න සංකේතය. අද ඔබට වාසනාව ගෙනෙන්නේ සිංහ ලග්නය. දැන් අපි තෝරමු ජයංක 4. අද හඳහන වාසනාවට පළමු ජය අංකය අංක 21. දෙවන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 54. 21 අංක 54. මේ තෝරන්නේ 3 වන ජය අංකය. තුන්වන ජය අංකය අංක 42. අවසාන ජය අංකය මේ තෝරන්නේ 4වන ජය අංකය අංක 12. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙනවා හඳහන ලොතරැය මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් බිහි කළා. අද හඳහන ලොතරැයියේ ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කරා සමන්ත මුනිතුංග ගම්පලින්. ඒ අනුව අද වාසනාවන්තෙන් 1,37,934 දෙනෙක් අතරේ රුපියල් 94,61,201 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබට අරගෙන යන සුපිරි ත්‍යාගයේ රුපියල් 31,96,839.20. සත්තිනම ජයනියත ගොවිසෙත අද දිනුම් වාරයේ 4,457. ගොවිසෙත ලොතරැයි අතට ගන්න අපි යනවා දිනුම් මැදීමට. ගොවිසෙත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ මේ තෝරන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. ඔබව කෝටිපතියෙක් කරන ගොවිසෙත වාසනාවන්ත ජය අංක 4 මේ තෝරන්නේ. මෙන්න පළමු ජය අංකය අංක 46. ගොවිසෙත ඔබේ වාසනාව වෙනුවෙන් දෙවන ජය අංකය අංක 41. මේ තෝරන්නේ තුන්වන ජය අංකය. තෙවනුව ඔබට වාසනාව අරගෙනෙනවා අංක 55. අපි බලමු හතරවන ජය අංකය මොකක්ද කියලා. හතරවන ජය අංකය අංක 30. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වෙන ගොවිසෙත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 48 දෙනෙක් අපි බිහි කළා. අද ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 6 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. එල්.බී. අබේසුන්දර මිනුවන්ගොඩ, ඒ.අයි.කේ. රාමනායක කොටහේන, අනුර වික්‍රමසිංහ රාගල, FTO Enterprises කොළඹ පුරහර, WWA සිසිර අම්බලන්තොට සහ ගම්පා දිස්ත්‍රික්කයනොත් අපි ලොතරැයි පතක් අලෙවි කරනවා. ඒ අනුව වාසනාවන්තෙන් 1,23,927 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 89,93,400 මුදලක්. හෙට ගොවිසෙත සුපිරි ත්‍යාගයේ රුපියල් 6,67,79,34,716. අලුත් උණු පහසු උණු තෑගි වැඩි උණු නවතම ත්‍යාග රටාව ඔබට අරගෙන ඉන්නේ සුබ දවසක් ලොතරැය. ඔබ දන්නවා සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්තන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඔබේ සිහින දිනවන සුබ දවසක් අද 331 වෙනි දිනුම් වාරය. සුබ දවසක් සුබ ලග්න සංකේතය මේ තෝරන්නේ. අද සුබ ලග්නය කන්‍යා. දැන් අපි සුබ අංක 3 තෝරාගමු. පළමු සුබ අංකය අංක 51. දෙවන සුබ අංකය අංක 59. තුන්වන සුබ අංකය අංක 65. රුපියල් 25,000 බැගින් තෑගි දිනා ගන්න පුළුවන් මේ තෝරන ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලප අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 2,967. රටි සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගන්න රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙනවා සුබ දවසක් ලොතරැයියත්. ඒ අනුව මේ වසරට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රාහකයින් 199 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. අද සුබ දවසක් ලොතරැයියේ මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත් ඔබට අලෙවි කරා බුද්ධික රත්නායක බුත්තල, අජන්තා කුමාරි අහංගම, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයනුත් ලොතරැයිපතක් අලෙවි වෙනවා. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 6 දෙනෙක් බිහි වෙනවා. රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 41 දෙනෙක් බිහි වෙනවා. ඒ ඇතුළුව අද වාසනාවන්තින් 110,253 දෙනෙක් අතරේ අපි බෙදා දුන්නා රුපියල් 1,05,020 මුදලක්. වාසිත වැඩි තෑගිත් වැඩි තවත් ලොතරැයිපත් 4ක් සමගින් ඔබට වාසනාව උදා කරන්න දැන් සූදානම් ජිතාරා සමගින් විදුෂන්.
3: මීළඟට මෙගා පවර්.
4: රුපියල් 40කට ඔබ මිලදී ගන්න බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුවට රුපියල් කෝටි 23ක රුපියල් කෝටි 47ක වටිනාකම් මේ වෙනකොටත් අපි එකතු කොට අවසන්. අද රුපියල් කෝටි 28 එක් මාගිය වටිනාකමක් ඔබේ කරන්න මෙගා පෝදිනුම් වාරය ආරම්භ කරන්න දැන් අපි සූදානම්. විදුෂන් සාමාන්‍යයෙන් හැමෝම දකින හීන අතර උඩින්ම තියෙන හීනයක් තමයි තමන්ගෙම කියලා මෝටර රථයක හීනය. ඉතින් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර රථය ඔබේ කරන්න අද අපි සූදානම්. ඔව්, සුපිරි ත්‍යාග තුනක් එක්ක මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රාහී 2563 වන දිනුම් පාරය. මෙගා වාසනාවක් ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය කිව්. එහෙමනම් දැන් අපි තෝරා ගන්නවා අද දවසේ ඔබට වාසනාව රැගෙන එන සුපිරි අංකය. අද වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 6. සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න අපි සූදානම්. මේ තෝරාගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන ජය අංක 4. අද දවසේ පළමු ජය අංකය අංක 55. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජයංකය අංක 77. වාසනාව ඔබේ කරන තෙවන ජයංකය අංක 3. අද දවසේ අවසන් ජයංකය අංක 24. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පෝලොතරැයියෙන් මේ වසරේදී සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 42 දෙනෙක් මේ වෙනකොටත් අප බීකට අවසන්. අද අපිට හැකියාව ලැබුණා දෙලක්ෂපති වාසනාවන්තින් 2 දෙනෙක් ඔබ අතරින් බී කරන්න. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ලලණ වික්‍රමසිංහ පිළිමතලාව එතෙක්ම එම් වීරසිංහ නාකිය අධිනේ කියන NLB අලෙවි නියෝජිතින් විසින්. එයනෝ අද රටපුරම වාසනාවන්තින් 125,425 දෙනෙක් බී කරද්දී ඔවුන් අතරේ රුපියල් 77,04,200 මුදලක් ඔබේ සිහින සබෑ කරන මෙගා පවතරින් අපි බෙදා දුන්න. ඔව් නිසක වශයෙන් දිනන ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ඔබට වැඩි වැඩියෙන් කොම තැගි ලබා දෙන මෙගා පවතුලින් හෙට ඔබට දිනා ගන්න පුළුවන් රුපියල් කෝටි 29ක්ම වගේ අති දැවැන්ත සුපිරි ත්‍යාගයක්. හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 29,11,186ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්. ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8ක්ම වගේ නිධානයක් ඔබට ලබා දෙන්න දැන් අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2245 වන දිනුම් පාරය. නිධානයක වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ ඔබට වාසනාව රැගෙන එන්නේ ජේ අක්ෂරය. වාසනාවන්තින් බිහි කරන දවසේ ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. අද දවසේ පළමු ජයංකය අංක 45. දෙවන ජයංකය අංක 52. ඔබට වාසනාව රැගෙන එන තෙවන ජයංකය අංක 56. අද දවසේ අවසන් ජයංකය අංක 78. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානි ලොතරැයියෙන් මේ අවුරුද්දේදී 100 ත්‍යාගලාභියෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 27 දෙනෙක් අපි බිහි කළා. ඉංග්‍රීසි අක්ෂර සමගින් ජයංක 3ක් කළපාගෙන රුපියල් 102,000 තමන්ගේ කරගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කරන්නේ ගරිගමුව NLB අලෙවි නියෝජිත WRT ගැමුණු කුමාර විසින්. එයනව අද රජපුරාම වාසනාවන්තයින් 95,050 දෙනෙක් අතරේ රුපියල් 55,44,720 මුදලක් මේ දැන් දර නිධානයෙන් අපි බෙදා දුන්න. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, එතෙක්ම රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක සුපිරි ත්‍යාගයන් ඔබට ලබා දුන්නු නිධානයක් ඔබේ කරන ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 823,30,607.92ක්. හයදහස් 215 වන වතාවටත් ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පතින් ඔබට වාසනාව රැගෙන එන්න දැන් අපි සූදානම්. රුපියල් කෝටි 2ක්ම වගේ සුපිරි ත්‍යාගයක් ඔබ වෙනුවෙන් සූදානම්. අපි යමු අද වාසනාව හොයාගෙන. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් එක්ක ජය අංක 6ක් දැන් අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ K ජය අංක පිළිවෙලින් 5, 2, 3, 3, 5 සහ 5. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරේදී සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 172 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද මෙවුණු වාසනාව ගැන. අද මහජන සම්පතින් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 2 දෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. SG විල්බර්ට් බත්තරමුල්ල, පුණ්‍යසෙන විරත්න මාවතගම, එතෙක්ම ලක්ෂයබගින් දිනා ගන්නා වාසනාවන්තයින් 22 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල, HM විජේතුංග දෙහිඅත්ත කණ්ඩිය, ML ප්‍රනාන්දු පානදුර, B සජිත් වාසනා අරංගල, ලලන්ත කුමාර බුලත් සිංහල GPG මුණසිංහ අලුත්නුවර රොහන් තෙන්නකෝන් බොල්ලෑගල සරත් කුමාරසිරි දිප්පිඩිගොඩ අජිත් අබේසූරිය කොග්ගල MR ජයවර්ධන සිංදුව කුසුම් කුමාරි ආරච්චි කට්ටුව ඉෂාර ආනන්ද ගිනිගත්හේන MG තිලකරත්න මීගොඩ HA සෝමසිරි කලවාන P ප්‍රදීපන් මඩකලපුව AIK රාමනායක කොටහේන උපාලි විට්ටච්චි කිතුල්ගල WG සිසිලාවති මිහින්තලය KG වික්‍රමසිංහ අනුරාධපුරය ජීවදේ කුමාර් වාලච්චනය කියන NLB අලවි නියෝජිතින් විසින් වගේම මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවලින් තවත් වාසනාවන්ත ලොතරැපත් ඔබට අලිවි වුණා. ඒ අනුව අද රටපුරාම වාසනාවන්තයින් 267,300 අතරේ රුපියල් 2,46,68,120 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්න. ලොතරැයිලව රජකිරුල මහජන සම්පතින් හෙටෝබේ වන සුප්‍රතියාගේ රුපියල් 2,40,31,352. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව අද සම්පත 790 වන මේ දින වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ K ජය අංක 3, 3, 5, 5. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. WAPS පෙරේරා තෙල්දෙනිය නිමල්ගමගේ රබුක්කන. එතෙක්ම ජයංක 4ක් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 48 දිනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දින වාරයෙන් රටපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,16,31,960 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔව්, අද ඔබේ වාසනාවේ සුබ අඩ හොරාව NLB ජාතික ජයවර්ණයෙන් රටපුරාම වාසනාවන්තින් 9,61,347 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,51,58,740 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව රැගෙන එන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සීනෙට
3: වාසනාවේ ආශිර්වාදය NLB.
0: ලකන්ද Radio ITN.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබි

ආර්ය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු,

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේක

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමත සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයාණන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති.

0: FM 93.5 ලක්කඩ හගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයේ නැගෙන නාදය විනිවිද යන්නේ

සැලකි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ අහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා